0: සියත අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM සියත පොකට් මනි මනි
1: ජයග්‍රහණය කියලා කියන්නේ පහසුවෙන් අත්කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම ජයග්‍රහණය ගැන හීනයක් තිබුණට ජයග්‍රහණය කරන්න යන ගමනට සැලැස්මක් නැති වුණොත් මාෂි අපි අර කියන්නේ වී වැපුරුවොත් මොනවද ලැබෙන්නේ, මුං වැපුරුවොත් මොනවද ලැබෙන්නේ. එතකොට අපි වපුරන දේ අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. කොච්චර ලොකු හීනයක් තිබුණත් අපි ඒකට සැලැස්මක් හදාගත්තේ නැත්නම් දවසින් දවස කරන්න ඕනේ අපේ ඩේ ටු ඩේ ප්ලෑන් එක හරියට හදාගත්තේ නැත්නම් අපේ හීනෙට තියෙන දුර එන්න වැඩි වෙනවා. හීන ගොඩක් තියෙනවනේ මේ වෙලාවෙත්. එහෙම ලොකු හීනයක් තියාගත්ත අපේ පොඩ්ඩෙක් ඉන්නවා නේද? දිනුකි මතුගම අගලවත් ඉඳලා තමයි අද අපිත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙන්නේ. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
1: ඉස්කෝලේ 11 වසරේ ඉන්නේ මාෂි. දැන් විෂයන ඔක්කොම කැමතිලු නේද? ලොකු වුණාම කවුරු වෙන්නද පුතේ කැමති?
2: ડોක්ටර් කෙනෙක්.
1: පුංචි දොස්තර නෝන කෙනෙක් එක්කයි අද ඔන්න අපේ පොකට් මනි හලවෙනියා පටන් ගන්න හදන්නේ.
3: ඉතින් ඔන්න අපි පොකට් මනි අරන් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. අපි තරඟේ කොන්දේසි ටික මතක් කරන්න. පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ දුන්නොත් රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන වැඩි වෙනවා දෙගුණයකින්. ඒ වගේම ඔයාට එක ප්‍රශ්නකට හරි හරියට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගකින් අඩු වෙනවා. ඒ වගේම බෝනස් ප්‍රශ්නෙදී අතේ තියෙන පොකට් මනි ගාන පස්ගුණයකින් ඔයාට වැඩි කරගන්නත් පුළුවන්. තප්පර 5ක් අපි දෙනවා, උත්තර 2කුත් දෙනවා. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ රෝඩයක් යනු වචනයක මතු පිටින් පෙනෙන සරල අර්ථය ඉක්මවා ගොස් වෙනත් විශේෂිත අර්ථයක් ප්‍රකාශ කරන යෙදුමක්. කතාවකට සජීවී බවක් එකතු කරන්න රෝඩවලට පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ගොම්මන් වෙලාව. මේ රෝඩෙන් අදහස් වන්නේ අඳුරු වැටුණු වෙලාවයි. එක නිවැරදි, දෙක වැරදි.
3: දිනුකි දේශික අපිට පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා තිනා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ විශ්වෙන් තමයි මේ ප්‍රශ්නය සකස් වෙන්නේ. සිංහල රාජධානියේ පාලනය බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සිදු වූ ඓතිහාසික ලේඛනය උඩරට ගිවිසුමයි. 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම අත්සන් කරනු ලැබුවා. උඩරට ගිවිසුම අත්සන් තබන විට බ්‍රිතාන්‍යයේ පාලකයා ලෙස කටයුතු කළ රජතුමා කවුද? 1. තුන්වන ජෝර්ජ්. 2. පළවෙනි ජෝර්ජ්.
2: තුන්වන ජෝර්ජ්.
3: දිනුකෙන් අපි අහපු ඉතිහාසයේ ප්‍රශ්නෙටත් ඔන්න හරි උත්තරේ තෝරලා තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව විශ්වෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. විද්‍යාත්මක හෝ තාක්ෂණික පරීක්ෂණ අත්හදා බැලීම් සහ මිනුම් සිදු කරන විද්‍යාගාරයේදී අපි විවිධ උපකරණ භාවිතා කරනවා. බීකරය, තේදඬු තුලාව, අන්වීක්ෂ වැනි උපකරණ විද්‍යාගාරයේදී දකින්නට පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ඉතා කුඩා ද්‍රව පරිමාවක් මැන ගැනීම සඳහා භාවිතා කරන විද්‍යාගාර උපකරණය වන්නේ 1. බියුරෙට්ටුව, 2. බීකරය.
3: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන්නේ ප්‍රශ්න 3යි. ඒ ප්‍රශ්න 3ටම හරිය උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙද්දි ඔන්න දිනුකගේ අතේ තියෙනවා. දිනුකි, දැන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය 1000 5000ක් කරගන්න පුළුවන්. අපි යමුද බෝනස් ප්‍රශ්නෙට?
2: හා.
1: ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී. මුල් කාලයේ දුම්රිය ප්‍රධාන වශයෙන් භාවිතා කළේ කෝපි සහ පසුව තේවැනි වගා නිෂ්පාදන ප්‍රවාහනයටයි. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළමු මගී දුම්රිය ධාවනය වූ මාර්ගය. 1. කොළඹ මහනුවර. 2. කොළඹ ගාල්ල.
2: කොළඹ මහනුවර.
3: අද දවසේ අපේ පළවෙනි තරඟ කාරිණිය ප්‍රශ්න හතරට මුත්තරු දීලා රුපියල් 5000ම දිනා ගන්නවා.
1: දන්නවද මාෂි? දැන් අපේ දිනුකේ පන්තියේ පළවෙනි අලු. බලන්න ඉතින් මේ පාරත් ඔන්න පොකට් මනි පළවෙනි අපේ ඉදිරිපත් වීමට ඇවිත් ජයග්‍රහණය කළා. පළවෙනි වුණා නේද ප්‍රශ්න ඔක්කොටම උත්තර දීලා.
3: හැබැයි අපි දැනගෙන හිටියානේ කොහොම හරි ප්‍රශ්න වලට උත්තර දෙනවා කියලා.
1: අපි කොහොම හරි දැනගෙන හිටියා ඔන්න දිනුකේ අද දවසේදී පොකට් මනි අභියෝගේ ජය ගනී කියලා. මොකද හිතෙන්නේ මේ වෙලාවේ? ඉස්කෝලේ යාළුවන්ටත් කියන්න ඕනේ දැන් පොකට් මනි අද දෙන්න කියලා. අද දවසක හමුවෙමු. සුබ දවසක්.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Rating agency BBB- stable outlook.

0: අද එච්චර කීරය ගණන් ගන්න බා චාලි. සැන්ඩිට සනීප නැහැ. සැන්ඩි හිටපු ගා උන විකාර කිව්වොත්
1: කෙනෙක් කිසිම දෙයක් වගේ කිව්වක් නෙතු කියන්නේ.
0: එතන ඊට පස්සේ මිනිස්සු කල්පනා කරද්දි ඊ කියන්නේ වෙනද සනීපෙන් දරුවෝ කියන්නේ ඒක.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
3: සෙනසුරාද උදේ 8ට
4: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
5: සතුටුදායක අවසානයක්.
4: ආ එහෙමද?
5: ඔව් ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
4: ඈ

0: සියත දෙවයිනපුරා සියත පොකට් මනි
1: උදේ පහයි විනාඩි 50යි දැන් වෙලාව මාෂි
2: අපි ලෑස්ති වෙන්න අපේ දෙවනි තරඟකාරිනිය හොයාගෙන යන්න දෙහිවලට
1: මෙල්ෂි ගුඩ් මෝර්නින් මෙල්ෂි
3: ගුඩ් මෝර්නින්
1: හරි නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයට තමයි ඉස්කෝලේ යන්නේ නේද
3: ඔව්
1: ඉස්කෝලේ හතවසර ඉගෙන ගන්න හරි එමනම් ලෑස්තිද අද දවසේ පොකට් මනි දිනා ගන්න
3: ලෑස්ති
2: හරි මෙල්ෂි මම තරඟේ කොන්දේසි ටික මතක් කරන්න ඔයාලට ප්‍රශ්න හතරක් අපි අරගෙන එනවා පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් වාට හම්බ වෙනවා ඒ වගේම ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් කරගන්න ඔයාලට පුළුවන් ඒ වගේම එක ප්‍රශ්නකට හරියට උත්තර තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගිකින් අඩු වෙනවා ඒ විතරක් නෙවෙයි බෝනස් ප්‍රශ්නෙදි ඔයාලට අවස්ථාව තියෙනවා අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 5000ක් වෙනකන් පොකට් මනි දිනා ගන්න මේ තමයි මේෂි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ශරීරය පුරා රුධිරය රැගෙන යන ඔක්සිජන් පෝෂක ද්‍රව්‍ය සහ හෝමෝන සපයන වැදගත් පද්ධතියක් රුධිර සංසරණ පද්ධතිය ශාරීරික උෂ්ණත්වය පවත්වා ගැනීම pH අගය පවත්වා ගැනීමත් රුධිර සංසරණ පද්ධතිය මගින් සිදු කෙරෙනවා ප්‍රශ්නය රුධිර සංසරණ පද්ධතියේ අවයවයක් වන්නේ කොමක්ද 1 හෘදය 2 පෙනහළු
3: 1 පෙන් රුධිර
2: මෙලෂෝන පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා තියෙනවා එතකොට පෙනහළු කියන්නේ ශ්වසන පද්ධතියේ අවයවයක් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් මේ ප්‍රශ්නේ නිර්මාණය වෙනවා මූර්ධජ ල යෙදිලා තියෙන වචනය මොකක්ද? 1 අඹන් පොළ 2 මහල්ලා.
3: 1
2: දෙවෙනි ප්‍රශ්නෙටත් ඔන්න හරි උත්තරේ තෝරලා තිනවා මෙල්ෂි. තා ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මේ ඉතිහාසය විෂය ඇසුරෙන් සකස් වෙන ප්‍රශ්නය පොළොන්නරුව අගනගරය කරගෙන රාජ්‍ය පාලනය කරපු සිංහල රජ කෙනෙක් පළමුවන විජේබාහු රජතුමා. එතුමාගේ පාලන කාලයේ බුද්ධ ධර්මය නැවත පිහිටුවීමටත් යුද්ධය නිසා විනාශ වූ යටිතල පහසුකම් වෙහෙර විහාර ගොඩනැගිලි ආදී අලුත් වැඩියා කිරීමටත් කටයුතු කළා. ප්‍රශ්නය පළමුවන විජේබාහු රජතුමාගේ මව කවුද? 1 ලීලාවතී දේවිය 2 ලෝකිතා දේවිය.
3: 1
2: පළමුණ විජේබාහු රජතුමාගේ මව කවුද කියලා තමයි අපි ප්‍රශ්නය අහුවේ. හරි උත්තරේ තමයි ලෝකිතා දේවිය. හරි කමක් නැහැ. දැන් අතේ තියෙන පොකට් මනි රුපියල් 250ක් ඔයාලට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය 250 පස් ගුණයකින් වැඩි කරගන්න. අපි යමුද බෝනස් ප්‍රශ්නෙට?
3: යමු.
1: සාමාන්‍ය දැනීමෙන් තමයි බෝනස් ප්‍රශ්නය සකස් වෙන්නේ. හිරු සඳු හැරුණු විට පෘථිවියේ ඉඳලා බලන කොට පෙනෙන එකම ග්‍රහලව සිකුරු ග්‍රහය. සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ සිට දෙවන ස්ථානයේ පිහිටා ඇති ග්‍රහය සිකුරු ග්‍රහය. ප්‍රශ්නය සිකුරු ග්‍රහයාගේ අන්වර්ථ නාමය කොමක්ද? 1 රතු ග්‍රහය 2 පහන් තරුව.
3: පහන් තරුව
2: අතේ තිබ්බ පොකට් මනි රුපියල් 250ක් 250 පස් ගුණයකින් වැඩි වෙලා රුපියල් 1250ක් මෙල්ෂි මෙනාරා දිනා ගන්නවා.
1: මෙල්ෂි මොකද හිතෙන්නේ දැන් මේ වෙලාවේ? ඉස්කෝලේ යාළුවන්ටත් කියන්න ඕනේ දැන් අද පොකට් මනි මෙහෙම දිනාගත්ත කියලා. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න අපි ආයේ දවසක පොකට් මනි දිනාගමු.
2: මෙල්ෂි ඒ විදිහට පොකට් මනි දිනා ගන්න උත්සාහ කරනකොට අපේ නංගි ළමාලිල ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් ඔන්න පුළුවන් අපිට මැසේජ් එකක් එවලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක.
1: දරුවෙක්ව පාසල් යවල විතරක් හරියන්නේ
2: නැහැ.
1: ඔහුගේ පාසල් අධ්‍යාපන ඉවරුණයෙන් පස්සේ එයාට උසස් අධ්‍යාපනය දෙන්න අවශ්‍යයි. මේ තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක පාසලෙන් පස්සේ අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයකට එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයකට දරුවෙක්ව යොමු කරන එක තමයි දෙමව්පියන්ගේ හීනේ. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි මාෂි. ඒ වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් සහ විශාල ධනයක් එකතු කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔබට පුළුවන් කමක් තියෙනවා ඒ හීනෙට යන්න. අද ඉඳලම වැඩක් තියෙනවා කරන්න. ඉක්මනින් කෝල් එකක් ගන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරනවා ස්ථාවර තැන්පතුවක් නිර්මාණය කරගෙන කොහොමද ඒ අනාගත හීනය වෙත යන්නේ කියලා. විශේෂයෙන් කියන්න ඕනේ දැන් ඔයාගේ ආයෝජනවලට විශ්වාසවන්ත තැනක් විදිහට අපි හඳුන්වා දෙනවානේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. සාමාන්‍යයෙන් පොලිය කොහොමද කියලානේ අපි හැම වෙලාවෙම බලන්නේ. වසරක් කල්පිරෙනකොට 10.5%ක වාර්ෂික සබල පොලියක් ලැබෙනවා. ඒ වගේම වසර දෙකක් කල්පිරෙනකොට 11.5%ක වාර්ෂික සබල පොලියකුත් ලැබෙනවා. තින්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත යන්න ඉහළ ප්‍රතිලාභ විශ්වාසදායක සේවාවක් වගේම දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැමදාම ස්ථීර කරන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් 13:19 දැම්ම කෝල් එකක් කරන් විස්තර දැනගන්න.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: වැට් සංශෝධනය අද සිට රජයේ වීමිලට ගොවීන්ගේ විරෝධතා පිරිසිදු කාරක මිල පහතට කටාර් සාමරිකානු නියෝජිතයින් අතර සාකච්ඡා
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව

0: Mad Money.
1: මාෂි කරාටි කිඩ් බලලා තියෙනවද?
2: ඔව්.
1: රයිට්. අපි කරාටි කිඩ් එක තමයි දැන් කතා කරන්න හදන්නේ. ඉස්කෝලේ බෝධිරාජ විද්‍යාලේ පූගොඩ හතවසර ඉන්නේ මෙතුල. එයා හරි දක්ෂයි කරාටේ ක්‍රීඩාවට. Good morning මෙතුල.
3: Good
1: morning. එනං කරාටි ගහ ගන්නවා වගේම ප්‍රශ්න වලටත් හරි උත්තර ටික දෙන්න ඕනේ. හරිද? නැස්තිද?
2: මෙතුල තව චුට්ටක් අපි සද්දෙට උත්තර දෙමු.
3: ආ
2: මම හිතනවා ඔයාලට තව ටිකක් සද්දෙට කතා කරන්න පුළුවන් කියලා. ප්‍රශ්න හතරක් තියෙනවා නේතුල. ඉතින් මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි ඔයාලට පොකට් මනී දෙනවා. තරගේ කොන්දේසි ටිකත් මම ඉක්මනට මතක් කරන්නම්. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනී ගාන දෙගුණයකින් වැඩි වෙනවා. ඒ වගේම එක ප්‍රශ්නකට හරියට උත්තර තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනී ගාන භාගයට භාගිකින් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගන්න පස් ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. අපි යමු දෙනම් පළවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ විශේෂයෙන් මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන නිර්මාණයක් සඳකඩ පහන. වර්තමානයේ සෑම විහාරයකම සඳකඩ පහන දක්නට පුළුවන්. ප්‍රශ්නය, සඳකඩ පහනේ දැක්වෙන ගල් කැටයම්වල දැකිය නොහැකි සත්වෙක්. එක අශ්වයා, දෙක මයුරා.
3: මයුරා.
2: නෙතුල පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා තියෙනවා. අපි යමු නෙතුල දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවෙනි ප්‍රශ්නයේ සැකසෙන්නේ විද්‍යාව විෂයෙන් සිලිකන් ඩයොක්සයිඩ් වලින් සමන්විත බහුලව දක්නට පුළුවන් ඝන පාෂාණ වර්ගයක් තිරිවාන. ආභරණ සඳහා වාගේම කාර්මික අමුද්‍රව්‍යයක් විදිහටත් තිරිවානා පාවිච්චි කරනවා. ප්‍රශ්නය, තිරිවානා යනු ඛනිජයකි අගනේය පාෂාණයකි?
3: අගනේය පාෂාණයකි.
2: මෙතුල තිරිවානා කියන්නේ ඛනිජයක්. එතකොට පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. කමක් නැහැ, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ දිය දිය ගොසපල කරමින් සපෙමිනි මේ පත්‍යපේලියේ දිය යන්නෙහි අදහස වන්නේ එක වතුර, දෙක ලෝකය.
3: ලෝකය.
2: දැන් අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. දැන් ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙනවා. ඉතින් මේ 250 පස් ගුණයකින් වැඩි කරගන්න පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන. යමුද බෝනස් ප්‍රශ්නෙට?
3: හා.
1: සාමාන්‍ය දැනීමෙන් බෝනස් ප්‍රශ්න නිර්මාණය වන්නේ 1948 අප්‍රේල් 7 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටලු පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරී ලෙස ක්‍රියා කරනවා. ප්‍රශ්නය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද? එක ඇමරිකාව, දෙක ස්විට්සර්ලන්තය.
2: ස්විට්සර්ලන්තේ ජිනීවා නුවර තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ. අතේ තිබ රුපියල් 250 බෝනස් ප්‍රශ්නේදී ඒ රුපියල් 250 පස් ගුණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් දිනාගෙන ඉන්නවා. රුපියල් 1250ක් දිනාගෙන ඉන්නවා නේතුල.
1: හොඳයි, මොකද හිතෙන්නේ නේතුල? ජයග්‍රහණය
3: කරමු.
1: ආ හරි, එහෙනම් සතුටුයි. හරි, ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් පොකට් මනි ගැන කියනවා නේද?
3: ආ
1: ආයි දවසක මුණ ගැහෙමු.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු.
5: ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පත සඳහා 114.5% පොලියක් 111.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්ගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා, 10 මැගට් දෙකක් ඇකුළු සානාඩු ගෙවීමේ ප්‍රමේය.
2: දැන් පඩියෙන් කැපෙන්න යන්නේ ඔය ලබා දෙනවා කියන හාල් කිලෝ 20.
3: මේවා කියනකොට රාජ්‍ය සේවකොන්ට ලැජ්ජයි.
4: උසු ඉදල් මුල්තැන් ගිර අවශ්‍ය කරන හට්ටි මුට්ටි මේවත් ලීසින් ක්‍රමයට ඉස්සරහට ලබා ගන්න පුළුවන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: මේ සමාජයේ ශිෂ්ට සම්පන්න ලෙස පාලනය කරන තත්ත්වයකට පරිවර්තනය කරනවා.
6: මා ජනතාවට අනවශ්‍ය පීඩනයක් ඉන තීන්දුවට අපි යන්නේ නැහැ.
7: මේ රටේ ජනතාව මෝඩ නැහැ.
0: සෑම දිනකම උදෑසන 6:00 දහා දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 1 492 492 3 27 77.

0: පොඩ්ඩ තුන් දෙනෙක්ට අපි
1: පොකට් මනි දුන්න.
0: අද දවසේ අපිත් එක්ක එකතු වෙන අපේ අවසන් පොඩ්ඩ. අපි යන්නේ ගාල්ලේ බද්දේ ගමට. ගාල්ලේ බද්දේ ගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ සවින 9 වසර ඉන්නේ පුංචි ගණන්කාරෙක්. Good morning සවින. සවින. Good morning. ලොකු වුණාම කවුරු වෙන්නද බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා කිව්වේ?
2: Engineer.
0: Right. එහෙනම් මේ ප්‍රශ්න හතරට උත්තර දෙන එක අපි කියන්නේ ඒ හැටි කජ්ජක් නෙවෙයි නේද? Right. එහෙනම් අපි බලමු සවින අද දවසේ කොහොමද අපිත් එක්ක මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න එකතු වෙන්නේ කියලා.
1: හරි සවිනට අපි ප්‍රශ්න හතරක් අරගෙන අවිල්ල තියෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ තේරුවොත් රුපියල් 250ක් පොකට් මනි හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාගේ අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයකින් වැඩි වෙනවා. ඒ වගේම එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගකින් අඩු වෙනවා. ඊට පස්සේ ඔයාට අපි දෙනවා බෝනස් ප්‍රශ්නයක්. බෝනස් ප්‍රශ්නයේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් ඔයාට වැඩි කරගන්න පුළුවන්. අපි යමුද සවින එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට.
0: පුරවැසි අධ්‍යාපනය විෂයෙන් මේ ප්‍රශ්නය සැකසෙන්නේ එකා සැමටත් සැම එකාටත් මෙය ආදර්ශ පාඨය කරගත් ආයතනය මොකක්ද? 1. සමූපාකාරය 2. ශ්‍රී ලංකා පොලිසිය.
1: පළවෙනි ප්‍රශ්නෙට ඔන්න හරි උත්තරේ තෝරලා තියෙන්නේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසය විෂයෙන් මේ ප්‍රශ්නය සැකසෙනවා. අභයගිරි විහාරය පිහිටා තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින් හඳුන්වනු ලබනවා. ප්‍රශ්නය: අභයගිරියේ ඉදිකර වූ රජතුමා කවුද? 1. දුටුගැමුණු රජතුමා 2. වලගම්බා රජතුමා.
2: වලගම්බා රජතුමා.
1: එතකොට දුටුගැමුණු රජතුමා ඉදි කරලා තියෙන්නේ රුවන්වැලි මහා සෑය මිරිස වැටිය කියන චෛත්‍යයන්. හරි එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ආහාර අපතේ යාම වළක්වා ගන්න වගේම අවාරයේදී ආහාර භාවිතයට ගන්න ආහාර කල්තබා ගන්න ක්‍රම භාවිතා කරනවා. රසය හා ගුණාත්මක බව වැඩි කාලයක් ආරක්ෂා කරගන්න ඒ මගින් පුළුවන්. ප්‍රශ්නය: සීනි උණු කර දැමීමෙන් කල් තබා ගත හැකි ආහාරය කුමක්ද? 1. අච්චාරු 2. ජෑම්.
1: එතකොට අච්චාරු කල් තියාගන්න විනාකිරි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔන්න ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා. දැන් 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: තෝරගමු.
0: දූපත් යනු හැම පැත්තකින්ම එනම් වටෙන්ම ජලයෙන් වට වූ මහද්වීපයකට වඩා කුඩා ගොඩබිමක්. ප්‍රශ්නය: ලෝකේ වැඩිම දූපත් ප්‍රමාණයක් අයිති රට මොකක්ද? 1. ප්‍රංශය 2. ස්වීඩනය.
1: හරි උත්තරේ ස්වීඩනය. අතේ තිබ්බ රුපියල් 1000ක් පොකට් මනි ඉතින් භාගයට භාගිකින් අඩු වෙලා රුපියල් 500ක් තමයි අද දවසේ සවීන ඔයා දිනා ගන්නේ.
0: ආය දවසක සවීන උත්සාහ කරමු. දිනුම සහ පෙරදුම කියන්නේ ජීවිතේ හැම වෙලාවෙම අපිට මුහුණ දෙන්න වෙන දෙයක්. ඒ නිසා අද පෙරදුම හෙට ජයග්‍රහණයට මාවතක් කරගමු.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711982984 දැන්ම WhatsApp කරන්න.
4: සියපා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: අපි පොකට් මනි වලින් කරන්නේ හතේ තියෙන පුංචි මුදල හරියට උත්තර දීලා දෙගුණයකින් පස් ගුණයකින් එහෙම වැඩි කරගන්න එකනේ. ඒ වගේ තමයි ස්ථාවර තැන්පතුවල පොලිය ලැබෙන්නේත්. ඔබට ලැබෙන පොලිය ඔබේ ප්‍රතිලාභය. පොලිය ඔබ මුලින් ඉතුරු කරපු ගානත් එක්ක එකතු වෙලා වැඩි වෙලා හිතාගන්න බැරි ලොකු මුදලක් නිර්මාණය වෙනවා. ඉතින් අතේ තියෙන පුංචි මුදලෙන් ඔන්න පුළුවන් 13:19ට කෝල් එකක් දීලා සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත ගිහිල්ලා ඔයාගේ අතේ තියෙන පොඩි මුදල ලොකු මුදලක් කරගන්න. දරුවන්ගේ අනාගතයට ඒක උදව්වක් වෙන්න පුළුවන්. ඔබේ සිහින නිවහන හදාගන්න උදව්වක් වෙන්න පුළුවන්. කවදා හරි දවසක පාඩුවේ සැනසිල්ලේ විශ්‍රාම දිවිය ගත කරන්නත් ඒක උපකාරී වෙනවා. ඉතින් සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබේ මූල්‍ය ස්ථාවරත්වයට කදිම තෝරා ගැනීමක්. කතා කරන්න අදම 13:19.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වැට් සංශෝධනය අද සිට. රජයේ වීමලට ගොවින්ගේ විරෝධතා. පිරිසිදු කාරක මිල පහතට. කටත් සහ ඇමරිකානු නියෝජිතයන් අතර සාකච්ඡා.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයේදී තක්සේරු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එය ලබන සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලසීමාවේදී පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝජියෝ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින්. ඔහු පැවසුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අකණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බවයි. බදු අනුකූලතාවය, බදු පදනම පුළුල් කිරීම සහ හිඟ වියදම් නැවත ඇතිවීම වැළැක්වීම ඊට අයත්. රජ සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම සහ පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණයද පවත්වාගෙන යා යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා කියා සිටියේ. ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ආයතනික ධාරිතාවය ඉහළ නැංවිය යුතු බවයි. සයිබර් ආරක්ෂණය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපීම මැඩ පැවැත්වීම සම්බන්ධ පියවර ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි එවන් පැපජෝජියෝ සඳහන් කළේ. සංචාරයේදී දූත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ඇතුළු පිරිසක් ද හමු වුණා. මේ අතර ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංග මුවපත් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ විෂ්ගෝවින්ද සමි, හර්ෂණී රන්තිලිකම, මංගල කරුණාරත්න සහ කේ විමලේන්තිරාජයි. මේ අතර මූල සේවා ආයතන වලින් වැඩපත් සහ සමාජ ආරක්ෂණ බද්දයන් බදු දෙක එක්කොට එක්බත්තක් ලෙස අය කිරීම අද සිට බලාත්මකයි. සෙසු ආයතන සඳහා එය අදාළ නොවන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර පැවසුවේ.
3: 18ක් වූ වැඩපත්ත, 25ක් වූ සමාජ ආරක්ෂණ බද්ද දෙක එකතු කරලා තියෙන්නේ. ඒ ජූලි මාසේ පළවෙනි දවසේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක අදාළ වෙන්නේ මූල්‍ය සේවා ආයතන වලට විතරයි. අනිත් ඒවාට අදාළ වෙන්නේ නැහැ.
1: පිරිසිදු කාරක මිල 5%ක් පහත දමන බව දේශීය ව්‍යවසායකින් බලගැන්වීමේ සංවිධානය පවසනවා. එහි පුෂ්ප කුමාර කරුණාරත්න පැවසුවේ ඉන්ධන මිල පහත යාම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
4: පිරිසිදු කාරක ඇතුළු සියලුම දේශීය නිෂ්පාදනවල මිල 5%ක මුදලෙන් අඩු කරන්නට අපි තීරණය කළා. පිරිසිදු කාරක තලයේ ඩිටර්ජන්ට් විශේෂයෙන්ම ඒවා ප්ලාස්ටික් බෝතල්, අත් ග්ලව්ස් ඒ වගේ නිෂ්පාදනවලින් මම හිතන්නේ මේ ඩිලිවරි යන මුදල අපිට ඉතිරි කරලා ඒ පාරිභෝගික ජනතාවට ඒ සහනය ලබා දෙන්න පුළුවන්. මේ විදුලි බිලේ සහනය හැකියක්මනි ලබා දෙන්න එහෙම වුණොත් අපිට ඉදිරියේදී තවත් පාරිභෝගික ජනතාවට විශාල සහනයක් ලබා දෙන්න අපිට හැකියාව ලැබෙනවා.
1: ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහළ තමා ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 414ක්. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත දැමූ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 382ක් ලෙසයි. ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව විදුලි බිලෙහි සංශෝධනයක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මැදිහත් විය යුතු බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.
5: එනිසා වහාම කියන්නේ මේ ඉන්ධන මිල අඩුවීම මත විදුලි බිල වහාම අඩු කරන්න ඕනේ. කොමිෂන් සභාවත් මේ ගැන ක්‍රියා කරන්න ඕනේ. විදුලි බිල 135ක් අඩු කිරීමේ හැකියාව තියෙනවා.
1: ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 341.30ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 331.66ක්. දැනට වී මිලදී ගන්නා මිල ගණන් යලකරණය සඳහා ප්‍රමාණවත් නොවන බව අනුරාධපුර මහවාරි මාර්ග ඒකාබද්ධ ගොවිස් සංවිධානය පවසනවා. එහි සභාපති පුංචිරාල රත්නායක සඳහන් කළේ වී කිලෝවක් සඳහා සාධාරණ මුදලක් අවශ්‍ය බවයි. නඩු සහල් කිලෝවක් රුපියල් 120ට ආණ්ඩුව මිලදී ගන්නා බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
6: 120ට ආණ්ඩුව වී ගන්නවා නාඩු සම්බ 130ට කීරි සම්බ 140ට ගන්න. ඒ නිසා මෙන්න මේ අපි ආණ්ඩුව ගන්නකොට සහල් හිගයක් තිබුණා. දැන් අපිට සහල් අතිරික්තයක් තියෙනවා. ගෝවියාගේ වීටික විකිණීම සඳහා වෙච්ච මිලක් අපි දීලා තියෙනවා. ඒ මිල අනුව අපිට විකුණ ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලේදී රටේ පාරිභෝගික ජනතාවගේ සහයෝගය අපිට අවශ්‍යයි.
1: එම මුදල ප්‍රමාණවත් නොවන බව අනුරාධපුර මහාමාරි මාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක පැවසුවා. ගොවීන් පාරිභෝගිකයන් පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ.
7: එනිසා ගොවියෝ හිතන්න හොඳ නෑ තනියම මේ තමන් තමයි රජවරු කියලා. ඒ ඉස්සර ගහලා තියෙන පච ගොවි ජනතාවත් හිතන්න ඕන මේ අපි වෙනුවෙන් විශාල දායකත්වයක් මේ රටේ පාරිභෝගික ජනතාව ලබා දෙනවා. ඒකත් ගොවි ජනතාව තුලත් තියෙන්න ඕන. ඒ නිසා පාරිභෝගිකව පැත්තෙනුත් ගොවියෝ බලන්න ඕන නිතරම. වීමිල විතරක් කල්පනා කරලා හරියන්නේ නෑ. හාල් මිල ගැනත් කල්පනා කරන්න ඕන. තමාර යෝජනා කරනවානේ වී වලට රුපියල් 150ක් දෙන්න ඕන කියලා. ඒ දෙන්න ඕන කට්ටිය හැබැයි ගන්නේ 90ට 95ට. එහෙම රජයට යෝජනා කරන අයට. ඒගොල්ලන්ගේ භාවිතාව විදිහ ඒක නෑ.
1: ගොවීන් පීඩාවට පත්කිරීමෙන් වැළකිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.
8: ජනතා විමුක්ති පෙරමුණ තමයි විපක්ෂයේ ඉන්නකොට ගොවියා රජ කරනවා කියන තේමාව මත රට පුරාවටම ගිහිල්ලා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවගේ ඡන්ද ලබාගෙන ඒ ඡන්දවලින් බලයට ආවා. හැබැයි ඔබ මේ යන්නේ වැරදි මාර්ගයකින්. ගොවියට අපහාස කරන්න අපහාස කරන්න ඔබගේ දේශපාලන ආත්මය සහ මුලින්ම විනාශ වෙනවා.
1: නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සත්තනායක පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ මාධ්‍ය ආමෝකට එක්වෙමින්.
9: හිටපු විදුලි බල පරීක්ෂකක්ති ඇමතිවරයා කුමාර් ජයකොඩි මහත්තයාට විරුද්ධව ගල්ලඟුරු ගෙන්වීම පිළිබඳව බාල ගල්ලඟුරු සම්බන්ධයෙන් විශාල දූෂිත චෝදනාවක් ආවා. ඒ චෝදනාව ගැන කිසිදු පරීක්ෂණයක් ආණ්ඩු කළාද? හැබැයි ඒක දේශපාලන කඩතුරාවකට මුවා වෙලා එකිනෙකාට වෙනස් විදිහට ක්‍රියාත්මක කරනවා නම් අපිට එකග වෙන්න පුළුවන් කමක් නැහැ.
1: පළත් සභා ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාරේලිමක් කළා.
10: ඔය කියන කතා ඔක්කොම හරිනම් Taman සම්බන්ධව ලිට්මස් පරීක්ෂාවක් කරන්න තියන්නකෝ පළත් සභා මැතිවරණේ. එතකොට දැන් මේ අපි නිකන් බොරුවට මයික් ඉස්සරහ තර්ක කරන්න ඕනේ නැහැ නේද? ආණ්ඩුවට හොඳයි ආණ්ඩුව සම්බන්ධව ලිට්මස් පරීක්ෂාවක් කරගන්න Taman ඉන්නේ කොතනද කියලා. විපක්ෂයට හොඳයි විපක්ෂයේ සංවිධාන වෙලා තියෙනවා ජනතාව පිළිගන්නවද කියන එක පෙන්වන්න ඕ නොපෙන්වන්න පුළුවන්නේ.
1: රට තුළ පවතින ගැටලු නිරාකරණය කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කියා සිටියේ.
11: අපි එකින් එකට මේ ප්‍රශ්න නිරාකරණය කරගෙන එනවා. වීගොවියාගේ ගැටලුවත් අපි පෞගේ කාලේ නිරාකරණය කළා. හැබැයි ලෝකයේ ඇතිවෙච්ච යුද තත්ත්වයන් එක්ක අපිට යම් යම් ගැටලු කාටි තත්ත්වයන් වලට මොන දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ වෙළඳපොළ ප්‍රශ්නෙත් නිරාකරණය කරන්න ඕනි. අපි ඒකට මෙනුර අත ගහලා තිබෙනවා.
1: අද සිට ක්‍රියාත්මක වන පරිදි 27 වන නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඩේමියන් ප්‍රනාන්දු වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් නාවික හමුදාපති ධූරයට පත් කළා. මේ අතර වත්මන් නාවික හමුදාපති අද්මිරාල් කාංචන පානගොඩ අද ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. බරපතල වැඩ සහිත වසර 16ක සිරදඩුවම සහ දඩ මුදල් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අභියාචනාධිකරණයට ඇපල් පෙත්සම් 4ක් ඉදිරිපත් කර තිබෙනවා. අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා භාරතීය ඇතේ කොළඹ මහාධිකරණය වෙතයි. 2006 වසරේ රාජ ආයතනයක සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට අලාභ සිදු කළ බවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ගොනු කර තිබූ නඩු සංඛ්‍යාව 4ක්. නඩු 4 සඳහා ඔහුට බරපතල වැඩ සහිත වසර 16ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 18ක දරයක්ද නියම කළා. එම සිරදඩුවමින් සහ දඩමුතල් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සරණ ගුණවර්ධන ඇපල් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. කටාර් අග්‍රාමාත්‍ය ෂේක් මොහමඩ් බින් අබ්දුල් රහමාන් අල්තානි ඇමරිකානු නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජරඩ් කුෂ්නර් සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී අවධානය යොමු කර ඇත්තේ ඇමරිකාව සහ ඉරානය අතර පවතින සාකච්ඡාවල නවතම තත්ත්වය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳවයි. ලෙබනනයේ සටන් විරාම තත්ත්වය ස්ථාවර කර ස්වෛරී භාවය ආරක්ෂා කිරීම වැදගත් බවද එහිදී අවධාරණය කෙරුණා. කටර් විදේශමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා සහය ලබා දෙමින් මැදිහත්කරු ලෙස තම රටේ කාර්යභාරය ඉදිරියටත් පවත්වාගෙන යන බවයි. මේ අතර පසුගිය පැය 24 තුළ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා 32ක් ගමන් කර තිබෙනවා. මැද පෙරදිග යුද තත්ත්වයට පෙර සාමාන්‍යයෙන් දිනකට හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති නෞකා ගණන 100කට අධිකයි. ඇමරිකාව විසින් පනවා තිබූ නාවික අවහිර ඉවත් කර සති දෙකක් පමණ ගතවීමෙන් පසු ඉරානය තෙල් බැරල් මිලියන 50ක් පමණ අපනයනය කර ඇති බව අනාවරණ වුණා. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.47ක් දක්වා ඉහළ ගියා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 70.13ක් ලෙසයි. ඇමරිකාවට සංක්‍රමණය වී ඇති පුද්ගලයින්ට දාව උපදින දරුවන්ට උපදේදී ඇමරිකානු පුරවැසි භාවය ලැබෙන නීතිය සීමා කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර තිබෙනවා. ඒ විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුලක් විසින් දුන් නියෝගයක් අනුවයි. නීති විරෝධී ලෙස හෝ තාවකාලික වීසා මත රට තුළ සිටින දෙමාපියන්ට උපදින දරුවන්ට ලැබෙන පුරවැසි භාවය අවසන් කිරීමට ට්‍රම්ප් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා. ට්‍රම්ප් මෙම නියෝගය කරනු ලැබුවේ ඔහුගේ දෙවන දුර කාලය ආරම්භ වීමත් සමගයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණයට එරෙහිව ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් සහ තවත් සිවිල් සංවිධාන රැසක් නඩු ගනු කරනු ලැබුවා. විභාග වූ මෙම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් මෙම නියෝගය අවලංගු කරන බවයි. ඒ අනුව සංක්‍රමණිකයින්ට දාව උපත ලබන දරුවන්ට ඇමරිකානු පුරවැසි භාවය එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇතේ.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පන්දුවර 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා. ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම පරාජය කිරීමත් සමගයි පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවන් නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 7ක් තෙවී ලකුණු 125ක් රැස් කළා. ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පන්දුවර 13ක් තුළ ලකුණු 127ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේ කඩුලු 2ක් පමණක් තෙවී සිටියතේ. යලි සිරස්තල වැට් සංශෝධනය අද සිට රජයේ වීමිලට ගොවින්ගේ විරෝධතා පිරිසිදු කාරක මිල 5ට කටාර් සහ ඇමරිකානු නියෝජිතයන් අතර සාකච්ඡා. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත විලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට එත ක්‍රන්ති සිටින්න පැන් පැබුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. තමන්ගේම යුනික් ස්ටයිල් එකකින් මියුසික් කරන ෆේමස් සිංගර් කෙනෙක් තමයි ගයන් පෙරේර.
1: ඒ කියන්නේ ගයියා. එයා අලුතෙන් ජැස් සොන්ග් එකක් රිලීස් කරලා තිබ්බා.
2: උරුල්ලන් දෙබිමින් යන්න කියන්නම්. ඔබත් එක්ක පියාඹන්න තේනම්.
3: දෙරේ මෙලඩි ඔක්කොම මම දින්දු කියන්නේ මම. ඔය ජැස් සිංගුවක් කියන්නේ ජැස් සිංගුව වල වැඩි අපම්බ්‍රාන්ත දාන්නේ. පියානෝ ගැහුවේ අපේ අයෝධ්‍ය රවිචංග කියලා. ජැස් ප්ලේ කරන්න බෑ මොකටම. ට්‍රම්පට් නුවන් ගුණවර්ධන කියලා මගේ බෑන්ඩ් එකේ ප්ලේ කරනවා. නුවන් මික්ස් මාස්ටර් ප්‍රොඩක්ෂන් එක මාත් එක්ක කරේ ඩිල් රු.
2: හෝටුවලින් මාලිගාව තනන්නම්.
0: අපිට පේනවා ඔයාගේ ඒ කාලේ වයිබ් එක කන්ටිනියු කරනවා වගේ.
3: මම එහෙම මහලු කොට අධ්‍යයනයක් කරන්න යන්නේ නැහැ. ඒක සම්බන්ධව මගේ කාර්යභාරය සංගීතඥ කැරියට සින්දු හදලා එළියට දාන එක තමයි මගේ ක්‍රියේටිව් අවුට්ලට් එකේ. මම දන්නේ නැහැ එහෙම පරණ වයිබ් එකක් තියෙනවද නැද්ද කියලා කියන්නේ. මම හදලා එළියට දානවා.
1: මියුසික් වීඩියෝ එකකුත් එයි නේද?
3: අපි මියුසික් වලට ආදරේ ඉතින් මියුසික් කරන්නේ ෆුල් බොක්කෙන් ඉතින් එහෙම කරනකොට ඉතින් අර ක්‍රියේටිව් අවුට්ලට් එකෙන් එනේවා තමයි ඉතින් මේ පොඩි සිම්පල් වීඩියෝ එකක් දායක වෙන පැතිරියට.
0: ගයියා සයිකෝ කොන්සර්ට් එකේ අප්ඩේට්ස් මොනවද?
3: සයිකෝ ඊළඟ එක බොහෝ දුරට මීගමුවේ නැත්තම් නුවර දැන් අපි මේක කතා කරගෙන යන ගමන් මේ අවුරුද්ද ඇතුළත කරන්න කියලා ඉන්නේ.

0: Town.
1: ඒම පීටපාකව අමතක කරත් එයා ලෝකය අමතක කරලනේ.
2: ලෝකෙ පුරාම ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක මේ මාසෙ රිලීස් වෙනවා.
1: මේ මූවි එකේ ස්පයිඩර්මෑන්ට අමතරව හල්ගේ කැරක්ටර් එකත් ඉන්නවා. Marvel Universe එක ඊළඟට ප්ලෑන් කරන ෆිල්ම් එකේ ලින්ක් එකක් විදිහට තමයි මේ බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකේ හල්ගේ කැරක්ටර් එක යූස් කළේ කියලා තමයි ෆෑන්ස්ලා විශ්වාස කරන්නේ.
2: Zendaya, Tom Holland වගේ අයගේ සුපර්බ් ඇක්ටින් නිසා Spider-Man Brand New Day මූවි එක ලෝකෙ පුරාම ඉන්න ෆෑන්ස්ලා ආදරෙන් වැළඳගනී කියලා තමයි ඩිරෙක්ටර් ඩෙස්ටින් ඩැනියල් කියන්නේ.
0: Talk of the Town.

0: සමයයි. දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: අද එච්චර කීරව ගණන් ගන්නවා චාලි. සැන්ඩිට සනීප නැහැ. සැන්ඩි හිටපුව උන විකාර කිව්වොත්. එතකොට දැන් මිස්සු කල්පනා කරද්දි ඒ කියන්නේ වෙනද සනීපෙන් දරවගේ
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
3: සෙනසුරාදා උදේ 8ට
4: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
5: සතුටුදායක අවසානය.
4: ආ එහෙමද?
5: ඔව් ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
4: ඈ

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: මමීස් පොකට් මනි
3: ජයග්‍රහණයට කෙටි පාරවල් නැහැ. පහු කරන්න ඕනේ බාධක කිරිදුර්ගමේ හැමදේම පහු කරලා සෑහෙන්න කට්ටක් කාලා තමයි දිනන්න යන ගමන යන්නේ.
4: ඒ නිසා හැම වෙලේම ජයග්‍රහණයට තියෙන හරි පාර හොයාගෙන අපි ඉස්සරහට යන්න ඕන නිශාන්.
3: රයිට්. දැන් අපි ලෑස්ති වෙන්නේ එහෙම ජයග්‍රහී ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්ව හම්බ වෙන්න. මේ තනෝජනි පානදුරෙන් අද මමීස් පොකට් මනි දිනන්න සම්බන්ධ වෙනවා.
4: Good morning තනෝජනි.
5: Good morning.
4: තනුජනි, අපි ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයා හරියට මේ ප්‍රශ්න හතරට උත්තර තේරුවොත් රුපියල් 5000ක් ඔයාට පොකට් මනි දිනා ගන්න පුළුවන්. තනුජනි, මේ තමයි පොකට් මනි තරඟේ කොන්දේසි. තනුජනි, අපි ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේදී ඔයාට පොකට් මනි රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගන්න දෙගුණකින් වැඩි වෙනවා. ඒ වගේම බැරි වෙලා හරි ඔයාට එක ප්‍රශ්නකට හරි හරියට උත්තර තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගන්න භාගෙට භාගකින් අඩු වෙනවා. ඒ වගේම අපි බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන පස් ගුණයකින් ඔයාට වැඩි කරගන්න පුළුවන්. මේ තමයි තනුජනි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
3: තනුජනි, මේ රටක් වගේම මහද්වීපයක්. ගොඩක් අය පදිංචියට යන්නත් හරි ආසයි. ඔස්ට්‍රේලියාව ලෝකේ කුඩාම මහද්වීපය ලෙස සැලකෙනවා. ග්‍රේට් වික්ටෝරියා ඔස්ට්‍රේලියාවේ විශාලතම කාන්තාරයයි. මෙන්න ප්‍රශ්නය. ඔස්ට්‍රේලියාවේ අගනුවර කුමක්ද? 1. කැන්බරා 2. සිඩ්නි.
4: තනුජනි, පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය හිතන්නේ අගනුවර සිඩ්නි කියලා. හැබැයි සිඩ්නි සහ මෙල්බන් අතර තිබ්බ තරඟය නිසා දෙකටම අතරමැදි ස්ථානයක ඉන්න කැන්බරා අගනුවර ලෙස තෝරගන්නවා. මේ තමයි තනුජනි ඔයාට ලැබෙන දෙවනි ප්‍රශ්නය.
3: ලෝකේ වාණිජ වශයෙන් වැඩිපුරම වගා කරන මල් වර්ගයේ රෝසමල්. රෝසමල ලෝකේ ආදරය හා සෙනෙහස ප්‍රකාශ කරන්න වැඩිපුරම භාවිතා කරන මල් අතරින් එකක්. මෙන්න ප්‍රශ්නය. රෝසමල ජාතික සංකේතයක් ලෙස භාවිතා කරන ප්‍රසිද්ධ රට කුමක්ද? 1. එංගලන්තය 2. ප්‍රංශය.
4: තනුජනි, දෙවනි ප්‍රශ්නෙටත් ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: ඉස්සර අපේ ගෙවල් වල ලුණු පොල් කට්ටක් තිබුණා. කාලයක් යනකොට කුස්සියේ තිබ්බ ලුණු පොල් කට්ට වෙනුවට ලුණු කැට ඒ වගේම ලුණු කුඩු භාවිතයට අපි හුරු වුණා. මේ ප්‍රශ්නේ ලුණු ගැන. පුරාණයේ සිට ලුණු ආහාර කල් තබා ගැනීමට යොදා ගත්තා. ලෝකයේ වෙළඳ මාර්ග පවා නිර්මාණයට හේතු වුණු ලුණු සුදු රත්තරන් ලෙසින්ද හඳුන්වනවා. ප්‍රශ්නය. ලුණු වල විද්‍යාත්මක නාමය වන්නේ 1. සෝඩියම් ක්ලෝරයිඩ් 2. පොටෑසියම් ක්ලෝරයිඩ්.
4: උත්තරේ හරි තනුජනි. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ සෝඩියම් සහ ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය දෙක එකතු වෙලා හැදෙන සංයෝගයක්. තනුජනි, මේ වෙනකොට ප්‍රශ්න තුනකට හරි උත්තර තෝරලා රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන ඉන්නේ. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය අතේ තියෙන පොකට් මනි ගාන පස් ගුණයකින් වැඩි කරගන්න. අපි බෝනස් ප්‍රශ්නට යමුද?
3: මාර්ගයේ පටු නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා පුංචි කෝච්චි ධාවනය වෙච්ච දුම්රිය මාර්ගයක් තියෙනවා ලංකාවේ. වර්ෂ 1902 දී කැලණිවැරි දුම්රිය මාර්ගයේ පළමු කොටස ඉදිකරනු ලැබුවා. ඒ පළමු කොටස ඉදි වූයේ කොළඹ කොටුවේ සිට හංවැල්ල දක්වායි. මෙන්න ප්‍රශ්නය. කැලණිවැරි දුම්රිය මාර්ගයේ වර්තමාන අවසාන නැවතුම කුමක්ද? 1. පාදුක්ක 2. අවිස්සාවෙල්ල.
4: තනුජනි, අපි වගේ අහපු බෝනස් ප්‍රශ්නත් ඔයා අපිට හරි උත්තර දීලා තියෙනවා. ඒ වගේම තනුජනි, 1912 දී මේ මාර්ගය රත්නපුරය දක්වා පුළුල් කළත් 1970 පස්සේ ඒ මාර්ගය භාවිතා කරේ නැහැ. තනුජනි, අපි අහුවේ ප්‍රශ්න හතරයි. ඔයා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
3: මොකද හිතෙන් තනුජනි?
4: බොහොම ස්තුතියි තනුජනි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
3: නින්න පඩි දවසට ලං වෙනවා නේද? සමහරුනන් දැන් මේ වෙද්දි සැලරි එකක් අරගෙන 25 වෙනිදා හැම සැලරි ගන්න කට්ටිය සාමාන්‍යයෙන් අපි මාසික වැටුපක් ගන්න ඕනම කෙනෙක් යම්කිසි මුදලක් ඉතුරු කරනවා. හැබැයි ඉතුරු කරන එකයි ආයෝජනය කරනවා කියන එකයි අතර තියෙන ලොකු වෙනසක්. ඉතුරු කරනකොට ලැබෙන්නේ පොඩි පොලියක්. හැබැයි ආයෝජනය කරද්දි එහෙම නැහැ. ඔයාට පුළුවන් අතේ තියෙන සල්ලි ටික සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත අරගෙන ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. විස්තර දැනගන්න කතා කරන්න 13:19. මේක මන්ත්‍රයක් වගේ මතක තියාගන්න. 13:19. දරුවන්ගේ අනාගත කටයුත්තක් වෙනුවෙන් ගියක් හදන්න. එතකොට කවදා හරි දවසක පෙන්ෂන් ගිහිල්ලා කාටවත් බරක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න අදම ප්ලෑන් කරන්න ලයිෆ් එක යන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. ඔන්න ඊළඟ මාසෙ පරිගත්තාම ඔයත් යන්න ඕනේ කොහෙටද? සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. ගිහිල්ලා පටන් ගන්න ඕනේ මොකක්ද? ස්ථාවර තැන්පතුවක්.
4: ඒ විස්තර ඒ විදිහට මතක් කරනකොට අපි පොකට් මනි විස්තරෙත් මතක් කරන්න ඕන. අපිට මැසේජ් එකක් එවන්න ඕන විදිහ ඔන්න අපි ආයමත් සරක් මතක් කරනවා. 0714-151-151 කියන අපේ WhatsApp නම්බර් එකට එවන්න මැසේජ් එකක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න නංගි ළමල්ලිලා. අම්මගේ හරි තාත්තගේ ෆෝන් එකෙන් එවන්න මැසේජ් එකක්. ඒ වගේම අම්මලාටත් මේ අවස්ථාව ඒ විදිහටම තියෙනවා.
3: එහෙනම් හෙටත් දිනන පොඩ්ඩ හමු වෙන්න එන්න පොකට් මනි අහන්න. මම නිශාය.
4: මම ආශි.
2: දැනුමෙන් පොකට් මනි දිනාගන්න දරුවගේ 9යි 9යි වසරයි 0711-98-2-98-4 දැන්ම WhatsApp කරන්න.
1: සියතා පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. Rating agency BBB- stable outlook.

good morning. අද මං උදේ ඔෆිස් එනකොට මගේ ඉස්සරහින් කළු පූසෙක් පාර පනිනවා. මට තිබුණා එක්ක මෙහෙම හිතන්න. අනේ අද මගේ දවසම ඉවරයි. වියරයි කියලා හිතන්නත් තිබුණා. ඒ වුණාට මම හිතුවේ එහෙම නෙමෙයි. මං හිතුවා ආයේ කළු පූසත් ගමනක් යනවා. ඒක තමයි මම හිතපේ. රයිට්. ඊට පස්සේ ඊයේ මට මතකයි තඩි හුණෙක් මගේ ඇඟට වැටුණා. මට සමහරකට හිතන්න තිබුණා මගේ හුණෙක් ඇඟට වැටුණා. මං ටක් ගාලා ගිහලා බලන්න ඕනේ පලාපල. ගාලා එහෙම මට හිතන්න තිබුණා. හැබැයි මම හිතුවා මගේ ඉහලින් සිටි හුණාගේ සමබරතාවය ගිලීලා ඌ මගේ ඇඟට වැටුණා. සමහරකට අපේ ජීවිතේ අපිට වෙන්නේ 1%. අපි තමයි ඉතුරු 99%ම හිතන්නේ. ඊට පස්සේ තමයි 100% ප්‍රශ්නයක් හැදෙන්නේ. සරලව හිතලා සරලව ජීවත් වෙමු නේද? 7:02. Good morning. අද බදාදා.

0: Yatha FM.
1: ව්‍යායාම කිරීම වගේ දේවල් නවත්තන්න හිතුමතයට ආවට ගියාට දියර්වර්ග පානය කරන්න එපා. ඔබගේ දේහේ බරට සරලන විදිහට වෛද්‍ය උපදෙස් මත පමණක් දියර්වර්ග පාවිච්චි කරන්න. උණ ඉක්මනට අඩු කරගන්න කියලා තද උණට දෙන බෙහෙත් විශේෂයෙන්ම ඇස්පිරින් කාණ්ඩයේ බෙහෙත් වර්ග උදාහරණ විදිහට ඉබුප්‍රොෆන් ඩයික්ලොපෙනික් සෝඩියම් වගේ බෙහෙත් වර්ග හිතුමතයට ගන්න එපා. ඊට අමතරව ස්ටිරොයිඩ් කාණ්ඩයට අයිති වන ප්‍රෙඩ්නිසලෝන් ඩෙක්සමෙතසෝන් වගේ බෙහෙත් වර්ග භාවිත කරන්න එපා. තද පහටට හුරු දියර්වර්ග පානය කරන්න එපා. ඒ වගේම මත්පැන් නම් බොන්නම එපා. ඔබට උණ තියෙන විට මෙවැනි දේවල් කිරීම මගින් ඔබට බැරි වෙලා හරි ඩෙංගු රෝගය තියෙනවා නම් එහි සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇති වෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: දැන් පෑනේෂ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 222 අමතන්න.
1: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක. ඕසී නිවාස ඒකක 351ක්. ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතල
2: platina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් DRL headlight anti skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩ කාර්යා David Peters Motor Company Private Limited
3: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
6: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
6: කොකෝෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුල
8: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
10: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 732 1000 NIB in the city university the place to be
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 767 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන Majestic Lanka Tiles
13: Big දිනුමයි Bonanza Bonanza
14: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23.43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
15: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනේ
16: මොකක් හරි නෙවෙයි 3 wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
17: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය
18: David Peters Motor Company Private Limited with
19: brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න asset line finance 011 747 700 යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය

0: அமெரிக்கா எக்ஸாத் ஜனபதி எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்து சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டமே ஆவன அப்பே அலுமெக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமெக்ஸ் நாம் இஸ் தரம்
2: சிடிபி ஸ்தாவர தன்பது வெதின் சியட்ட பஹலவக் தக்வா அசம சம போலி அனுபாத வெடி விசர சந்தா 1117388 அமதன்ன நய ஸ்வேரிகத கிரீம் பிபிபி எல்கே அவுட்லுக் ஸ்டேபிள் ஃபிட் ரேட்டிங்ஸ் லங்கா லிமிடெட் ஸ்ரீலங்கா மகா பேங்க்வே அவசரலாத் பலபத்ர லாபி முதல் சமாகம் கி
3: அத காலே ஹொந்தம் ஆயோஜனைய பிராண்ட் நியூ பஜாஜ் த்ரீரோத ரதய மாசிக வாரிகே ரூபியல் 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
4: අයියා මට ඇපල් මලක් දෙන්න
5: ඕන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
4: අයියා මට මල් ගොඩක් දීලා
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක ලෝඩ් දෙකක් දානවා පිස්සුනේ
4: හච් 15 පිස්සුවක්ම තමයි
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න වටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලෙක ඉඳලා මගේ බරත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි
7: එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි
8: ගන්නවා ලයිසන් එක
9: දැන් හරිනේ අමාරු
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආසහිතන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ ඒ තින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය 13.19ට කෝල් එකක් ගන්නකෝ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 NIB the City University the place to be
11: Stylish penumai mileage ekai dekama ekama ride eken electronic fuel injection taakshane samage platina 100 head of weda karya david pierce motor company private limited
12: brand new unath registered unath free will ekak gannawa nam asset line finance tamai liyakiya bili avamai varika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 011147 amatanna wasara 23 ka nobindunu vishwasaya
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
14: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
15: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: වෝන ඉතින් අපි ඔලුව තියෙන හැමලා වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ වෝ ඉතින් වෝ එක පටන් ගත්තම වෝ ඉල්ලලා වෝ හම්මුණාම මොකද මේ වෙලා තියෙන්නේ
1: වොයිස් එකට
0: මට හැම වෙලා තියෙන්නේ ඇයි මගේ
1: හරි දැන් හරි
0: වැඩි වුණා උදේට ඉතින් මේ සතත අභ්‍යාසය කරන්න ඕනේ මේ මගේ වොයිස් එකේ ලස්සන උගලට පැහැදිලි කරලා දෙන්න
1: මටත් කරන්න වෙයි වගේ නේද
0: නෑ ඔයාට වොයිස් එක කොච්චර පැහැදිලි වුණත් ඔයාලා තියෙන හැක් හොක් ගන්න විතරද ඕකේ නේද ඔය තරම් ලස්සන හොන
1: මං කොච්චර කතා
0: කරනවා ඕක කරන්නේ මේ ඔච්චර ලොකු ලස්සන කටහඬක්
1: ඕනේ නෑ සද්දද ඔක්කොම කරනවා
0: අර ප්ලාස්ටික් මිරිකුවම සද්දෙන්න සතෙක් ගත්තනම් මට පඩියක් ගෙවන්න නැතුවම මට ওই වැඩේම කරගන්න තිබුණා
1: හරි හරි හරි හරි හාකෝ
0: ඉතින් අහන්නකෝ වෝ වෝ වෝ ගාලා ඉඳලා වෝ එක ආපුවම පෙට්‍රල් ගණන් ගිහිල්ලා ඩීසල් ගණන් ගිහිල්ලා මං හරි ආසයි මේ කනිද තෙල් නීතිගත සංස්ථාවෙන් කියනේවට
1: හරි
0: තව මාස දෙකකින් මේක අඩු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා හිතන්න හිතන්න හිතන්න ඒව නිකන් ඉන්නකොටත් හිතන්න
1: පොසිටිව් දේවල් හිතන්න
0: ඔව් ඒ වගේ නිකන් හිතනවා නේද කෙරෙනවා කියලා ලොකෝට කියන්නේ හිතන එක තමයි කියන්නේ
1: වැඩි කරන එක නම් හිතන්න
0: වැඩි කරන එක නම් කවුරු හිතන්න දෙයක් නැහැ මේ වැඩි වෙලා නේද අනේ කවන්නෑ මොකක් හරි හරියන විදිහට බල්ලා කරන්න අපි ඉතින් ඕවා දන්න එකක් ඈ නේද
1: අනිත් එක අපි මේවා කරනවා නෙමෙයිනේ මේ මිනිස්සු මේවා කරන්නේ
0: ඔව් තම තම නැන පමණින් පුළුවන් හැටියට කරන්නකො. හරිද? අපිට කරන්න පුළුවන් කෑල්ල ආපුවම අපි කරලා දානවා. එහෙම තමයි
1: හිතන්නේ.
0: නේද? දැනට අපිට මොකක් කරන්න බෑනේ. හරි. මේ පුරුදු ගැන කතා කරන්න පුරුදු.
1: Yes.
0: අපේ ජීවිතයේ තින් 100%ම මේ ලයිෆ් එක 100%ම පුරුදු වලින් තමයි යන්නේ.
1: හරි.
0: වෙන කිසිම දෙයක් නැහැ. එතකොට ඔබට මොකක් හරි දෙයක් වෙනස් කරගන්න ඕන නම් ඔබ පුරුද්දක් වෙනස් කරන්න විතරයි තියෙන්නේ. එක අතකට ඒක හරිම ලස්සන ආරංචියක්.
1: හරි.
0: එක අතකට ඒක හරිම බරපතල ආරංචියක්.
1: හ්ම්.
0: මොකද දන්නවද? පුරුදු කියන ඒවා ලේසි නෑ වෙනස් කරන්න.
1: ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි.
0: අපි එහෙම කිව්වහම ඔක ගණන් ගත්තේ නෑනේ.
1: හ්ම්.
0: නමුත් ඔක ඇටොමික් හැබිට්ස් වගේ ආපුවම what is this? What is this? කියලා බලනවා. බලන් බලන් බලන්.
1: habits
0: මෙලෝදියා තේරෙන්නේ මමත් ඉතින් ඇටොමික් හැබිට්ස් පොතින් පොඩි කෑලි අරන් කියෙව්වට ඔබ ඉස්සරහා නිකන් තෙපලලා පොර වෙන්න ගියාට මමත් දැන් තමයි පොත හරියටම කියවන්නේ
1: හරි
0: ඇටොමික් හැබිට්ස් පුළුවන් නම් අරන් කියවන්නේ හිමින් කියවන්න හොඳ පොතක් මට පොඩි අසනීපයක් තියෙනවා එක පොතක දිගට එලිලා ඉන්න බැරි
1: ඔයාට ඉවර කරන්න ඕන නැද්ද
0: ඕනේ ඒ වුණාට ඒ පොත කියවගෙන යද්දී ඒ පොතේ මොන හරි කතාවක් හරි ඒ පොතට සම්බන්ධ මොකක් හරි ඒ තියෙන ඡේදයක තියෙන වචනයක් හරි ඇවිල්ලා ඒක ගැන හොයන්න ආස හිතුනොත් ඒක පැත්තක තියලා ඒක හොයන්න යනවා ඒක හොඳ පුරුද්දක්ද නැති පුරුද්දක්ද කියලා මම දන්නේ ඒකත් එක පුරුද්දක්
1: හරි ඔකේ
0: හරි 100%ක්ම අපි පුරුදු වලින් හැදිච්ච මිනිස්සු ඔබට දෙයක් වෙනස් කරන්න නම් ඔබ කරන්න ඕනේ ඔබ ගාව තියෙන ඒකට අදාළ එක පුරුද්දක් වෙනස් කරන එක. ඒකත් පොඩිම පුරුද්ද ඉස්සෙල්ලම වෙනස් කරන්න. පොඩි මේවා. ලොකු ඒවාට අත තියන්න යන්න එපා.
1: හරි.
0: ඒක අමාරුයි. මම කාලයක් ජීවත් වුණා බෝඩින් වල. මේ කොළඹ ආපු මුල් කාලේ. එක සැරයක් මට සෙට් වෙනවා බෝඩිමක් උඩ තට්ටුවක් එළියෙන් යන්න පුළුවන්. හැබැයි ඒකට සොල්දර සීලමකින් තමයි උඩ තට්ටුවට මේ උඩ තට්ටුව තියන
1: හදලා තියෙන්නේ හරි
0: ඉස්සර එහෙම ඒවා තිබ්බ ඇත්තට හ්ම්
1: ඒක ලී වලින් හදලා තියෙන්නේ
0: ලී වලින් තමයි හදලා තියෙන්නේ
1: හරි
0: දැනුත් හදනේ වැටි හරහට ලී ගහලා අනිත් පැත්තටත් ලී ගහලා එහෙම හදනවා ඒව නිකන් ලස්සනයි
1: හරි
0: උඩ තට්ටුවයි සීලිමයි දෙකම එකපාරින් ඉවර කරපු අවස්ථාවක්
1: හා
0: පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ උඩ තට්ටුව ඇවිදිනවා කරනකොට සද්දේද
1: හ්ම්
0: ඔය මට හම්බෙච්ච ගෙදර පරණ ගෙදරක් උඩ තට්ටුවලි වයස කපල් එකක් හිටියේ.
1: හරි.
0: ඉතින් ඒගොල්ලන්ගේ පුතාලත් දැන් ලංකාවේ නෑ.
1: හ්ම්
0: හ්ම්. දරුවොත් ඉතින් ඔක්කොම මේවා කරලා මේ රටෙන් ගිහිල්ලා.
1: හ්ම්.
0: ඉතින් මාව දැක්කහම ඉතින් පුතෙක් වගේ ඒගොල්ලෝ පිළිගත්තා.
1: හරි ඔකේ.
0: මටත් තිබුණ පොඩි කැත පුරුද්දක්.
1: හ්ම් මොකක්දේ
0: දට්ටික වෙලියට දාගෙන ඉන්න හැටි ගොරකයකා වගේ. මොකද මේ ඈ මොකදේ හරිම ලස්සන පුරුදු තියෙන ගෑණි, හරි ලස්සන පුරුදු ටිකක් අරගෙන ආපු ගෑණි මේ අපිට ආදර්ශයක් ඇති. මට තිබුණ කැත පුරුද
1: මොකදේ
0: මට මතක් වුණා අර තොයිල් වල එහෙම එන ඉස්සරහා තියෙන දට්ටික හෙලවෙන යකා යටිහක් ඇතුළට ගිහලා ඉස්සරහා පැන්න එළියට දට්ටික කැද්දේ.
1: ඕක තමයි වාගේ තියෙන කැතම පුරුද්ද.
0: මොකද්ද
1: ඔය කේක් ඒවා කියන එක?
0: කිදී
1: මොකදී
0: කේක් ආගෙන කිදී
1: අනි කනුවන් ආසයි දැන.
0: මට තියෙනවා මේ සපත්තු ගලවලා දොරකොඩෙදිම විසි කරන පුරුද්ද.
1: ඕකේ කැතම කැත පුරුද්දක්.
0: ඒක මම බලාගන්න මිස්. කතාව මගේ නම්, බෝඩිමත් මගේ නම්, ගෙව්වෙත් මම නම්,
1: පුරුද්දත්
0: මගේ නම්. මොකද ඒව වැඩක් නෑ වාට.
1: හරි
0: දොර ඇරියා, බෑග් එක බිම තිබ්බා, එහෙම මෙහෙම කකුලෙන්ම සපත් දෙකලා විසි කර, අනිකත් විසි කර. දැන් මේවා ගිහිල්ලා වැටෙනකොට ලී සොල්දරේ දඩිස් බිඩිස් යාලා වැටෙන්නේ.
1: හා ඕකේ
0: මට උමනාව තියෙනවා මේ එක නවත්ත ගන්න. නවතිද මම රෑ වෙලා ඉන්නේ වැඩ කරලා මහන්සි වෙලා ඉන්නේ. අර ඒ ගැම්මටම යන පුරුදු කියන්නේ එහෙම තමයි.
1: හිතලා තමයි වෙනස්
0: කරන්නේ. නිකන් එකපාරටම මේ නිකන් ඔටෝමැටික් නවතින්නේ. යා මතක් කළා හිතලා වෙනස් කරන්න ඕන. ඉතින් ඔහොම ටික දවසක් ගියා. ඔය මුල්ම කාලේ හරිද?
1: හරි.
0: මං ඇවිල්ලා සති දෙකක් විතර වගේ ඉල්ල හිටන්නකෝ. දවසක් මේ ඔය නිවාඩු දවසේ සෙනසුරාද දවසක මං ඉන්නකොට මේ අංකල් ආවා හිමීට. පුතා කොහොමද? හරි නිවිච්ච මිනිස්සු ඈ. මං කෝ ඉන්නව අංකල්. මේ පුතේ පොඩි උදව්වක් ඕනේ.
1: හරි.
0: අපිට ඉතින් ඔයා අපේ දරුවෙක් වගේනේ. මේක කිව්වා කියලා මොකක්වත් හිතන්න එපා. මේ ආන්ටිටත් පොඩ්ඩක් සනීප නෑනේ පුතා.
1: හරි.
0: පුතා මේ නිින්ද කැඩුනම ආයි අමාරුයි නැගිටින්න. මං කල්පනා කර ඉතින් බෙහෙත් ටිකක්වත් ගන්න යන්න කතා කරන්න අද දන්නේ නැහැ. පුතා මේ අර මේ පුතා ඔය රෑට ඔය හදිස්සියට සපත්තු ගලවලා විසි කරනවා නේද? දඩස් බඩස් කාලා. අනේ පුතා එහෙම නැතුව නිකන් සපත්තු දෙක ගලවලා හිමීට බිමින් තියන්න බැරිද? ආන්ටිට නැගිට්ටාම පුතා රෑ මැදීමේ නිින්ද යන්නේ නැහැ පුතායි. යාට පහුවෙන්දට හරි අමාරුයි නිින්ද නොගියාම. හරි අමාරුයි පුතා. ඔව්. මං යාට නිදිපති දෙන්නේ හරි අමාරුවෙන් මේ හැරවල හැරවල හැරවල.
1: හරි පවුවනේ.
0: මනේ පුතා මුකුත් හිතන්න එපා ඉතින්. මේ මට නම් ඉතින් ඒ හැටි ගානක් නෑ. ඉතින් තරුණ වයසනේ කොල්ලොනේ පුතා. නමුත් ඉතින් ආන්ටි වයසයිනේ පුතා.
1: ජෝක්ස් උද්දාන.
0: මට තේරුණා මේ එක ඒ පුරුද්ද හොඳ නෑ කියලා.
1: හරි ඕකේ.
0: මම ඒක තදින් හිතට ගත්තා ඒ පුරුද්ද. එහෙම කරන්න ඕනේ නේ. මං ඉතින් මේ ඇවිල්ලා සපත්තු දෙක හිමීට ගලවලා දොර කොඩම තියනවා.
1: හරි.
0: හිමීට ගලවලා හිමින් එන්නේ මම. සොල්දරේ ඇවිදින්නේ හිමින් මට නිකන් එහෙමත් එකක් ආවා නිකන්. තඩිබිඩි ගාලා ඇවිදින්න හොඳ නෑ මේ රෑ මැදීමේ මිනිස්සු නිදි. වයස මිනිස්සු ඇවිදින්නේ හිමින් කලබල අඩුයි.
1: ඇඟිලි වලින් ඇවිදින්නේ.
0: නෑ ඇඟිලි නෑ කකුල් වලින් ඇවිදින්නේ. කකුල් වලින් ඇවිදින්. දවසක් මේ මහන්සිලාව කුඩු වෙලාවේ ආපු ගැම්මටම ගැලවුවා විසි කරා එකක්. සපත්තුව වැටෙනකොටම මට ආවා ඩී ඩී ඩී ඩී ඩී අඩඩඩේ අඩඩඩේ මංගලුවට අඩඩඩේ ඩො.
1: හරි
0: වටුණා. අනිත් සපත්තුව කරන්න දෙයක් නැහැ මොනවා. අනිත් සපත්තුව හිමීට ගලවලා දැන් මන් තියලා තියෙනවා. අලේ ඔන්න මං ඇඟිලි වලින් එදා ගියා.
1: හරි
0: ඉතින් හිමීට.
1: හරි
0: ඕන් දැන් මං ඉන්නවා පොඩි වසක් එහෙම දාලා. ඔසක් ඔසක්කුත් දැම්මෙත් නැද්ද කොහෙද? කවුරු බලන්නද බා?
1: ඔව් ඒකනේ.
0: ඔස් දැම්මද දත් මැද්දද කියලා කවුරු දකින්නද කවුරු අහන්නද? මා දැන් මහලු වී.
1: ඒකයි.
0: මං දැන් ඉන්නවා. නින්දයක් ආවෙත් නැහැ එක පාටම.
1: හරි ඕකේ.
0: සී සී සී කියලා තෙතනවා මට ඈ.
1: ඕ
0: ගෑවන දොරට තට්ටු කර මේ රෑ මම බැලුව කවුද බොල දොරට මේ වෙලාවේ
1: ඒකනේ
0: ගිල්ල දොරරි අංකල් අනේ පුතා මේ අනිත් සපත්තුවත් වීසි කරලා ඉවර කරනවා අපිට නිදා ගන්න නැත්නම් ඒකටත් ඇහැරෙන්න එපා
1: එතකම් බලන් ඉඳලා
0: අය භාගයක් විතර බලන් ඉඳලා එන්න අනේ පුතා අනිත් සපත්තුවත් වීසි කරන්න පුතා නැත්තම් පුතා දැන් ඒකටත් නැගිටින්න බෑ ඊළඟට අර ඇන්ටි බලන් ඉන්නවා පුතා ඒක වීසි කරනකන් නිදා ගන්න ආයි නැගිටින්න එනවා කියලා මම යනවා පුතා යන්න එච්චර
1: පුරුදු
0: ඕම් පුරුදු
1: ඒක නාතගත්තද ඔයිට පස්සේ පුරුද්ද
0: නෑ මම බෝඩිම මාරු කරා

0: ඒක පරක් මට හම්බුණා මට මනුස්සයෙක් කියන්නේ නියුමරොලොජිස්ට් කෙනෙක්.
1: හරි.
0: නියුමරොලොජිස්ට්. ඒ කියන්නේ ගණිතයෙන් දේවල් කරන.
1: හරි.
0: දැන් අපි ලියන අපේ නමේ අකුරු වල අරවට මේවට අපේ
1: අර ලකි නම් එක බලලා
0: එහෙමද? හරි බලි කෑස් දා කයිනෝ.
1: මයික් එකටම කහින්න ඒවත් ඉතින් පුරුදු තමයි.
0: මයික් එකටම කහින්න. නිකම් මුදුන වෙන්න යන්න එපා හොඳේ.
1: අපි නිවේදකයෝනේ අපිට කැස්සක් ඕනේ.
0: නිකම් මුදුන වෙන්න යන්න එපා. ඈ? නිකන් මගේ ගොඩක් මූඩ් එක මේවා කරන්න එපා. වෙනස් වුණොත්
1: වෙනස් වුණාමයි.
0: තේරුම් ගන්න.
1: හරි, ඔකේ.
0: යාවගේ කතාවත් අමතකුණානේ වාගේ මේ ඕන නැති මේ
1: කැස්සාවේ
0: මට නේද ඔයා මොකටද මේවා වෙන්නේ?
1: ඉවි කහින්න කියලා.
0: මට කැස්ස ඔයා ටිපර වෙන්න දෙයක් නැහැ. කයින් එක මං කයින් මේක.
1: හරි, එයා මොකද කරන්නේ? අකුරු බලලා?
0: එයා කරන්නේ ඔය වගේ මෝඩයන්ව අල්ලගෙන හිරේ දාන.
1: මේ
0: මිනිහා දැන් නැහැ.
1: හරි.
0: මේ මිනිහා මගේ අත්සන බලලා මට කිව්වා. පුතා, වාගේ මේ අත්සන වෙනස් කරන්න.
1: හරි.
0: මේ අත්සන වෙනස් කරන්න. වාට දියුණුවෙන් දියුණුවට යන්න පුළුවන්. කහින්න මයික් එකේ කහින්න. මයික් එකේම කහින්න.
1: කැස්ස මගේ.
0: ගෙදර කහින කොලත් රෙකෝඩ් කරන් ඇවිල්ලා මේකේ දාන්න. ඔව්.
1: හරි.
0: කක්කල් කැස්සද කොහෙද මේම? මේ කයි නේද?
1: අත්සන
0: අරක දියුණුවෙන් දියුණුවට යන මේ අත්සන වෙනස් කරන්න. මේ අත්සනේ අකුරු වල පොඩි වෙනසක් කරා.
1: හරි.
0: තියෙන අකුරුම තමයි තින්. අරවින්ද කියන එකට නිකන් තමින්ද වගේ දාගන්න නෙමෙයි.
1: හරි.
0: කොහොමද මුල අකුරු පාවිච්චි කරන්න ඕනේ?
1: හරි.
0: අත්සනක් ගහනකොට මෙම උඩට යන්න. දැකලා තියෙන මගේ අත්සන. හාෆ් ෂීට් එක පල්ලෙ පටන් ගත්තාම හාෆ් ෂීට් එක උඩ කෙළවරෙන් ඉවර වෙනවා. එන්න කොහොමද? දියුණුව. අත්සන විතරයි දියුණුව.
1: එහෙම උඩට ගහන එකද හොඳ?
0: ආ ඔව්. ඔයාව කරන්න යන්න එපා.
1: කරන්න ඕනි කරන්න.
0: ඔයාව කරන්න යන්න එපා. මට නම් එහෙට ලොකු දුරක් පේන්නේ නැහැ. හිතන්නේ තේ රස්තාව නැති කරගන්න වතියක් නම් පේන්න තියෙනවා.
1: කළා බලමුකෝ.
0: අත්තන උඩ ඉඳලා කොයි අතට ගහුවත් හොඳ?
1: හරි.
0: ඉතින් මේ අවස්ථාවේ මට එයා කිව්වා මං කොහෙන් කොහොමද අත්සන වෙනස් කරන්නේ නිකම්මනේ වදින්නේ.
1: ඕ.
0: එයා මට දවස් 90ක් ප්‍රැක්ටිස් කරන්න කිව්වා අත්සන වෙනස් කරන එක.
1: හා ඔකේ.
0: දවස් 90ක්. උදේට තුන් පාරක් ලියන්න කිව්වා. දවල්ට හය පාරක් ලියන්න කිව්වා. අත්සන රැට නම පාරක් මේව කරන්න කිව්වා.
1: හා ඔකේ.
0: එහෙම දවස් 90ක් කරන්න කිව්වා. හදිසියේවත් මගදි කැඩුනොත් එතනද දවස් 90 පටන් ගන්නකම මැලේරියාවට බේත් බිව වගේ එක.
1: කන්ටිනියු කරන්න ඕනේ එක දිගට.
0: වාඩ පේනව නේද පොඩි පුරුද්දක් පවා වෙනස් කරන්න ඒ තරම් කැපකිරීමක් කරන්න ඕනේ. දවස් 90ක් එක දිගට සිහියෙන් එකම වෙලාවට ඔබේ පුරුද්ද වෙනස් කරන එක ගැන හිතුවොත් හුඟක් වෙලාට දවස් 90 යනකොට හුඟක් වෙලාට නෙමෙයි 100%ක්ම ඔබේ පුරුද්ද වෙනස් වෙනවා.
1: මාස 3ක් දවස් 90ක් කියන්නේ
0: නේ. මැලේරියාවට බරවවලට බෙහෙත් බිවෝ වගේ තමයි.
1: හරි.
0: කැඩුනා නම් එතන ඉඳලා තමයි ආයෙ කෝස් එක පටන් ගන්න. ඒ නිසා අපිට තේරෙනවා ඔයාගේ කිසිම පුරුද්දක් වෙනස් වෙන්නේ
1: නැහැ.
0: ඔය ඉන්න විදිය වෙනස් වීමකුත්
1: නැහැ.
0: මෙලෝ සංසාරික දියුණුවකුත් නැහැ. අපිට වගතුකුත් නැහැ. වැඩසටහනක් මොකුත් දෙයක් නැහැ.
1: මේ මම මේ හිස්කොල් ටිකක් දෙන්න අත්සකල්ලා දෙනවද? ප්‍රැක්ටිස් කළා නේද?
0: ඒ වඩන්නේ දැන් මේ අහගන්න මම හිතනවා දැන් හැමෝම මිනිස්සු වෙනවා මේ පදිංචි වෙන්න හොඳ තැන්. දැන් කොළඹ මෙහෙම විසිරිලා එළියට යනවා.
1: Yes.
0: වර්තේනෝ කොළඹ කියන සෙන්ටර් එක අපි ගත්තාම රේඩියස් එක මෙහෙම දැන් අරය ලොකු වෙමින් යනවා.
1: Yes.
0: කියන්නේ මිනිස්සු ක්‍රේට කලම්බෝ මොම තල්ලුවලා කියලා දැන් මිනිස්සු දැන් මේ වගේ තදබදේ වැඩි වෙනකොට ඊළඟ ලේයර්ස් වලට යනවා. දැන් මේක කොයි පළාත්වලද තියෙන්නේ? නිකන් අපි ගමු.
1: හරි.
0: ඩාරපැත්තෙන් පානදුර කිට්ට වෙන ගම ගිහිල්ලා.
1: හරි.
0: ඕම ගත්තාම හෝමාගම රෝමගන් ඔහොම වෙලා කඩු වෙල ඔහොම අර පැත්තෙන් නිකන් වත්තලටත් එහා යනවා නේ.
1: කඩවත හරියටත් සමරක් කලාවට යනවා.
0: ඔව් කඩවතත් දැන් නිකන් මේ කඩවත කිව්වත් නිකන් කොළඹ වාගේ නේ.
1: යස්.
0: අද අපි කියන්න කඩු වෙල නිකන් ලංකාවේ අන්ඔෆිෂියල් IT සිටි එක වගේ කියලා මං කිව්වොත් කඩුවෙල තියෙන තරම් යුනිවර්සිටි තියනවද වෙන කොහෙවත්?
1: ඒ උනේද?
0: කඩුවෙල යුනිවර්සිටිස් කීයක් තියෙනවා කියලාද හිතන් ඉන්නේ? කඩුවෙලට කිට්ටුව. මාළඹේ කඩුවෙල මෙහෙම මෙහෙමනේ
1: තියෙන්නේ.
0: ඒ ඒරියාක මතක් කරන්.
1: හරි, ඕකේ.
0: අපි පහුගිය දවස්වල කතා කරපු හැම හොඳ ප්‍රයිවට් යුනිවර්සිටි එකක්ම තියෙන ওই පැත්තේ. හරිම ලස්සන පැත්තක්. ওই ස්ලිට් එක නිසා සෑහෙන වැඩේ නැගලා ගියා.
1: හරි, ඕකේ.
0: හැමෝටම ඕන වුණා ওই පැත්තේ පදිච්චි වෙන්න. මොකද කොච්චර ලොකු දියුණුවක් අරගෙන තිබ්බත් ওই ඒරියා එක තාමත් කොළපාට.
1: Yes.
0: ලංකාව අවංකවම සමස්තයක් හැටියට කොළපාටයි. ලංකාව උඩින් ෆ්ලයි කරපු මිනිස්සු ඒක දන්නෝ. අපේ ඇත්තනම් ලොකුවට හිතන් හිටියට මේ හෙන මහනගර ඊව නෑ. පොඩ්ඩක් මහ කියලා කියන්න පුළුවන් නගරකට තියෙන මේක විතරයි.
1: ඔව් නේද?
0: අනිත් ඒවා මේ පොඩි නගර. අපිට තාම ගහකොළ තියෙනවා. තාම අපි සේෆ් ඇත්තටම. සමහර වෙලාවට අපේ දියුණුව මේ ලෙවල් එකෙත් ඇතිද මන් දන්නේ නෑ. එහෙමත් මට හිතෙච්ච ලාවල් තියෙනවා.
1: මේ පරිසරයයි ඔක්කොමත් එක මේ ලස්සනයි වගේ
0: නේ. සමහර මේ දියුණුව අපි දියුණුවේ නැත්තේ මහා විශාල දියුණුවකට යන්නේ නැත්තේ මේ මේක මෙහෙම දන්නේ තියෙන්න ඕනේ. මේ කොළ පාටට මේ පරිසරය එක්කමද දන්නේ අපි හැදෙන්න
1: ඕනේ.
0: එහෙමද දන්නේ අපේ ඉරණම තීන්දුව වෙලා තියෙන්නේ විශ්වය පටන් ගන්නකොට.
1: හරි.
0: කවුද මෙයා දන්නේ?
1: ඒකනේ.
0: කවුද මෙයා දන්නේ? ඉතින් අහන්නකෝ. ඉතින් මේ කඩුවෙල කතාව අහන්න. කඩුවෙල මිනිස්සු පදිංචි වෙන හරි ආසයි. මොකද මේක පාරවල් ගණනාවක් එකකට එකකට කනෙක් වෙන.
1: හරි.
0: එක පැත්තකින් ගියාම වහට නూరు පැත්තට යන්න පුළුවන්. තව පැත්තකින් ගියාම වහට අවිස්සාවේල්ල පැත්තට කනෙක් වෙන්න පුළුවන්. ඔය හංවල්ල පැත්තට හරි මෙහි ගිහිල්ලා ඔන්න ඒ පැත්තෙන් එහෙම යන්න පුළුවන්. අනිත් පැත්තට ආපහුම කොළඹට එන්න පුළුවන්. ආයි අනිත් පැත්තෙන් ගියාම ඔරුගොඩ වත්ත දිහාවෙන් මතු වෙන්න පුළුවන්.
1: රයිට්.
0: ඒ වගේ නිකන් අමුතු සෙන්ට්‍රල් පොයින්ට් එකක්. දැන් උතන්ට මගේ මතකයේ විදිහට මේ කඩුවෙලට හයිවේ එකනොත් නිකන් එන්ට්‍රන්ස් දෙකක් විතර සෙට් වෙලා තියෙනවා නේද?
1: කොතලාවල තියෙනවා කඩුවෙල තියෙනවා.
0: කඩුවෙල තියෙනවා. හිතන්නකෝ මේක කොහොමද සෙට් උනේ කියලා.
1: Yes.
0: දැන් මම හිතනවා ඔබට කඩුවෙලින් හම්බෙන්න තියෙන හොඳම තැන හම්බෙලා තියෙනවා කියලා. ප්‍රයිම් ගෲප් එක ගැන නම් අපි දන්නවනේ. ප්‍රයිම් ගෲප් එකට අනුබද්ධිතම ආයතනයක් තමයි භූමි රියලිටි හෝල්ඩින්ග්ස්.
1: ආ ඕකේ.
0: හරිද? ප්‍රයිම් එකට අනුබද්ධ ආයතනයක් භූමි රියලිටි හෝල්ඩින්ග්ස්. ඒගොල්ලෝ ගෙනහැලා තියෙනවා කඩුවෙල හැදෙන ලස්සනම ප්‍රොජෙක්ට් එක, අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක්. ඒක නම ඕසී.
1: ඕසී.
0: හරිද?
1: හා ඕකේ.
0: ඕසී. මේක කම්ප්ලෙක්ස් එකක්. මේක එනවා එකකට එකකට වෙනස් යුනිට්ස් 351ක් එනවා. යුනිට්ස් 351ක් ලොකුවට හිතන්න එපා. ග්‍රවුන්ඩ් බ්‍රේකින් එකට පළවෙනි පස්පිඩල්ල කපන්න කලිනුත් යුනිට් 100කට වැඩිය විකිණිච්ච ප්‍රොජෙක්ට් එකක් මේක.
1: ආ ඕකේ.
0: පස් ටික කපන්න උදැල්ල හොයන්න යනකොටම 100ක් විකිණිලා. උදැල්ල අරන් එනකොට මේ මාර වැඩේ මේ විකුණුණානේ.
1: 100ක්ම විකිණිලා.
0: හරිද?
1: හරි ඕකේ.
0: පළවෙනි මංගල පස්පෙඩල්ල කපන්න යන වෙලාවේ ලැබෙච්ච දේ. මේවා ආරංචි කරගෙන මේ තැන් වලින් මේවා ගන්න මිනිස්සු ඉන්නවා. මේක ලස්සන තැනක හැදෙනවා. පාරවල් දෙකක් කනෙක් කරනවා.
1: හරි.
0: එකක් ලෝ ලෙවල් එක. අනිත් එක මාළඹේ කඩුවෙල පාර. මේ පාරවල් දෙක මේව වී අකුරක් වගේ හන්දියට කඩුවෙල හන්දියට සම්බන්ධ වෙනකොට ඒ මැදින් විශේෂ පාරක් හදනවා. අඩි 30ක් පළල මීටර 450ක් දිග පාරක් මේගොල්ලම හදනවා. හදලා වෙනම ඇක්සස් එකක් අරන් දෙනවා. ටවුන් එක පේනවා නමුත් ටවුන් එක නෙවෙයි.
1: හා ඕකේ.
0: එක පැත්තකින් බලපුවම කලම්බු සිටි ස්කයිලයින් එක පේන්නේ. මේක 16ක් තට්ටු හැදෙනවා. ලෝකේ වැඩිම ඉඩකඩ තියෙන දකුණු ආසියාවේ වැඩිම ඉඩකඩ තියෙන රූෆ් ටොප් ගාඩන් එක එන්නේ මේ ප්‍රොජෙක්ට් එකට කියලා මතක තියාගන්න. මේකේ නම ඕසී.
1: ඕසී ලස්සනයිනේ.
0: ඕසී
1: කොහෙද ඉන්නේ? ඕසී එකේ.
0: හරිද? ඕසී රෙසිඩෙන්සි. ඕසී රෙසිඩෙන්සි.
1: මාරු මාරු
0: පොඩයින් නම්බර් එකක් දීලා ඉවර කරා. මේක තව ගොඩක් විස්තර තියෙනවා කියන්න. ළඟ ළඟ ළඟ ළඟ නමල නමල දාන්න බෑ. අම්මම්මා අඩඩා මේ තියෙන නම්බර් එක. මෙන්න නම්බර් එක ලියා ගන්න. මේක ඉක්මන් කරලා ගන්න. මේක මම කියන්නේ පස්පිඩල්ල කපන. දැන් මේක හෝල් සේල් අදාගෙන යනවා ඈ. 0.7, 0.1 34.77
1: ලේසි.
0: 0.7, 0.1 තිස් හතරයි හැත්ත හතයි හැත්ත හත.
1: හරි
0: හරිය
1: හරිය හතයි විනාඩි හතලිස් හතයි.

0: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදිවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක ඕසී නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමත
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV
3: ඔබගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: ත්‍රිවිධ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
6: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123
7: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
8: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
7: හොඳ ළමයා 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා
9: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට

0: ෂොප්පැන් වින් වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර් අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
1: උදේ 7 විනාඩි 50යි වෙලාව. කාගිල්ස් ෆුඩ් සිටි ගැන තව ගොඩක් විස්තර අද දවසේ අපි ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ වගේම ඔබේ ගෙදර තියෙන වහල සිවිලිම සම්බන්ධයෙන් සමහරක් විට ඔබ මේ වෙනකොට කලරප් වලට ගිහිලා නැත්නම් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ඉන්නවා ඇති. මොකද මේ දවස්වල වැස්සත් එක තමයි අපිට මේ ඔය වහල තියෙන ප්‍රශ්න එහෙම අඳුනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට හැදුවට පස්සේ සොලියුෂන් එකක් නැති වෙන්නත් පුළුවන් නේ. ආයි ගලවලා හයි කරනවා අර වෙන සොලියුෂන් එකක් නැහැ නේ. එහෙම කරනවා නම් අනිවාර්යෙන් කලර් අප් දාන්න. හැබැයි අලුතින් වැඩක් කරන කෙනෙක් ඉන්නවා නම් අපි වගේ අපහසුතාවයට පත් වෙන්නේ නැතුව දීර්ඝ කාලීනව වේදනාවට පත් වෙන්නේ නැතුව කෙලින්ම හරි දේ කරගන්න කලර් අප් වලට යන්න colorup.lk.com සයිට් එකට ගියොත් සිවිලිම සහ වහල ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ දවස්වල අපි වැඩියෙන් කතා කරන්නේ ස්ට්‍රිප් සීලින් එක ගැන කලර් අප් වල. ඊළඟට කොකෝ ෆ්‍රයි පොල් තෙල් ගැන අපි කතා කරන්න ඕනි. සේන මිල්ස් වෙතින් තමයි කොකෝ ෆ්‍රයි පොල් තෙල් ඔබට හඳුන්වලා දෙන්නේ, ඉදිරිපත් කරන්නේ. ඉතින් පොල් තෙල් එකක් ගන්නකොට ඒකේ ක්වලිටි එක බලන එක අනිවාර්ය කාරණාවක්. ඉතින් හොඳම පොල් තෙල් එක කොකෝ ෆ්‍රයි, බය නැතුව කියන්න පුළුවන්. ඊට පස්සේ අපි යෙල්ලෝ එල්සී ගැන කතා කරනවා. ඉතින් සමහරක් වෙලාවට ගයක් දොරක් හදන්න, වාහනයක් ගන්න, බිස්නස් එක ගොඩ දාගන්න ඔබට අවශ්‍ය ඇති සල්ලි වලින් ලොකු ශක්තියක්. ඒ ශක්තිය ලබා දෙන LOLC එක ලෑස්ති, LOLC ෆයිනන්ස්. අපි වැඩි විස්තර කියන්නම්. ඊළඟට ඔබේ ලොරිය ගැන කතා කරන්න ඕනි, ඔබේ ඉසුසු ලොරිය ගැන කතා කරන්න ඕනි. ඉතින් ඒ ගැන තව විස්තර ටිකක් තියෙනවා, සහ ඒගොල්ලන්ගේ ස්පෙෂල් ආරංචියක් තියෙනවා. අපි ඒක ඔබත් එක්ක ෂෙයා කරගන්න. තව මොනාද, රෝස කහට ගැන මතක් කරන්න ඕනි. හොඳ තේ එකක් හදාගන්නම්. අනිවාර්යෙන්ම නටන උණු වතුර දාලා තේකොළ විනාඩි 2ක් තියන්න ඕනි තැම්බෙන්නේ. ඊට පස්සේ තමයි රසට තේ එකක් ඔගලන්ට හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙම තේ එකක් හදාගන්න රෝස කහට ගෙදර අරගෙන යන්න. බජාජ් ප්ලැටිනා ගැන සහ බජාජ් ත්‍රිවිල් ගැන අද දවසේ අපි කතා කරනවා. තව මොනාද, NLB එකේ ජයග්‍රාහකයෝ ගැන විස්තර කියන්නත් තියෙනවා. ලංකා ටයිල්ස් ගැන මතක් කරන්නත් ඕනි. ක්වලිටි ප්‍රොඩක්ට් එකක් හොයනවා නම් ටයිල් සම්බන්ධයෙන් ඔබට ගන්න තියෙන හොඳම ප්‍රොඩක්ට් එක තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් මතක් කරන්න ඕනි. මෙට්ටයක් නෙමෙයි ඒගොල්ලන්ට විකුණන්න ඕනි. ඒගොල්ලන්ට ඕනි ඔබේ නිින්ද ගැන කතා කරන්න. සමහරක් වෙලාවට ගොඩක් කට්ටිය දුක් විඳිනවා නිින්ද යන්නේ නැතුව. හිතේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වුණත් හිතේ ප්‍රශ්නයක් තිබ්බත් මන්නම් කියන්නේ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකක් තියෙනවා නම් ඒ සනීපෙට හරි නිින්ද යනවා. ඒ නිසා පොඩ්ඩක් හරි ඔය නිින්ද සම්බන්ධ ගැටලු තියෙන කෙනෙක් නම් ඔබ වාඩ් ප්ලේස් වල තියෙන වැලන්ටිනෝ ඉටලි ඒගොල්ලන්ගේ ෂෝරූම් එකකට පොඩ්ඩක් එන්න, ඇවිල්ලා පොඩි නිින්දක් දාලා ඔබට ගැලපෙන මෙට්‍රස් එක මොකක්ද කියලා තෝරගන්න. අපි කමර්ෂල් බැංක් ගැන අද දවසෙත් කතා කරන්න ඕනි. ප්‍රයිම් ගෲප් එක ගැන අපි විස්තර කිව්වා. ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක, කඩුවල තියෙන ප්‍රොජෙක්ට් එක ගැන. ඊළඟට ඇලුමැක්ස් ගැන කතා කරන්න තියෙනවා. ඇලුමැක්ස් වලින් බිල්ඩින් සිස්ටම් එකම ගන්න පුළුවන්, හරිද? ඉතින් ඔගලඟ ඔය ඇලුමිනියම් දාලා හදන ඉදිකිරීම් වලට ඇලුමැක්ස් පාවිච්චි කරන්න. බර්ගර් කින් ඔන්න අපිට ලොකුම ලොකු බර්ගර්ස් දෙකක් දෙනවා රුපියල් 1450කට. ඒක ගැන වැඩි විස්තර කියනම් බර්ගර් කින් එක ගැන. දැන් වෙලාව 7:53.
2: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

ජනවාරි 54 අපිට පත්තරේ බලන්නත් ඕනේ. ඊට කලින් අපි Hajj 15 පැකේජ් එක ගැන මතක් කරන්නම්. ෆෝන් එකේ අපි වැඩිපුරම යූස් කරන ඇප්ස් 15කට unlimited data දෙන සුපිරි පැකේජ් එකක් තමයි Hajj 15. හොඳ පැකේජ් එකක් හොඳ ෆෝන් එකකට දාගන්න. හොඳ ෆෝන් එකක් ගන්න යන්න සිංගර් එකට තියෙනවා ඕනර් ෆෝන්ස්. ඒ වගේම සිංගර් එකට ගියාම සිංගර් ෆ්‍රිජ් ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒගොල්ල ගාව තියෙනවා සුපිරි ෆ්‍රිජ් එකක්. හරිද? විදුලිය 50% ඉතුරු කරලා දෙන්න පුළුවන් ඒ සුපිරිම සුපිරි ෆ්‍රිජ් එකට. ඊට අමතරව අද දවසේ අපි තව ස්පෙෂල් කෙනෙක් ගැන කතා කරනවා. ඒ තමයි බික්. ඒගොල්ලන්ගෙන් ඔගලන්ට ලැබෙනවා ලොකු ලොකු තෑගි ටිකක් මේ දවස්වල. බික් රේසර්ස් වලටයි, ඊට පස්සේ බික් ලයිටර්ස් වලටයි ඔගලන්ට මේ නිෂ්පාදන දෙක සඳහාම තෑගි දිනා ගන්න පුළුවන්. එකක් තමයි දවස ගානේ ජංගම දුරකථන දිනා ගන්න පුළුවන්. අනිත් එක තමයි සතිපතා ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. වැඩේ කෙරෙන ආකාරය පිළිබඳව තව සුළු මොහොතකින් කතා කරමු.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
5: Good morning, ආශ්චර්ය පත්තරවල විස්තර මොනවද කියලා බලන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා මතක් කරන්නම් ඔයා මේ දවස්වල මොකක් හරි ඉදිකිරීම් කටයුත්තක නිරත වෙලා ඉන්නවා නම් ගෙදර හරි කාර්යාලයක් නැත්නම් වෙළඳාමකට ව්‍යාපාරයකට අදාළ කිසියම් ස්ථානයක් හදාගෙන යනවා නම් එතනට උවමනා වෙලා තියෙනවා නම් මොකක් හරි විදිහක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක්. ඒ කියන්නේ සමහර විට ඔයා හදාගෙන යන ගොඩනැගිල්ලට ස්ලයිඩින් ඩෝස් ඕන ඇති, ස්විං ඩෝස් ඕන ඇති, ෆෝල්ඩින් ඩෝස්, වින්ඩෝස්, පැන්ට්‍රි කබඩ්ස්, බාත්රූම් ඩෝස්, එන්ට්‍රන්ස් ඩෝස් මේ වගේ මොකක් හරි ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් වාට තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා ෆිස්ටෙක් එක්ක මේ වැඩේ කරන්න කීයක් යනවද කියලා අහන්න අහලා කොටේෂන් එකක් ගන්න. ඉතින් ඔයාගේ වැඩේ හැටියට ෆිස්ටෙක් එක්ක එක එක ලෙවල් වලින් ඔයාගේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ඔයා ඉහළම මට්ටමින් වැඩේ කරන්න හිතනවා නම් ෆිස්ටෙක් ප්‍රීමියම් ක්ලාස් එකකින් වැඩේ කරගන්න පුළුවන්. නැත්තම් සුපීරියර් ක්ලාස් එක තියෙනවා. ඒකත් හරිම රිලයබල්, හරිම විශ්වාසදායකයි, කල්පවතින සොලියුෂන් එකක්. එහෙමත් නැත්තම් ඔයාගේ බජට් එකටම ගැලපෙන්න වැඩේ කරගන්න පුළුවන් ෆිස්ටෙක් ක්ලාසික් ක්ලාස් එකකින් වැඩේ කරගන්න හිතුවොත්. කොහොමින් හරි මේ කොටේෂන් එක අරගෙන කොටේෂන් එක 0.7780.7000 WhatsApp කරන්න. ඊට පස්සේ ඔයාගේ වැඩේ කරගෙන යන්න. අවසානයේදී ෆිස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ සයිට් එක බලලා ඔයාට රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් එකක් ලබා දෙන්න කටයුතු ලෑස්ති කරලයි තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙන්වා බෙදා හරින බයික් X55 එක ගැන. මේ වෙනකොටත් ලංකාවේ 1500කට වැඩි වාහන සංඛ්‍යාවක් දකින්න පුළුවන්. මං අද උදෙත් එකක් පිටිපස්සෙන් ආවේ සෑහෙන දුරක්. ඔබ සාමාන්‍යයෙන් වෙන SUV එකකට ගෙවන මුදලට වඩා ඉතාම සාධාරණ මුදලක් තමයි X55 එක වෙනුවෙන් ගෙවන්න වෙන්නේ. හැබැයි ඔබට ඉතාම ඉහළ මට්ටමේ SUV අත්දැකීමක් ලබා ගන්න පුළුවන් බයික් X55 එකත් එක්ක. ඉතින් වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ දුරකථන අංකයට කතා කළොත්. 0.114 700 678 මේ දුරකථන අංකයට කතා කරලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරගෙන ගිහිල්ලා වාහනේ පැදලම බලන්න. පැදලා බැලුවාම ඔයාට හිතෙයි මේක තමයි මං යන්න ඕන වාහනේ කියලා. ඒත් එක්කම ඔයා සුදුසුකම්ලත් බලපත්‍ර ලාභියෙක් නම් ඔයාට විශේෂ බලපත්‍රට අදාළ විශේෂ මිලකට බයික් X55 එකක් මිලදී ගැනීමේ හැකියාවත් තියෙන බව මතක් කරන්න ඕනේ. ඔය තමයි විස්තර. ඊළඟට අපි පස්සේ කතා කරමු CDB රන් අය ගැන. ඒ කතාව පොඩ්ඩකට තියලා දිනමින පත්තරේ මං අතට ගන්නවා. හිටපු ජනපති පුතෙක් වාහන ජාවාරමක පිටරටින් වාහන ගෙනත් රේගුවෙන් පන්නා විකුණලා CID පුළුල් විමර්ශනයක් කියලා අද දිනමිනේ හෙඩ්ලයින් නිවුස් එක වාර්තා කරලා තියෙනවා. හිටපු ජනාධිපති පුතෙක් විසින් රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සුකෝපභෝගී මෝටරත මෙරටට හොර රහසේ රැගෙන ආව ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. පසුගිය ආණ්ඩු කාලවල කන්ටේනර්වල සංගවා සංවිධානාත්මක ලෙස මෙරටට රැගෙන ආ වාහන කිහිපයක් ගැන තොරතුරු හම්බෙලා තියෙනවායි කියලා කියන. ඉතින් මේ වාහන රාජසන්තක කරන වෙනුවට බදු ගෙවීමට අවස්ථාවක් ලබා දීමක් ගැනත් කතාබහ වෙනවායි කියලා කියනවා. කොහොම හරි හිටපු ජනපති කෙනෙක්ගේ පුතෙක් වාහන ජාවාරමක යෙදිලා. කවුද දන්නේ කවුද මේ හිටපු ජනාධිපතිගේ? ගොඩක් හිටියනේ ජනාධිපතිවරුනේ, පුත්තුත් එන ගොඩක් හිටියනේ. ඉතින් මේ කවුද දන්නේ? ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් හිටියා. එයාට පුත්තු 3 දෙනෙක් හිටියා. මෛත්‍රපාල සිරිසේන කියල ජනාධිපති කෙනෙක්ට යටත් පොතෙක් හිටියන්නේ. ඉතින් මේ කවුද්දත් නෑ. ඊට ඊටත් කලින් හිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියලා ජනාධිපතිනියකට යටත් පුතෙක් ඉන්නවා. ඊට කලින් රණසිංහ ප්‍රේමදාස කියලා ජනාධිපති කෙනෙක්ට යටත් පුතෙක් ඉන්නවා. ඉතින් කවුද දන්නේ? ඉතින් හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතෙක්. අපි බලමු ඉතින් නේද? නම නොකියමින් නැගන්න නෑනේ කොයි වෙලාවරි කියයි. ඔය අතර ඩීසල් මිල අඩු කර ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් කළා කියලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති කියනවා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී ඩීසල් මිල අඩු කරමින් ආණ්ඩුව බස් හිමියන්ට වංචාවක් සිදු කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියනවා. බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව අද තමයි බස් ගාස්තු සංශෝධනය සිද්ධ වෙන්න නියමිත දිනය. ඒක කට උඩ තියාගෙන එක පාටම ඩීසල් මිල අඩු කර මං හිතන්නේ හිතේ හැටියට වැඩි කරගන්න බැරි වෙන එක තමයි ඒ මං හිතන්නේ කියනවා ඇත්තේ. ඉතින් කමක් නැහැ. ඉතින් වියදමේ හැටියට ගාන වැඩි කරන්න ඕනේ නේද? වියදම පොඩ්ඩක් අඩු වුණාම ගාන පොඩ්ඩක් අඩුවෙන් වැඩි කරන්න තියෙන්නේ. ඕක ඉතින් මහලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේද? දිවයින පත්‍රයට අපි යමු. ජෙනරාල් ජානක පෙරේරා ඝාතනයේ විත්තිකරු දිවි ඇතිතෙක් හිරේට අනුරාධපුර මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. 2008 වසරේ අනුරාධපුරයේදී උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායකව සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඔහුගේ බිරිඳ සහ තවත් පිරිසක් මරාගෙන මරණ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් වරදකර වූ විත්තිකරුවෙකුට අනුරාධපුර මහාධිකරණය පැන වූ ජීවිතාන්තය දක්වා උසිර දඬුවම ඒක ඇපීල් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ දඬුවම තහවුරු කරලා තියෙනවා. අල්ලස් කොමිසමෙන් ඇල්ලූ ජාතික ලොතරැයි හිටපු සභාපති දී ශාමිලාට ඇප රටින් පිටවීම තහනම්. ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවාගත් නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයට නොයොදවා එවකට අමාත්‍යවරයෙකුව සිටි රවි කරුණානායක මහතාගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොදා ගැනීමෙන් සිදු වූ බව කියන රජයේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවටගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශාමිලා පෙරේරා මහත්මිය අපමත මුදා හැරීමට අධිකරණය තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙලා තියෙන වැඩේ ජාතික ලොතරැයි මණ්ඩලයට වැඩට ගන්නවා. හැබැයි ඒ තුන්දෙනා වැඩ කරන්නේ රවි කරුණානායක අමාත්‍යවරයාට. පඩිගවන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඒ කාරණය සම්බන්ධයෙන් තමයි මේ අත්අඩංගුවට ගැනීම සහාය පළබා දීම සිද්ධ වෙලා තියෙන මේ මේ ශාමිලා පෙරේරා පතක විදිහට. ඇය රවි කරුණානායක මහත්මයා දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පක්ෂයේ ලේකම්වරිය. පක්ෂ නම කිව්වොත් එහෙම නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. පහුගිය චන්දදි සිලින්ඩරය හැටියට අපි දැක්ක එක. ශාමිලා පෙරේරා මහත්මිය නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම්වරියද වෙයි කියලා මේ ආටිකල් එකේ සටහන් වෙලා තියෙනවා. ඉතින් රවි කරුණානායක මහත්මයා සමග ඒ කාලෙදිම එකට වැඩ කරපු බවක් තමයි පේන්න තියෙන්නේ. ලංකාදීප පත්‍රයට මං එනවා. වැවේ මල් කඩලා ඔරුව පෙරළී සිසුහු හතරක් මරුට. වනාත විල්ලුව මංගලපුර විල්ලුවේ නෙළුම් මල් කැඩීමට ගිය සිසුන් 5 දෙනෙකුගෙන් 10 දෙනෙකු තෙප්පම පෙරළී මියගොස් ඇතැයි වනාත විල්ලුව පොලිසිය කියයි. වනාත විල්ලුව බණ්ඩාරනායකපුර ජාතික පාසලේ 11D ශ්‍රේණී අධ්‍යාපනයේ ලැබමින් සිටි සිසුන් කණ්ඩායමකට තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. ගල්ලඟුරු කොමිසම හිටපු බලශක්ති ඇමතිගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි. ගල්ලඟුරු ගණුදුරු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගෙන් ඊයේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මේ තත්ත්වෙන් බාල අනේ බාල නෙවෙයි නේද? මොකක්ද එකට ලස්සන වචනයක් කියනවා නියෝජ්‍ය ඇමතිවරයා කියනවානේ නෑ නෑ ඒවා බාල ගල්ලඟුරු නෙවෙයි මේ නිසි එකට බලාපොරොත්තු වෙච්ච බලශක්තිය නිපදව ගන්න බැරි ගල්ලඟුරු බාල ඒව නෙවෙයි, කියන්නේ බාල නැහැ ඒ බාල නැති ගල්ලඟුරු පිළිබඳ කොහොමද කියන්න කියලා අර ඇමතුමාගෙන් තම අහගන්න ඕනේ. කොමාරේ බාල නැති ගල්ලඟුරු ප්‍රශ්න ගැන හිටපු බලශක්තිය ඇමතුමකින් පැය දෙකක් ප්‍රශ්න කරලා තියෙනවා. මේ අතර මතභේදාත්මක ගල්ලඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 849ක පමණ පාඩුවක් සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට භාර දී ඇති වාර්තාවේ සඳහන් වෙනවා කියලා තියෙනවා. කෝටි 849ක්, ඒ කියන්නේ මිලියන වලින් කිව්වොත් මිලියන 8490ක්, ඒ කියන්නේ රුපියල් බිලියන 8.5ක විතර පාඩුවක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ. ඉතින් ගල්ලගුරු බාල නැහැලු, හැබැයි අතින් පාඩුයි ඈ. ඒ කියන්නේ බාල හරි බාල නැතුව හරි අතින් පාඩු ගල්ලඟුරු තමයි ඒවා. අරුණ පත්තරේට මං මීළඟට එනවා. විදෙස් සංචිත රැස්කිරීම දුර්වලයි, IMF වෙතින් රජයට යෝජනාවලියක්. බදු පදනම පුළුල් කරගන්න උපදෙස්. නව වැඩසටහනක් ඉල්ලුවොත් සහාය දෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ IMF වැඩසටහන නිමා වෙන්න නියමිතයි ලබන අවුරුද්දේ පළවෙනි කාර්තුව අවසන් වෙනකොට. කියන්නේ IMF අර මුදලේ 7 සහ 8 සමාලෝචනයන් ඊට පෙර සිද්ධ වෙලා 7 සහ 8 වාරික ලැබෙන්නට නියමිතයි. එතනින් පස්සෙත් ඉස්සරහට යන්න IMF සහය ඉල්ලුවොත් ඒ අය සහය දෙන බව තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. රුපියල් 20කින් තෙල් මිල අඩු කිරීම පිළිගන්න බෑ. ලෝකයේ ඉන්ධන මිල විශාල වශයෙන් පහළ වැටී ඇති අවස්ථාවේ රුපියල් 20ක් වැනි සොච්චම් මුදලකින් මිල අඩු කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලි චම්පික රණවක පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේ යුද්ධය ආරම්භ වෙනකොට තෙල් බැරලයක මිල ඩොලර් 69යි. අද තෙල් බැරලයක මිල ඩොලර් 70යි. ඉතින් වෙනසක් වෙලා තිබෙනවද? එදා පාකිස්තානයේ ඉන්ධන මිල රුපියල් 400ට වඩා ඉහළ දැම්මා. අද ඒ රටේ ඉන්ධන මිල රුපියල් 240ක් දක්වා පහළ දමලා තිබෙනවා. ඉන්දියාවත් ඒ වගේම තමයි. ඉන්ධනවල කෝටාව පවා ඉවත් කරලා තිබෙනවා. දැන් තියෙන තත්ත්වය අනුව ලංකාවට පෙට්‍රල් රුපියල් 235කට වගේ ගේන්න පුළුවන්. ඩීසල් රුපියල් 240කට වගේ මිලකට ගේන්න පුළුවන්. ඉතින් එහෙම තිබියදී මේ තරම් අධික මිලක් අය කරන්නේ ඇයි කියලා රජය ජනතාවට පැහැදිලි කළ යුතුයි. හැමදාමත් බොරුවෙන් ජනතාව රවටන්න බැහැ කියලා පාටලි චම්පික කියනවා. ඇත්තටම තාමත් අපේ තෙල් මිල රුපියල් 414යි නොහිතන්නේ ඔක්ටේන් 92. ඉතින් මේ යුද්ධේ පටන් ගන්න කලින් තිබ්බ ඉලක්කම මට නම් මතකත් නෑ කීයද තිබුණ කියලා. මම රුපියල් 300 ආසන්නේ වගේ නේද තියෙන්නේ ඇත්තේ. හැබැයි සති දෙක අපිටත් මතක. වැඩි වෙන වේගෙට අඩු වෙන්නේ නැහැ. අද මං දැක්ක කාටුන් එකකුත් තියෙනවා වැඩි වෙන්නේ හාව පනින වේගෙන්, අඩු වෙන්නේ ඉබ්බා ගාටන වේගෙන්. ඕවා තමයි පත්තරවල විස්තර. CDB රන් අය ගැන මතක් කරන්නම්. රත්තරන් අයදන ස්තරම්ම තැනින් දැන් අඩුම පොලියකට ඉහළ අත්තිකාරමක් ලබා දෙනවාට අමතරව ඔබේ ජල විදුලි දුරකථන බිල්පත්වලට රන් සහනයක් ලබා දෙන්නත් CDB සූදානම්. ළඟම CDB ශාකාවට ගොඩ වැදිලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අදම දුරකථන ඇමතුමක් දෙන්න 01 1 7 388 388 CDB රන් අය රත්තරන් අයදන ඉස්තරම්ම තැන. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 01 1 7 388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: උදේ 8:00 විනාඩි 9:00.

0: Theatre Top Story.
1: Madhava Samaga Sagakarwan Kepadinuku Atarangwata. Madhava Samaga Sagakarwan Kepadinuku Police Visin Atarangwata Gena Tibenawa. Police Pavasuwe Morotu Pradeshiyedi Atarangwata Gat Ek Sagakaruka Satuwa Tibu Heroin Gram 107ක් සහ Madhava Javarabin Upayagat Bawata Sagakarana Rupiyal 25,61,100ක්ද සිය බහරයට ගත් බවයි. සැකකරු අවුරුදු 53ක් වන මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අයිස්මාචාබේ සමග තවත් සැකකාරියක් කොළඹ මාධ්‍යම කොටස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය කොම්පණි විදියේ ප්‍රදේශයේ පදිංචි 81 වැනි කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පොතක්. හොමු සමුද්‍ර සන්ධියේ අනාගත පරිපාලනය සම්බන්ධයෙන් ඕමානිය විසින් ඇමරිකාව ඇතුළු හවුල්කරුවන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. කලාපීය රාජතාන්ත්‍රික නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ එම යෝජනාවට අනුව නෞකා සමාගම් වලින් සමුද්‍ර සන්ධිය භාවිත කිරීම සඳහා සේවා ගස්තුවක් අය කිරීමේ සැලැස්මක් ඇති බවයි. මෙම යෝජනාව සම්බන්ධයෙන් තවමත් මතභේද පවතින අතර මෙම සතියේ කටාරහි පැවැත්වෙන සාකච්ඡාවලදී ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇති. දවල මන්දිර ප්‍රකාශක ඇනාකෙලිය සඳහන් කළේ හොමු සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් බැවින් ඉරානයට ඒ සඳහා බදු ගාස්තු අය කළ නොහැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: මේ අපේ ස්කෝලවල උගන්වන්න නැති ගොඩාක් දේවල් තියෙනවා පොඩි කාලේ.
1: හරි.
0: අපි ඉතින් ස්කෝලේ ගිය ගමන් අපිට ආහාර දාමයයි කරපොත්තාගේ ජීවන චක්‍රය.
1: ආහාර ජීර්ණ පද්ධතියයි.
0: ජාමිතික හැඩයි.
1: හැඩයි ඕවනේ අපි ලොකු ලොකු ඒවා.
0: ඔව්. පයිතගරස් පුළුවන් නම් පයිතගරස් ප්‍රමේයත් උගන්වන්න.
1: ඒකනම් අපි පොඩි කාලේම ලොකු අතු අල්ලන්න ගියා.
0: ඉතින් අපිට සමහර වෙලාවට ෆිනිෂින් පාර්ට් එක ඉගෙන ගන්න බැරි වෙන්න ඇති. නේද?
1: Yes.
0: දැන් විශේෂයෙන්ම මේ ගෑනු දරුවෝ දැන් මම දන්න විදිහට අපේ රටේ මේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවට අනුව අපේ කාන්තාව ප්‍රමාණය වැඩි.
1: Yes.
0: මම හිතන්නේ ලෝකෙත් එහෙම තමයි.
1: ඔව් නේ. එහෙම තමයි.
0: 1%ක වෙනසක් කියන්නේ බිලියන 8ක් ඉන්න ලෝකෙක ලොකු වෙනසක්.
1: හරි.
0: ඉතින් අහන්නකෝ විශේෂයෙන්ම ගෑනු දරුවෙක් ඉන්න පවුලක හැදෙන වයස චූටි වයස ඉන්නවා නම් මම මේ දැන් කියන පණිවිඩේ මාර විදියට වැදගත් වෙයි.
1: ගුඩ්.
0: හිතන්නකෝ දැන් ගෑනු ළමෙක් වුණාම සභාවක් මැද්දේ කොහොමද ගිහිල්ලා ඉඳගන්නේ? විශේෂයෙන්ම ගවුමක් ඇඳලා ඉන්නකොට කොහොමද ඉඳගන්නේ? ස්කර්ට් එකක් ඇඳලා ඉන්නකොට කොහොමද ඉඳගන්නේ? ගවුමක් ඇඳලා එනකොට පඩිපෙලක් බහින්නේ කොහොමද? දිග ගවුමක් ඇඳගෙන යන පඩිපෙලක් බහින්නේ කොහොමද? දාඩිය ටිකක් පිහදා ගන්න ටිෂු එකක් ගන්න කොහොමද?
1: හරි, ඔකේ.
0: කෙනෙක් ඇඟේ හැපුණාම එයාගෙන් අපොලොජයිස් කරන්නේ කොහොමද? බැරි අමාරුවෙන් මල්ලක් උස්සන් යන වයසක මිනිහෙක් දැක්කහම එයාට උදව් කරන්න ඕනේ කොහොමද? මේවා උගන්වන්න අපිට දැන් වෙලාවක් නෑ නේද? නමුත් අපිට තාක්ෂණේ පාවිච්චි කරන්න පුළුවන්.
1: හා, ගුඩ්.
0: සෝෂල් මීඩියා හැම වෙලාවෙම නරක උපකරණයක් නෙවෙයි. ඒක ඇත්තටම ඉතාම හොඳ ටූල් එකක්. ඔබ ඒකෙන් ඒ ටූල් එක පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද කියන එක මත තමයි ඒකේ හොඳ නරක තීරණය කරන්න වෙන්නේ.
1: හරියට සල්ලි වගේ.
0: එකම පිහිය පාන් කපන්නත් කෙනෙකුට අනින්නත් පාවිච්චි කරන්න පුළුවන්. සෝෂල් මීඩියා යන්නේ ඒ වගේ ප්ලැට්ෆෝම් එකක තමයි.
1: හරි, ඔකේ.
0: ඉතින් මේ පොඩි ගෑන් ළමයි ඉන්න තාත්තලට මම විශේෂයෙන් මතක් කරන්නේ හරිම ලස්සන TikTok channel එකක් මට හම්බ වුණා. හරිම ලස්සන TikTok channel එකක්. චූටි චූටි ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්න පොඩි පවුලක්. පොඩිත් නෑ ඉතින්. ගෑනු ළමයි 3 දෙනෙක් කියන්නේ හොඳ පොඩි.
1: හැබැයි බබාල පොඩි.
0: චූටි බබාල.
1: ඕකේ.
0: හරිම කියුට් ළමයි 3ක්. ඒ තාත්තා. සායකුත් ඇඳගෙන.
1: හරි.
0: බ්ලවුස් එකකුත් ඇඳගෙන.
1: අනේ.
0: මේ ළමයින්ට කියලා දෙනවා මේ ගෑනු ළමයි කුණාම මොන මොන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනද කියලා. හරිම කොට වීඩියෝස්
1: මේක
0: TikTok එකේ තියෙන්නේ. මේ channel එක JUHA Juha.
1: Juha.
0: JUHA. ඔය කොහෙර ලියාගන්න? කොහෙර ලියාගන්න? පොඩි ගෑන් ළමයි ඉන්නවනะ පුතේ එන්න කියලා ඒ ටික පෙන්නන්න. වීඩියෝ 4-5ක් බැලුවත් ඇති.
1: ආ, ඔකේ.
0: පුදුම මානසික සැහැල්ලුවකුත් දැනෙනවා.
1: ලස්සනට කරලා තියනවා.
0: ඒවා හරි ලස්සනට කරලා තියනවා. ජුහා.
1: ජුහා.
0: ජුහා. මට හිතන්නේ චීන තාත්තා කෙනෙක්.
1: ඔව්, චීන තාති කෙනෙක් තමයි.
0: නේද? Chinese dad. චීන හැමදේම නරක නෑ පුතා.
1: මේ ඒකේ සබාවක් මැද්ද hina වෙන්නේ කොහොමද කියලා වගේ තියනවාද කියලා. මට ඒක ඉගෙන ගන්න.
0: සබාවක්

0: කොහොමද හිනා වෙන්නේ? ගොඩක් දෙනා ඉන්න තැන.
1: මට ඒක ඉගෙන ගන්න.
0: මේ යන්නේ.
1: කොහොමද? එහෙම දන්නේ නැනේ.
0: මෙහෙම අත් දෙකෙන් එහෙම නැත්නම් තනි අතින් කට වහගෙන තමයි හිනා වෙන්නේ.
1: ඒ සද්දයක් එන්නෙම නැන්නේ. එහෙම කට වහගෙන කොහමද හිනාවේ?
0: කට තද කරගන්න නෙමෙයි.
1: ආ මෙහෙම නිකන් වහගෙන උඩින්.
0: දත් ටික දිව පේන්නේ නැතෙන් දිව මැදලා නෑ. දිවේ පුල්ලි තියෙනවා. දත් කහ පාටයි.
1: උගුරු දන්නම පේන්නේ
0: නේද? දන්නම් පේනවා. උණ්ඩුක පුච්චෙත් පේනවා මට ඔයා හිනා වෙන විදිය.
1: ඔන්න අදින් පස්සේ ලස්සනට හිනා වෙනවා සභාම. සද්ද වැඩි නේ ඒක.
0: සද්ද වෙනකොට කට පේන්නේ නෑනේ. කටින් වහගන්න. කටත් මොය කට වගේ නේ. අත් දෙකයි මගේ අත් දෙකත් තරම් වහගන්න කට. ආ හිනා වෙනවා මගේ අත් දෙකයි ළඟ ඉන්න මිනිස්සු.
1: විහිළුවක් කියනවා.
0: ඔයා ලස්සනයි.
1: හරි නේද?
0: ඔයා ලස්සනයි. ඔයා මේ මට උණක් තියනවා නේද? ජූහා
1: ජූහා
0: ඊහා නෙමෙයි ජූහා අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ.
1: දැක්කනි සෝෂල් මීඩියා.
0: තාත්තා ස්කර්ට් එකක් නැන යටට ෂෝට් එකක් නැන අයලා හැස් ගාලා කකුල පිට කකුලක් දාලා හිට ගන්නවා. ෂෝට් අපේනවා. අයියෝ අයියෝ ළමයින් කියනවා කැතයි කැතයි එහෙම නෙවෙයි.
1: හරි.
0: අපි ඉඳගන්නේ මෙන්න මෙහෙම.
1: කියලා ලස්සනට ඉඳගන්න. ආ ඕකේ.
0: ඇත්තටම කාටරි පුළුවන් නම් ලංකාවේ ළමයින්ටත් එහෙම channel එකක් පටන් ගන්න. අර අපේ මනුස්සෙක් කරනකොට පොඩි feel එකක්
1: තියෙනවනේ.
0: මමත් ඕන skirt එකක් නැනම් blouse එකක් නැනම් game එකට බහින්න.
1: අනේ shock කරන්න ඕන
0: කාරෙ වෙනවා. මට ඒ තරම් චූටි ගැල් ළමයි නෑනේ.
1: ගැල් ළමයි තුන් දෙනෙක් අපි හාගමු.
0: එහෙම බෑ. ආ
1: එහෙනම් ඉතින්
0: එතකොට රඟපෑමක් කරනවනේ ඇත්ත කරන්න ඕන.
1: එහෙනම් ඉතින් නම්
0: පිස්සු කතා කරන්න එපා. පිස්සු කතා කරන්න. පිස්සු කතා උද්දමනේ මේ මේක් වෙලා තියෙන.
1: එහෙනම්
0: උද්දමනේ මේක් වෙගෙන එන්නේ දැන්.
1: Right, okay. දැකරි social media අපිට කොච්චර හොඳට පාවිච්චි කරන්න පුළුවන්ද?
0: පුළුවන්.
1: දැන් මේ වගේ වැඩ කරන්න හිතන්න එපා ලක්ෂ ගණන් යනවා කියලා data වලට.
0: ඊ
1: ඉස්සරම data වණ ලොකු ගණන් වෙයිනේ. ලක්ෂ ගණන් වෙයි.
0: අපි ඉස්සෙල incoming call එකටත් සල්ලි ගෙවපු වීරයෝ මෙහෙම හිටියට රුපියල් 7-8 ගෙවපු වීරයෝ
1: එන call එකටත්.
0: එන call එකට.
1: අයියෝ අයියෝ.
0: තප්පර 30ක් incoming free package එකක් තිබුණා නම් ඒ තමයි මිනිහා. ඒමින තප්පරතිය බොහොම සැනසෙන්න කතා කරලා 25 විතර වගේ රීච් වෙනකොට සටපට ගාලා කතා කරලා ෆෝන් එක තියෙන මට්ටමටම ආව නේද?
1: ඒ කාලේ ඉඳන් අපි දැන් ඇවිල්ලා තියෙනවා කෙලින්ම ඇප්ස් 15කට unlimited data දෙන යුගය වෙනකම්ම.
0: අපි ඉන්නේ මේ data යුගයක
1: ඉන්නේ. Yes.
0: අද අපි ටෙලිෆෝන් කෝල් එක පවා data හරහා තමයි ගන්න.
1: හරි okay.
0: අපි ගනුදෙනු කරන්න අපි මැසේජ් යවන්නේ සියල්ලම data පාවිච්චි කරලා. අපි දැන් මැසේජ් පාවිච්චි කරනවා අඩුයි.
1: හ්ම්
0: හ්ම්. අපි පාවිච්චි කරන්නේ WhatsApp, Imo, Instagram messenger වගේවා.
1: Yes. Viber.
0: ඕ පාවිච්චි කරන්න. මොකද ඒවා multimedia. අපිට හිතෙන ඕන දෙයක් යවන්න පුළුවන්.
1: හ්ම්
0: හ්ම්. පින්තූරයක් යවන්න පුළුවන්. මූණ බලලා කතා කරන්න පුළුවන්.
1: ආ ඒකනේ.
0: ඒ නිසා අපි දැන් data පාවිච්චියේ වැඩි. හැබැයි ඔබ data වලට කොච්චර ගෙවනවද මාසෙකට? මම ඔබෙන් අහන ප්‍රශ්නය. ඔබ දන්නවද ඔබේ වැඩිපුරම data පාවිච්චි කරන apps මොනවද කියලා? ඔබේ වැඩිපුරම data පාවිච්චි කරන apps තමයි YouTube, TikTok,
1: Facebook
0: විතර බලන නිසා දැන් අලුත් එක තමයි ChatGPT. පොඩි data ගන්න මෙන්නේ යන්නේ.
1: හරි.
0: ඉතින් ඔබේ data bill එක control කරන්න බැහැයි කියලා ඔබ හිතනනම් ඔබ තාම ඉන්නේ modern world එකේ නෙමෙයි ඔබ ඉන්නේ පරණ ලෝකේ ඉන්නේ. දැනගන්න Hutch ගෙනලා තියෙන Hutch 15 ලෝකේ මිනිස්සු වැඩිපුරම පාවිච්චි කරන මේක globally ගත්තේ ලෝකයේ මිනිස්සු වැඩිපුරම පාවිච්චි කරන. ඒතර අපි කොහොමද අහුවෙන්නේ?
1: හරි.
0: apps 15කට සීමාවක් නැතුව unlimited සීමාවක් නැහැ. unlimited data දෙනවා 1199කට. 1199යි. එතනින් එහාට රුපියලක්වත් වැඩි වෙන්නේ නැහැ. රුපියලක්වත් වැඩි වෙන්නේ
1: නැහැ. නියමයි.
0: තාමත් ඔබේ මේ package එක නැද්ද? තාමත් ඔබ පරණ හනමිටි අදහස් වල ඉන්නවද? ඔබේ ටෙලිෆෝන් නම්බරේ මාරු කරන්න ඕනේ. ඔබට SIM දෙකක් දාන්න පුළුවන් නම් ප්‍රශ්නේ එතනම විසඳලා තියෙන්නේ.
1: හරි.
0: SIM දෙකක් දාන්න පුළුවන් නේද?
1: හ්ම් හ්ම්.
0: දෙවෙනි SIM එක දාගන්න. නැත්නම් virtual SIM එකක් දාගන්න physical SIM එකක් නැතුවම Hutch package එකක්, data package එකක්, Hutch 15 package එක දාගන්න. data ප්‍රශ්නේ එතනින් ඉවර වෙනවා. data වලට select කරනවා ඒ SIM එක.
1: හරි. නියමයි.
0: ටෙලිෆෝන් කෝල්ස් ඒ අනිත් SIM එකට. ඔබේ නම්බරේ මාරු වෙන්නේ නැත.
1: ඕකේ ඉතින් අපි දැන් ඔය YouTube ඒවා බලනකොට හොඳ ස්ක්‍රීන් එකක් අපිට තියෙන්න ඕනි. හොඳ සවුන්ඩ්ස් තියෙන්න ඕනි. නැත්තම් කොච්චර අපි දාගත්ත පැකේජ් එක හොඳ වුණත් අපි බලන ෆෝන් එකේ අපේ ස්ක්‍රීන් එක පොඩි නම් සවුන්ඩ්ස් මදි නම් අපිට ඒක ෆීල් වෙන්නේ නැහැ නේද? ඉතින් ඒ නිසා අපි හොඳම ෆෝන් එක ගමු. X9D එක. රුපියල් 1 ලක්ෂ ගානක් වගේ වෙන්නේ. හැබැයි ඔබ සිංගකින් ගත්තොත් ඒකත් ඔබ ගන්න ගෙවන්න. ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. මේ Honor X9D ෆෝන් එකේ තියෙන ස්පෙෂල්ම කෑල්ල තමයි මේක වැටුණට කැඩෙන්නේ නැති ෆෝන් එකක්. හිතන්න තමාරු එහෙම කියද්දි අරගෙන බිම දාලා බලන්නකෝ. මං කියන්නේ බොරුද කියලා නේද?
0: කවුරුත් බිම දානවට නෙමෙයි. බිම වැටෙනවා.
1: Yes.
0: කිසිම මිනිහෙක් තමන් ආදරෙන් අත්ත ෆෝන් එක බිම දාන්නේ නැහැ. ඒනට ෆෝන් එක බිම වැටෙන්න පුළුවන් නේ.
1: ඕන තරම් අවස්ථා තියනානේ නේද? ඉතින් ඒ වෙලාවට කැඩෙන්නේ නැතුව තියනවා කියලා කියන්නේ ලොකු සහනයක්. යන්න සිංහයකට ගිහිලා මේ ගැන වැඩි විස්තර බලන්න, Honor phones බලන්න. ඒත් එක්කම අපිට ඒගොල්ලන්ගේ ෆ්‍රිජ් එක ගැනත් කතා කරන්න පුළුවන් නේද අරවින්ද? ඒගොල්ලන්ගේ
0: මම ඔන ෆෝන් එකේ නිකන් කැමරා එක බැලුවා.
1: කොච්චරක්ද?
0: සමහර අය අහලා තුන කැමරා එක කොහොමද කියලා.
1: හරි.
0: මේකට මේ ඩුවල් කැම් නේ තියෙන්නේ. මෙගා පික්සල් 108ක කැමරාවක් හම්බ වෙනවා. මෙගා පික්සල් 108ක. ආ
1: ඔකේ.
0: මේක තියෙන වයිඩ් ලෙන්ස් එකක්, අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක්. එතකොට ෆ්ලෑෂ් එක කොහොමද තියෙනවා? 4K වීඩියෝ ෂූට් කරන්න පුළුවන්. සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 16ක්. හ්ම් හ්ම්. මෙගාපික්සල් 16ක් සෙල්ෆි කැම් එක.
1: වාව් නියමයි.
0: ඉස්සර මතකද සෙල්ෆි කැමරාව වෙන්නේ මෙගාපික්සල් 1යි 1.5යි 2යි. ඉස්සලා මේන් කැම් එකටවත් මෙගාපික්සල් 16ක් තිබුණේ නැහැ.
1: හ්ම්
0: හ්ම්. ඔයාගෙන සමහර DSLR කැමරා වලටවත් මේ තරම් මෙගාපික්සල් ගාණක් නැහැ. ඒක තමයි ටෙක්නොලොජි දියුණු වෙලා තියෙන තරම්.
1: ඕකේ.
0: ඒ ටිකක් තියෙනවා. මේක චීප් ෆෝන් යන්නේ නෙමෙයි. මේක ටිකක් ගණන්. 140,000 ගානක් වෙනවා මේ ෆෝන් එක.
1: ඒ වගේ තමයි.
0: මේක ගෙවන්න ගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ ඒවා ගණන් නෙමෙයි ඒවා. එතකොට ඒවා ගෙවන්න පුළුවන් නම් මේ එකක්වත් ගණන් නෙවෙයි. ඒ
1: කියන්නේ මේ හැම එකක්ම
0: ගණන්ක්වත් නැහැ. ඒකට තමයි ඔන්න ඔකට තමයි කියන්නේ ගණන්ක්වත්.
1: ගෙවිල යනවා. ගණන්ක්වත් නැහැ. දැන් ෆ්‍රිජ් එක ගන්නවා. ඒක ගෙවිල යනවා.
0: ගෙවිල යනවා. ගෙවිල යනවා. ගෙවිල යනවා කියන්නේ
1: බා. ආ ගෙවිල යනවා
0: කියන්නේ. ෆ්‍රිජ් එක ගත්ත වෙලාවේ ඉඳලා ගෙවිල යනවා. මම කියන්නේ
1: ගෙවෙනවා.
0: ගෙවාගෙන යනවා.
1: ආ ගෙවාගෙන
0: යනවා. රුපියල් 5000 ගානයි ওই ෆ්‍රිජ් එක ගෙවන්න තියෙන මාසෙකට.
1: හරියට
0: ෆ්‍රිජ් නෑ. 5000 ෆ්‍රිජ් නෑ. නමුත් 5950ක් මාසෙකට ගෙවාගෙන යන්න පුළුවන් නම් ඔබට සිංගර එක අඳුන්වලා දීපු අලුත්ම ඩිජිටල් ඉන්වර්ට් එකක් ආපු අවුරුදු 20කද කොහෙද වොරන්ටියක් දෙන කොම්ප්‍රෙසර් එකක් තියෙන.
1: හරි.
0: අලුත්ම R600A ගෑස් එක තියෙන. ඒක තමයි most environmental friendly gas එක.
1: හරි.
0: සහ වඩාත්ම efficient ඉක්මනට ෆ්‍රිජ් එක කෝල් වෙනවා. ඔබේ ෆ්‍රිජ් එක ඉක්මනින් කෝල් වෙනවා නะ. ඉක්මනින් කෝල් වෙනවා නะ. අන්න ඔබට ඉලෙක්ට්‍රිසිටි පැත්තේ වාසිය තියෙනවා. 150ක් මේ size වෙන ෆ්‍රිජ් එකක් එක සංසාධනය කරොත් විදුලිය ඉතුරු කර ගන්න පුළුවන්. කොච්චරද? 150ක් ෆ්‍රිජ් එකට යන කරන්ට් එක ඉතුරුයි කියලා හිතා ගන්න. සිගරගේ තියෙන බඩු

0: දැන් අලුත් ජෙනරේෂන් එක අපි වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි මේ අලුවගේ කතා කරනකොට එලීට ආපු කතාවක් තමයි.
1: හරි.
0: අපිට මෙහෙම ඕන දෙයක් එක හැප්පෙන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි බස්වල ගිය මිනිස්සු නිසා කියලා. හ්ම්. අපේ ජීවිතේක කැලලක් තියෙනවා බස් එකටම අහුවෙච්ච.
1: ඕකේ.
0: බස් එකේමයි ගමන.
1: හරියට හරි.
0: ඊට පස්සේ මට ආටි කල්ලයක් හම්බෙනවා. බස් එකේ නොයන දරුවෙකුට අහිමි ජීවන කුසලතා කියලා. හ්ම්. බස් එකේ යන්නේ නැති ළමයින්ට අහිමි වෙන ජීවන කුසලතා. එක විනය සහ වගකීම. දැන් බස් එක යනවා නම් සමහර වෙලාවට සමහර පාරවල් වල දුවන්නේ ඒ බස් එක විතරයි. ඒක මිස් වුණොත් තව පැය දෙකකින් තුනකින් තමයි තව බස් එකක්
1: තියෙන්නේ.
0: එහෙම ඒවා තියෙනවා. මම මතකයි මේ බදුල්ලේ ස්ප්‍රින්ග් වැලි කියලා පැත්තක් තියෙනවා. පහුගිය කාලේ ආයත මතකයි ඉතින් මේ පැත්තට පොඩ්ඩක් කරදරත් වුණා. හොඳේ?
1: හරි.
0: වැහි කාලෙට එහෙම. හැබැයි හරි ලස්සන පැත්තක්. ඒ බස් එක යනවා නම් හරි වෙලාවට එන්න ඕනේ.
1: හ්ම්.
0: දැන් නම් කොහොමද දන්නේ මම එහෙන පරණ මතකයක් ගන්නෙ. ඉස්සරම මීටත් වඩා බස් ගොඩක් අඩුයිනේ. අර කොට පාම් භාගය වගේ බස් එක තමයි එන්නේ. හරි වෙලාවට යන්න ඕනේ. නැත්තම් බලන් ඉන්නද්දි බස් එක ආන් යනවා. හරවන් ඒමක් නැහැ. හ්ම්
1: හ්ම්.
0: ඉතින් විනේසා වගකීම. බස් එක එන වෙලාවට ලෑස්ති වෙන්න ඕනේ. ප්‍රමාද නොවි හෝල්ට් එකට යන්න ඕනේ. තමන්ගේ බඩු බාහිරාදිය මතක ඇතුව අරගෙන යන්න ඕනේ. අපි කුඩ කීපයක් බස් වල දාලා ගිහලා තමයි ඉගෙන ගත්තේ මේක හරියන සෙල්ලමක්
1: නෙමෙයි කියලා. Yes.
0: ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කුඩේ ගෙනියන්න හොඳ නෑ කියලා. ඊට පස්සේ අන් අයව දරා සිටීමේ හැකියාව. බස් එකක යන ළමයෙකුට හම්බ වෙන්නේ තාත්තගේ කාර් එකේ ගමනක් යනකොට හම්බෙන මිනිස්සු නෙවෙයි. ළමයි හිතන්න නරකයි. තමන්ගේ අම තාත්තා වගේ තමයි පාරේ තොටේ හම්බෙන හැම මිනිස්සයම. බස් එකේදී විවිධ මිනිස්සු හම්බෙනවා. කතාවට පැටලෙන මිනිස්සු, බුම්මගෙන ඉන්න මිනිස්සු,
1: හරි
0: හැම වෙලාවෙම තරහෙන් ඉන්න මිනිස්සු, එන කලබලෙන් ඉන්න මිනිස්සු. ළමයා ඉගෙන ගන්නවා හැම මිනිස්සෙක්ම තාත්තා වගේවත් අම්මා වගේවත් මං වගේවත් නෙමෙයි, ඊටත් වඩා මිනිස්සු, වෙනස් මිනිස්සු පාරේ තොටේදී ඉන්නවා කියලා
1: හම්බෙනවා. හරි.
0: ඊළඟට තමන්ව පාලනය කරගන්න. බස් එකක් ඇතුළට නැග්ගාම තද වෙනවා, තෙරපෙනවා. සීට් වලට පොර කනවා.
1: ආ
0: ආ. අපිව පෙරලන් ගිහිල්ලා කෙනෙක් සීට් එකේ ඉඳ ගන්නවා.
1: නගිනකොට බහිනකොට පොර කනවා.
0: සමහරවිට බස් එක පරක්කු වෙනවා.
1: හරි.
0: වෙනදට වඩා බස් එකේ සෙනග ඉන්නවා.
1: හ්ම්
0: හ්ම්. ඉවසන්න වෙනවා. හැංගීම් පාලනය කර ගන්න වෙනවා.
1: හරි.
0: දරුවෝ ඒක ඉගෙන ගන්නවා. ඒක කාරකින් ඉගෙන ගන්න බෑ. ඊළඟ සමාජ සම්බන්ධතා. අපිට කොච්චර හොඳ මිනිස්සු නරක මිනිස්සු වගේම කොච්චර හොඳ මිනිස්සු මේ ගමන යන එන ගමනේ අපිට බස්සල හම්බෙලා තියෙනවා.
1: ආ ඒකනේ.
0: අපි මිනිස්සු කීයක් එක්ක සම්බන්ධකම් පවත්වලා තියෙනවද? අපි මිනිස්සු කීයක් අඳුනගෙන තියෙනවද? එහෙම අඳුනගත්ත සමහර මිනිස්සු බස් එකේ කියලා අඳුනගත්ත සමහර මිනිස්සු අද අපිට මේ සමාජය හම්බෙන්නක ලොකු තැන්වල ඉන්නවා.
1: හරි ඔකේ.
0: නමුත් අපි හම්බුනේ බස් එකේද?
1: හ්ම්.
0: ඒ සමාජ සම්බන්ධතා ගොඩනැගීම කාර්කයේදී මුණ ගැහින්නේ.
1: හරි ඔකේ.
0: මුදල් ගැන අවබෝධයක් එනවා. මාරු සල්ලි අරන් යන්න.
1: හ්ම්.
0: නැත්තම් සල්ලි දීලා ඉතුරු ඉල්ල ගන්න.
1: කොන්දොස්සට රුපියල දුන්නද කියලා නේ.
0: සල්ලි මැනේජ් කරගන්න.
1: හරි ඔකේ.
0: උදේ යනවා වගේම හවස ආපහු බස් එකේ එනකොට ඒකට ඕන කරන සල්ලි ටික ඉතුරු කරගන්න.
1: දැන්
0: මූල්‍ය අවබෝධය. විවිධ වෘත්තීන් ගැන ඉගෙන ගන්නවා. මේ බස් එකේ নানা ප්‍රකාර මිනිස්සු යනවා.
1: ආ ආ.
0: ඒගොල්ලන්ගේ අත්දැකීම් සම්පූර්ණයෙන් වෙනස්. හැමදාම යනකොට කාර් එකේ හම්බෙන්නේ එක්කෝ අක්කව නංගිව අම්මව තාත්තව. ඒ හතර පහ දෙනාම තමයි දන්නේ.
1: හරි.
0: ඉස්කෝලේ ගියත් හම්බෙන්නේ එකම වර්ගයේ මිනිස්සු. එකම වර්ගයේ පවුල් පසුබිම් තියෙන මිනිස්සු තමයි හුඟක් කාලවලට ওই පුද්ගලික පාසල් වලට ගියාම හම්බෙන්නේ.
1: හරි.
0: ආදායම් තත්ත්වික ඒ ළමයි එන්නේ කාර්වල, ජීප් වල. ඒ ළමයින්ගෙන් අහලත් ගන්න දෙයක් නැහැ. තාත්තා ළමලගෙන විතරයි දන්නේ. ඊළඟට අන්තිම එක මිනිස් ගුණාංග ගැන අවබෝධය. මිනිස්සුන්ට නැගිටලා සීට් එක දෙන එක. බරක් ඔස්සගෙන ඉන්න ළමයෙකුගේ බෑග් එක ඩොක් කරගෙන තියාගන්න එක.
1: හරි.
0: දුර ගමනක් යනකොට ටිකක් පැයක් අපි ඉඳන් ගිහිල්ලා පැයක් තව කෙනෙකුට ඉඳ ගන්න දීලා ඒ විදිහට ශාක්‍යා කරගන්නව.
1: හරි.
0: ඒ දයානුකම්පාව මනුස්සකනුත් බස් එකකින් ඉගෙන ගන්න පුළුවන්.
1: ඇත්ත ඇත්ත.
0: ඒ වගේම අන්තිම තවයි කකුත් තියෙනවා.
1: මොකද්ද?
0: මාරය වැහිලා වගේ ඩ්‍රයිවර් එළවන එක. හිතිකමන් කඳු පල්ලම් වලට දාන එක. ඒවා ටිකක් ඉගෙන ගන්න පුළුවන්.
1: ඒ කියන්නේ ඩ්‍රයිවිං උත් ඉගෙන ගන්න පුළුවන්.
0: මෙන්න මූ වගේ පිස්තෝ කියලා වන්න හොඳ නැහැ කියලා. ඒ ටිකක් ඉගෙන ගන්න පුළුවන්. නේද? පෙරේතියෝ පොලේ ගහලා වගේ අනිත් මිනිස්සුන්ගේ උළුඩින් පාර යන එක. අනතුරුදායක වංගෝලෙන් යන කැකිරි වත්තකින් ගිය දෙන් කියලා කපලා ගන්න එක. එහෙම ගන්න හොඳ නැහැ නේද කියන එකත් අපි ඉගෙන ගන්නවා. ඉතින් මේ ටික තමයි බස්වල නොයන ළමයින්ට මිස් වෙච්ච කෑලි අපි ඉගෙන ගත්තා.
1: ඔව්නේ.
0: ඒ වෙන් අවංකම් ප්‍රයෝජනයක් තියෙනවමයි කියලා මං හිතනවා.
1: Definitely අත්තත්.
0: ඒ වගේ ළමයා ඉතින් හැමදාම බස් එකේ යවන්න අවශ්‍ය නැහැ. හැබැයි
1: හරි.
0: ඉඳලා හිටලා හරි බස් එකක කෝච් එක ළමේක යවන්න. අඩුමතරම මුලදී ඔබත් එක්ක ගිහිල්ලා පස්සේ තනියම ගමනක් බිමනක් යවන්න ඔබ කැමතිද කියලා මං
1: අහන්නේ.
0: අමාරුයි තදා ගන්න නේද? මාර අමාරුයි නේද? එහෙනම් අර ටික මිස් වෙනවා. එහෙනම් අර ටික මිස්
1: වෙනවා.
0: මට කරන්න දෙයක් නැහැ.
1: ඒක තමයි මේ වෙනස ජෙනරේෂන් වලනේ.
0: යායා
1: මේ සමහර මිනිස්සු ඉන්නවා අරවින්ද ඇත්තටම මේ නිින්ද ලබන්නේ නැති. මං කතා කරලා තිනවා ඒ වගේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා කොච්චර ට්‍රයි කරත් එයාට පැය දෙකෙන් දෙකට යාව හැරෙනවා. එයා ගොඩක් ටෙස්ට් කරලා තිනවා, බලලා තිනවා, හේතු හොයලා තිනවා කියලා තිනවා. මේ පොඩ්ඩක් ශරීරේ පිටත උෂ්ණත්වයේ සුට්ටක් වැඩි, ඒ හින්දා යාට නිින්ද යනවා අඩුයි, ඒ හින්දා තමයි රැට රැට හැරෙන්නේ කියලා. හැබැයි යාට ඒකට හරි සොලියුෂන් එකක් අරගන්න පුළුවන් වෙලත් නැහැ.
0: යාට කියන්නේ යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්.
1: ඕකේ.
0: කලම්බෝ සෙවන් වල තියෙන ෂෝරූම් එකට යන්න.
1: හරි.
0: එතනට ගිහලා යාට ට්‍රයි කරන්න කියන්නේ කූල කියන මැට්‍රස් එක.
1: කූල.
0: ඒගොල්ලන්ට තියෙන කූල, ග්‍රැෆීන්, බයෝරිද්මික්, මැග්නා රෙස්ට්, රොමෑන්ස්.
1: රොමෑන්ස් ට්‍රයි කරා. ඒක.
0: රොමෑන්ස් මොකද යාට? රොමෑන්ස් වල නේද මොකද? රොමෑන්ස් එක මට බාර දෙන්නකෝ.
1: කූල දෑට ට්‍රයි කරන්න කියන්නේ.
0: කවුද ලස්සන කවුරු?
1: ලස්සලා ලස්සමයි.
0: ඒ රොමෑන්ස් කියලා මම බලා ගන්නවා.
1: කූල වචනේත් බලන්නකනේ.
0: ඔබට මෙට්ටයක් නෙමෙයි ඕනේ. මෙට්ට තියන ඕන් තරම්.
1: ඔව් ඒකනේ. බිම හරි නිදා ගන්න.
0: ඕන් තරම් තියෙනවා. හරිද? මහන්සි වුණාම නම් ඕන තැනක නිින්ද යනවා.
1: ඔව් ඒකනේ.
0: ගල් කඩලා ගල් පෙරලලා පාරවල් වලට තාර දාලා ගස් කපලා වලවල් කපලා කානු කපලා. එහෙම ආවොත් අනිවාර්ය සේවා ඇඳම් මෙට්ට ඕනේ නැ හිටන් උනත් නිඳ ගන්න පුළුවන්.
1: හරියට හරි.
0: ඒක නෙමෙයි මේ කියන්නේ. අපේ බෞතරේක ජීවිත තියන්නේ එහෙම නෙවෙයි. අපේ දැන් ලයිෆ් ස්ටයිල් එක සම්පූර්ණයෙන් වෙනස්නේ. නේද?
1: ඕනේ.
0: මේ ඉඳගෙනමයි ඉන්නේ. ඉඳගෙනමයි ඉන්නේ. හැබැයි ස්ට්‍රෙස් එක වැඩි. මහන්සි වෙලා වැඩ කරන මිනිහෙකුට වඩා අද කාලේ තියෙන රස්සාවල් එහෙම ඇඟපත වෙහෙසන්න නැති වුණාට පුදුමාකාර තමාකාර ස්ට්‍රෙස් එකක් බිල්ඩ් වෙනවා.
1: يعني මානසිකව මාර අමාරුයි ඒකනේ.
0: වෙනවා. මේ ආතතිය කියලා කියන්නේ මේ ආතතිය අපිට නිකන් ස්ටැටික් එකක් විදිහට අඳුනන්න පුළුවන්. නිකන් තේරෙන භාෂාවෙන් කියනවනම් නිකන් කරන්ට් එකක් වගේ එකක්. ඒ වගේ නිකන් අමුතු නෙගටිව් චාර්ජ් එකක් අපේ ඇඟවල් වල බිල්ඩ් වෙනවා.
1: හරි.
0: අපේ ඇඟවල් වල බිල්ඩ් වෙනවා.
1: වැඩි වෙවි වැඩි වෙවි යනවා මේකනේ.
0: ඔව්. එතකොට තමයි අර මිනිස්සුන්ව පෙන්වන්න බැරි ගන්නට හවස් වෙනකොට මේක බිල්ඩ් වෙනවා.
1: ඕකේ.
0: දැන් ඒ වගේ මිනිස්සේ ග්‍රැෆීන් මැට්‍රස් එකක් ගත්තොත් ග්‍රැෆීන් මේක විශේෂ ග්‍රැෆීන් ඉන්ෆියුස්ඩ් ෆැබ්‍රික් එකක් කියලා කියනවා. මේක ඇඩ්වාන්ස්ඩ් ඇන්ටි ස්ටැටික් ටෙක්නොලොජි පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට හිතන්න අපේ ඇඟේ නෙගටිව් චාර්ජ් එකක් දවස පුරාම අපි ඔයාගේ මගේ අපේ හැමෝගෙම බිල්ඩ් වෙනවා මේක. රස්සාවේ ආතති ප්‍රමාණය වැඩි වෙන්න මේ නෙගටිව් චාර්ජ් එක වැඩි.
1: හරි.
0: එහෙව මිනිස්සෙකුගේ gedara තියෙන graphene infused සෙන්න මට කියා ගන්න මම.
1: ඒක මං කිය. ආයතතිය වැඩි වුණා. දැන් නම් නිදා ගන්න ඕනේ.
0: graphene infused fabric එකකින් හදපු මැට්‍රස් එකක් නම්
1: හරි.
0: ඒ මිනිස්සයා ගිහිල්ලා ඒ මෙට්ටට වැටුණු ගමන් ඇඟේ තියෙන negative energy එක graphene එකෙන් උරලා ගන්නවා එළියට.
1: wow.
0: ඔබේ ආතතිය ඉවරයි.
1: නිදාගෙන නැගිටිනකොට අලුත් මිනිස්සෙක්.
0: අලුත් මිනිහෙක්. මුල ඉඳලා පටන් ගන්න පුළුවන් මිනිහෙක්.
1: හරි.
0: ඔබට ඕනේ එහෙම මෙට්ටයක්ද නැත්නම් මොකක් හරි මෙට්ටයක්ද? ඒක ඔබ ඩිසයිඩ් කරන්න ඉස්සෙල්ලා. තම මොකක් හරි මෙට්ටයක්. ආජ මගේ මේ ආතතිය මේ මං ආතයි ආතතිය. මට මේ ආතතිය ඕම තිබිච්ච දෙන්න මට. මට නෙගටිව් එනර්ජි මට ඕනේ ගොඩක්.
1: ඕ නැත්තම් කොහමද මං බනින්නේ
0: ගිහින්? මින් එම ඕ කොහමද මම එකම යක්ෂයෙක් වගේ හැසිරෙන්න ඕනේ මට?
1: ඕ
0: මම කැමති මල යස්සෙක් වගේ දවසෙම ඉන්න. හා එහෙනම් ඔබට graphene infused ඒවා ඕනේ
1: නැහැ. මේ පැදුර ගන්න.
0: ඔය නිකන් මොකක් හරි එකක් දාගෙන නිදා ගන්න.
1: හරි.
0: ඔබේ stress එක යන්නේ නැහැ කියලා ඔබට හිතෙනවනะ. ඔබට හිතනවනะ මොකද්ද අප්ප මට මේ වෙලා
1: තියෙන්නේ?
0: මොකද මේ මට මේ පොඩි දෙයට තරහා යන්නේ. ඇයි මට මේ ගෙදර මිනිස්සුත් එක්ක මේ වචනයක් හොඳින් කතා කරන්න බෑනේ? දැන් හිතන්න මාස කීයක් අවුරුදු කීයක් negative energy bill කළද මගේ පුතා?
1: ඒකනේ නේද?
0: යන්න යන්න යන්න දැන් බලන් හිටිය ඇති. වට හරියන්නේ එච්චර ස්ට්‍රෙස්කාරයක් නම්. ග්‍රැෆීන් ඉන්ෆියුස් කරපු මටීරියල් එකෙන් අදපු මැට්‍රස් එක. ග්‍රැෆීන්. ග්‍රැෆීන්. අන්න ඕකට තමයි අර බල්බ් එකක් තිබ්බම ස්පෙෂල් බල්බ් එකක් තියෙනවා. ඉතින් මම බල්බ් එක පත්තු වෙනවා. ඇයි එනර්ජි එක?
1: ඕකේ.
0: එක්ස්චේන්ජ් කරගන්නවා. මේක ඇඟේ වෙනවා. අපිත් ඉතින් යන්ත්‍ර තමයි.
1: ඔව් නේද?
0: අපිත් බල්බ් වගේ තමයි. අපිත් සර්කිට් තමයි මෙයා. අපේ ඇඟෙත් විද්‍යුතය තමයි තියෙන්නේ. ඉතින් ඕක බැලන්ස් කරගන්න සාත්‍රය දන්න මිනිහට ඕක සිම්පල් වැඩක්.
1: යස්.
0: හැබැයි ග්‍රැෆීන් මැට්‍රස් එකක් ඕනේ. ඔන්න අද අපි ඔබට ග්‍රැෆීන් මැට්‍රස් එකකින් කරන්නේ මොනවද කියලා දුන්නා.
1: 8:41

0: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
1: රිගියේ හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන.
3: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම
3: කොකෝෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී
1: මුද්‍රා. Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited with him.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව Majestica Lanka Tiles.
3: Big big dinumai bonanza bonanza.
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේ සර්හ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0111 400 400.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමාන. අතුලිතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
2: කඩුවෙල නගරයේ මැද new bypass road එකේ ඉදවන tallest and safest apartment experience එක. OZ නිවාස ඒකක 351ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 prime සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි realty holdings සමතන්න.

0: බිලිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සරි වෙතින් මෙගාවට්ටා ප්‍රීමා කොත්තුමී චිකන් රසති පහේ පැක් එක ඉතිරිය රුපියල් 185යි ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි දීවා ෆ්‍රෙෂ් ජැස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි කාගිල්ස් ෆුඩ්සරි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කරත්
1: අර ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඇලුමිනියම්නේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.

0: විසිමරයක් ඔක්කොම සියලුම දේ සුදු විදිහට නේද? කොණ්ඩේ පවා.
1: අහිමි නාවෙන්නේ.
0: ඔහෝ. අත් දෙකින් ඉඳලානේ කටේ ලොකු කකුල් දෙකනොත් පහ ගන්නවා. ඒ තරම් ලොකු කට.
1: වඩ
0: ජීවිතේට දැන් ආපුවා විශ්වාස කරන්න.
1: හරි.
0: පුරුදු කියනේම නේද? දැන් මේ පේන රජේ මැතිමතුරු. අර පරණ පුරුදු තාම අරන් එනවනේ. කොච්චරවත් දැන් මං හිතන්නේ ඉහලින්ම කියන අලෝ. පොඩ්ඩක් කල්පනා කරලා කතා කරමු.
1: යා.
0: නැත්තම් මුළු ආණ්ඩුම අපහසුතාවයට පත් වෙනවා කටේරියම්.
1: ඒකනේ.
0: කියලා. බෑ ඉතින්.
1: පුරුදු.
0: ඔව්. බෑ ඉතින්.
1: ගල කියවෙනවා.
0: ඔව්. හාල් කිලෝ විශ්ත නිකන් ලීසින් ක්‍රමයට දෙනවා වගේ ඒවා නිකන් කිව්වහම නිකන් හිතන්නකො තත්ති. ඒවන හිනා නෝනක් තමන්. ඇත්ත තත්ේනවනේ. ඕ කියන්නේ ඇත්ත තත්ේනවා.
1: දවස් 90ක් ප්‍රැක්ටිස් කරන්න එපැයි. නැත්තම් බෑ.
0: ප්‍රැක්ටිස් කරන්න. පුරුද්දක් වෙනස් කරගන්න. දවස් 90ක් ප්‍රැක්ටිස් කරන්න. උදේ දවල් හවස.
1: දැන් ඔබටත් එක සැරේම මුණ මොන හරි අනම්මනම් කියවෙනවා නං. හරිද? ඒ කියන්නේ ඒකත් ප්‍රැක්ටිස් කරන්න දවස් 90ක්. මං කියනවා
0: ප්‍රැක්ටිස් කරත් මට තේරෙන්නේ නැහැ හරියයිද කියලා. නේද? පුදුමයි නේද?
1: ඒකනේ අනේ වගේ කල්තාණන් හරි අමුතුයි.
0: ගැස්සිලා ඉන්නේ මම.
1: ඕ.
0: කොයිල හරි පැද්දිලා යයි.
1: මාව බේබි calm down කරන්න. රසවත් ආරංචි දෙකකින් මම ආවා.
0: අන්න කියන්න බලන්න.
1: එක ආරංචියක් තමයි අපේ කමර්ෂල් බැංක් එකේ වාට මතකද ඩෙබිට් කාඩ්ස් වල තිබ්බ ප්‍රොමෝෂන් එක. ඒක අපි කිව්වා ජූනි මාසේ 30 වෙනිදාන් අවසන් කියලා.
0: අවසන් මේ ඉතින් ඒක මොකද තියෙන හොඳම ආරංචි.
1: එහෙම නෑ. කාලය දීර්ඝ කළා
0: තියෙන්නේ.
1: Yes කාලය දීර්ඝ කළා.
0: දැන් අපි ආයෙ ඔබට මතක් කරනවා. ඉස්සෙල්ලාම කියන්න කාලය කොච්චර දීර්ඝ කළාද?
1: කාලය දීර්ඝ කරපු එක.
0: ඒකෙන්
1: දැනට කාලය කියන්න බෑ. හැබැයි මට දැනට කියන්න පුළුවන් ඒක
0: දීර්ඝ කළා කියලා.
1: Yes.
0: මං හිතනවා මාසෙකටවත් දීර්ඝ කළා ඇති කියලා.
1: Yes.
0: මොකද අපිට මතකයි ජූනි මාසේ තිබුණේ මෙන්න මෙහෙම දෙයක්. කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකක් ඔබට හම් වෙනවා. කමර්ෂල් බැංකුවේ account එකක් පටන් ගත්ත ගමන්.
1: හරියට හරි.
0: ඔබ ගෙවීම් කරන්න ඒ කාඩ් එකෙන්. ඔබේ ලයිට් බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල, කඩේ බිල, ඉන්ෂුරන්ස් එකේ මොනාර තියෙනවා, බඩමුට්ටු ටික
1: කාගල්ස්
0: එකෙන් ගන්න එක, තෙල් ගහන ටික.
1: හරි.
0: ඔය ටික ගහගෙන කරගෙන යනකොට ඔය ටික කාඩ් එකෙන් ගෙවාගෙන යනකොට 20000 එන්නේ නැද්ද?
1: අම්මෝ එනවා.
0: නිකන් ඩීසල් පෙට්‍රල් ගැන හිතන්නකො. 20000 එනවද නැද්ද? 20000. 20000 කීයක්ද? රුපියල් 20000ක් හෝ ඊට පොඩ්ඩක් හරි වැඩියෙන් වෙන්න 20000ක ගෙවීම් කරා නම්
1: යා
0: කොම් බැංක් ඩෙබිට් ක්‍රෙඩිට් පටලවා ගන්න එපා. ඩෙබිට් කාඩ් එක කෙලින්ම සම්බන්ධ බැංකුවේ තියෙන ඔබේ මුදල් වලට ඒක ආපහු පියවන්න උමනාවක් නැහැ නේ. ක්‍රෙඩිට් කාඩ් එක නම් ඒ කරන වියදම් ටික අපි ආයෙත් පාරක් කාලෙට වෙලාවට ගෙවන්න ඕනේ.
1: මොකද ඒකේ තියෙන අනාගත සල්ලි තියෙන්නේ.
0: ඔව්.
1: රයිට්.
0: ක්‍රෙඩිට් කියලා කියන්නේ තින් ඒ වෙලාවේ අතේ සල්ලි නැති නිසා ණය වෙලා ගන්න සල්ලියන්.
1: හරි ඔකේ.
0: ඩෙබිට් කියන්නේ ඔබේ තියෙන සල්ලියෙන් යන්නේ නිසා ඒකේ මුකුත්
1: ණය
0: පස්සේ හිතට බරක් නැහැ.
1: යා.
0: ඒක ණය බරක් වෙන්නේ
1: නැහැ.
0: රුපියල් 20000ක වේදම් කරා නම් අහන්න එහෙම 20000ක් මාසෙකට ඩෙබිට් කාඩ් එකෙන් වේදම් කරපු මිනිස්සුන්ට තියෙන වාසි ටික අහන්න.
1: අහන්න කියන්නේ මම කියන්නම් වාසි මොනවාද කියලා.
0: ඔව් කියන්නේ අහන්න කියන්නේ කොහේ කොයි ගිල්ලද? සාත්‍රයක් අහන්න.
1: ඕගලන්ට ලැබෙනවා මාර තෑගි සෙට් එකක්. 1000ක් තෝරනෝ ජයග්‍රාහකයෝ ෆ්‍රිජ් හම්බෙනවා, ස්මාර්ට් ටීවීස්, වොෂින් මැෂින්, මයික්‍රෝවේව්ස්, රයිස් කුකර්ස්, එයා කූලර්ස්, iPhones, laptops, triple door fridges, front loaded washing machines, big smart TV. එක ලොකුම ලොකු TV හරිද? ඒ වගේ තෑගි රාශියක හිමිකාරයෙක් වෙන්න පුළුවන්. පොඩි දෙයක් කරන්න තියෙන්නේ මාසෙකට රුපියල් 20000ක ගනුදෙනු කරන්න commercial bank එකේ debit cards වලින්. Right? ඒක එක වාසියක්. ඊළඟට ඔයා දන්නවද මගේ birthday කෙනා This Friday මගේ birthday.
0: ගානක්වත් නැහැ.
1: ගානක්වත් නැති වෙන විදියක් නැහැ.
0: මොන ගානක්වත් නැත්තේ.
1: 100ට එන 100ට.
0: මම දන්නේ නැහැ මට ගානක්වත් නැහැ.
1: 100ට එන අරවින්ද.
0: Birthdays කියනවා අපි ගොඩක් හිතන්න අරකයි දේවල් නේ. Birthdays කියනවා.
1: එන මම birthday එකට දුන්න එක දෙන්න මට.
0: Birthdays කියනවා අතරම මහා කිසිම තේරමක් නැහැ නේද? අතරම මං හිතන්නේ විශේෂම මේ කාලේ birthdays කියනවා කිසිම නිකන්.
1: මං
0: හිතන්නේ ආ ඒ අපි නේද නොසලකාරින් ඕන දේවල් කියලා මං විශ්වාස කරනවා.
1: මම අහලා තිනා ඔහොම.
0: ඒක බොරු බාල් නැටුම්. බර්ත්ඩේ ආයේ හැපි බර්ත්ඩේ ටු. ඒ ඒ කාල ෆූෆූ වල විශ් කරලා
1: මේ ඕනි මන්ට
0: what is that
1: ඒව වැඩන්නේ
0: ඒව වැඩන්නේ ඒ වතර නැ වතර නැ
1: එතකොට මම ගොඩක් කල්පනා කරා මොනවාද මගේ ඔෆිස් එකේ ෆ්‍රෙන්ඩ්ස් ලාට
0: පොඩි පොඩි දේවල් දීලා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු නැති ගඩොල් දීලා ගෙවල් බලාපොරොත්තු වෙන පොරවල් ඇවිල්ලා තියෙනවා ගඩොල් දීලා අපිට ගෙවල් බලාපොරොත්තු වෙන අපේ
1: මගේ ෆ්‍රෙන්ඩ්ස් ලට දෙන්නේ මගේ අති ජාත මිත්‍රවරුන් ඔෆිස් එකේ ඉන්න මොනාද දෙන්නේ කල්පනා කරලා මන් දෙනවා බර්ගර් කින් එකේ මම දෙනවා ඒගොල්ලන්ට බර්ගර්ස්
0: ඕකේ
1: මම බර්ගර්ස් වලින් පාටියක් දෙනවා හැබැයි මට වාසි මේක හැබැයි මිනිස්සුන්ට පේන්නේ නැහැ නේ අරවින්ද මිනිස්සු දන්නේ දැන් සාමාන්‍යයෙන් බර්ගර් එකක් 2000 කෝනක් 3000 ගානක් වගේනේ ඔළුවේ තියෙන්නේ
0: නෑ සාමාන්‍යයෙන් ලංකාවේ නිකන් බර්ගර් රේට් එක නිකන් ගණන් හදලා බලම 2000 පැනලා නේ
1: මේ 2000 පැනලා තියෙන්නේ
0: මේ යන විදියට 2000 පැනලා දෙකකින් දැන් ලංකාවේ උද්දමනය දැන් ආයිත් පාරක් පොඩක් උඩට ඇවිල්ලා කියලා ජනහා සංඛ්‍යාල ලේකන දෙපාර්තමේන්තුවේ තියෙනවානේ පාරිභෝගික මිල දර්ශකය කියලා
1: එකක්
0: එහෙනම් පහුගිය දවස්වල නිකන් කතා කරා අපි 2021 ගණන් බලලා මේ කාලේ ගණන් බැලුවොත් එහෙම 2022 ගෙන අපි හොම්බෙන් ලැල්ලෙම්ම ගියේ හරි දැන් මේනකොට සාමාන්‍ය 2021 අවුරුදු රුපියල් 100ක් වෙච්ච එකක් මේ වෙනකොට රුපියල් 208ක් වෙනවා හොඳේ මතක තියාගන්න මොනවා මතක තියාගන්නද මේ මාත් මේ මොකද කටපියාර මේව කරන්නේ නෑනේ මම
1: ඔව් අපිට වෙලා මිත්තේ
0: නේද ඒක තමයි මම හිනානේ දත් ඔක්කොම එළියට දාද
1: මේක නියම ඔෆර් එකක් නේ ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක්ම රුපියල් 1450කට ඔයගලට බර්ගර් කින් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා
0: හොඳට සීසන් කරපු ජූසි චිකන් තයි එකක් ක්‍රිස්පිනස් එක එන විදියට බැටර් කරලා බදලා
1: ඔකේ
0: ඔය දන්නව නේද මේ බර්ගර් කින් එක තමයි මේ ඊගොල්ලන්ගේ බර්ගර් බන්ස් එහෙම
1: හරි
0: ඇක්චුවල් ෆ්ලේම් එකෙන් හදන්නේ ඇත්ත ගින්දර වලින් හදන්නේ
1: ඔකේ
0: ඇත්තටම ඒක වෙනස්. ඇත්ත ගින්දරෙන් හදපුවම වෙනස්. නිකන් ඉලෙක්ට්‍රික් ක්ලිපක ඔය අපි කන්නේ පාන් කනකොට අවන් කරන අවන් එකේ හදන පානුයි පෝරණුයි හදන පානුයි.
1: ඒ වෙනස
0: තියෙනානේ නේ. අනේ රයිට්. ඉතින් මේ ෆ්ලේම් එක පාවිච්චි කරලා හදන එක රහ අනිවාර්යෙන්ම වැඩි ඈ. අනිවාර්යෙන්ම වැඩි. ලස්සනට බිල් කරපු හොඳට හිත බඩ දෙකම අපි කෑම ඉස්සෙල්ලම කන්නේ ඇස් දෙකෙන්.
1: හරි.
0: ඔබ බලන්න මේ ක්‍රිස්පි චිකන් බර්ගර් එක අර රැප එක අයින් කරලා බලපන් ඔබට පේනවා ඉස්සලම හිතන එන්නේ මේක මාර උසක්නේ මොකද දාලා තින්න ධාර චිකන් කෑල්ලක් දාලා තින්නේ
1: අම්මෝ මන්නම් එච්චර කටාරින්නත් බෑ මගේ හක්ක පනිනවනේ
0: නෑ නිකන් ඉන්න
1: හයි මගේ හක්ක පනිනවා
0: මේසෙ ගිල්ල හැකේ ඔය කටාර
1: ඔය ගල තක් ගල කන්න ඕනේ නියමයි නියමයි ඔගලන්ට හිතුණා
0: මම මෙච්චරකල් මේ ලොකු කරට බය නැවී හිටියා මම කන්න පුදුම ලොකු විශාල කට බර්ගර් දෙක එක උඩ එක තියලා ගෑවේ ඔබට මොනහරි ගොලගාව තියෙන ස්පෙෂල් මොනහරි ෆ්‍රයිස් එකක් ඒගොල්ලන් දැක්ක තික්කට් ෆ්‍රයිස් එක නිකන් ඔය මේ ගිනි කූරු වගේ මේවා නෙමෙයි ඒගොල්ලන්
1: තියෙන්නේ
0: තවත් දෙයකට ටොම්බ සයිස් මේ බඩු තියෙන්නේ
1: හරි ඕකේ
0: ඒගොල්ලන්ගේ ෆ්‍රයිස් එක හරිම මහතයි තික්කට් ෆ්‍රයිස් කියන්නේ ඒකයි තික්කට් ෆ්‍රයිස් පෝෂන් එකක් ගන්න
1: මොකද
0: ගන්න ඕනේ
1: තික්කට් ෆ්‍රයිස්
0: පෝෂන් කියන්නේ
1: තික්කට් ෆ්‍රයිස් පෝෂන්
0: නේද මට එහෙම නෑ තික්කට් ෆ්‍රයිස් පෝෂන්
1: කවුද මේව කැමරට ලද්දාම් විදියට
0: මගේ මිනිහට කැමති නෑ
1: තික්කට් ෆ්‍රයිස් පෝෂන්
0: තික්කට් ෆ්‍රයිස් පෝෂන් දැන් අපි දියුණුනා අපි දියුණුයි දැන් එහෙම සමහර අය බර්ගර් එක බදට ඒව තියලා කනවා හොඳ ඩ්‍රින්ක් එකක් එන්ජොයි කරන්න ටේක් යෝ ටයිම් ඒ බර්ගර් එක පොඩි වෙලාවක් කර රහට හදලා එවෙලේ දෙන්නේ මට කියන්න බැරුව නන්ද මේක කෝන් ඩස්ටඩ් බර්ගර් එකක් හරිම සොෆ්ට් හරිම මෙලක බර්ගර් එකක් මෙට්ටයක් කනවා
1: රයිට් ඉතින් ගෙදරදී ඔබ මේ විදියට ඕඩර් කරලා ගෙනල්ලා කනවා නම් ඒකට පස්සේ මොනාරි හොට් ඩ්‍රින්ක් එකක් තිබ්බොත් මරු සාමාන්‍යයෙන් අපි ආසම එක තමයි තේ කොච්චර කොහොම කිව්වත් තේ වලට තියෙන පුදුම ඇල්මක් ශ්‍රී ලාංකිකයන්ගේ
0: ඔය එහෙදි නම් එතනම තියෙන ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්
1: මං කියන ඕඩර් කරලා ගෙදරදී කනවා නම්
0: ඕඩර් කරලා බර්ගර් කින් එකේ මේ බර්ගර් ඩීල් එක ගෙදරට ගෙන ගන්න පුළුවන්
1: yes
0: okay එහෙම තියෙනවා. හරි. අපි දැන් එක ගෙනවා කියලා හිතමු.
1: හරි ඕකේ.
0: එතකොට
1: ඒක එනවත් එක්කම මතක තියාගන්න වතුර එක රක් කරන්න පටන් ගන්න. ඕකේ. ඊට පස්සේ වතුර එක දැන් නටනවා. නටනකොට ගන්න ඔබේ තියෙන රෝස කහට අරගෙන හැන්දක් හරි හැන්දක්
0: රටවල් 50කට
1: ඕකේ. අර
0: සිංහය ලකුණ ගහපු අපි ඉස්තරම් තියවන ජෝර්ජ් ස්ටුවර්ට්ස් ඒගොල්ලන්ගේ හොඳම ලංකාවේ තිබ හොඳම බ්‍රෑන්ඩ් එක රෝස කහට. මොකද ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ල මාර මම්පූර්යක් තියෙන ගලන්නේ
1: කියලා. හරි.
0: අපේ රෝස කහට එකක් හරියට හදලා බිව්වොත් මට කියනවා මල්ලි ආයේ ඉතින් වෙන තේ බොන්නේ නැහැ මල්ලි ගයවන්නේ මට.
1: සීරියස්ලි කතාව 100%ක් ඇත්ත. මම විශ්වාස කරනවා මම මේක ප්‍රැක්ටිස් කරා.
0: මේක ගේම් එක තියෙන මේක හදන විදිය මතක තියාගන්න.
1: ඩෙෆිනිට්ලි.
0: නිකන් තේකොල අපි තේකොල කාලා නෙමෙයි බලන්න. තේකොල
1: දාලා
0: හා නටන පැහැෙන වතුර දාලා
1: ඕකේ
0: විනාඩි දෙකක් වහලා පෙරලා බොන්න තේක. මේ සීනි වැඩිය කිට්ටු කරන්න එපා මෙයා. ඔබ සීනි නෙමෙයි බොන්නේ. ඔබ තේවල රහ බලන්න ඉස්සෙල්ලාගෙන ගන්න.
1: ඔව් ඒක නියනේ.
0: උඩි සීනි තෝගන්නේ නෙමෙයි නදන්නේ. මොනවද රතු සීනි දාන්නේ මොනවද දාන්නේ?
1: රතු සීනි ද සුදු සීනිද?
0: හරිද? මොන සීනි දැම්මත් වැඩක් නැහැ. සීනි නෙමෙයි බොන්නේ. තේ බොන්න පුරුදු වෙන්න. ඒක නම් අපි කවදාත් තේ රහ බලන්නේ නැතුයි. මට හිතෙන ලංකා මිනිස්සු භාගයක්.
1: හරි.
0: මෙච්චර තේ හැදෙන රටේ.
1: හරි.
0: හරි හමන් තේ එකක රහ විඳලා නැහැ. සීනි තමයි අන්තිමට අල්ලලා
1: තියෙන්නේ. ඔව් නේ.
0: අපේ ලොකුමගෙන කිරියා තේ හැදෙනවා. ඉතරත් මේ තොල් දෙක ඇලෙන
1: අපෝ මං ආස නැහැ
0: මම මගම මෑනි
1: යත තව තියනවා දිය විච නැති සෙට් එකක් හිතන්න ඒ ටිකක් දිය
0: නේ ඊළඟ තේ එකට
1: අම්මෝ අම්මෝ
0: ඒ නේද එන
1: ඒ කියන්නේ හොඳට තම්බල ගන්න නේ
0: තුන් දෙනෙකුගේ උතර සීනි දාන්න එපා මේක සීනි ගන්න තම් පෙන්නන්න
1: හරි
0: හොඳ තේ බොන මිනිස්සු සීනි දාන්නෙම නැහැ ඒක තමයි ඇත්ත
1: විනාඩි දෙකක්
0: විනාඩි දෙකක් විනාඩි දෙකක් විනාඩි දෙකක් තේකොල තැම්බෙන්න අරින්න ඕනේ හොඳ තේකක් බොන්න නම්
1: 9යි විනාඩි 2යි

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ස්වභාවික රසගුණය එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University The Place to Be.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක ඕසී නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රැසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමග. වැඩි විස්තර සඳහා 0701-347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතාරි
7: ගියේ හරිම තැනට ගිහින් LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
10: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
11: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
12: අනුවටයි දශම දෙකෙන්. අනුවටයි දශම හතරෙන්.
13: සියත දෙවයින පුරා.
14: උදේ 9:00 විනාඩි 6යි.

0: තියතා ටොප් ස්ටෝරි.
1: පොලිසියෙන් සැකකරුවෙකුට වෙඩි ප්‍රහාරයක්. ඇල්පිටිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය පැටලීමක් අතරතුර සිදු වූ ගැටුමකදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා. ඇල්පිටිය පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් බැටලීමක් සඳහා කහතුව ප්‍රදේශයට ගොස් තිබුණා. එහිදී සැකකරුවන් විසින් පොලිසියට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර නිලධාරීන් දෙදෙනෙකු ඔවුන් ලුහුබැඳ ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේ එහි සිටි එක් සැකකරුවෙකු විසින් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බවයි. එහිදී පොලිසිය විසින් සැකකරුට වෙඩි තබා තිබුණා. වෙඩිවැදුණු සැකකරු පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරියා මෙවන විට ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැන් විදෙස් පුවතක්. ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කරගැනීම ඇමරිකාවේ අපේක්ෂාව බව ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමග සාකච්ඡා අසාර්ථක වුවත් ඇමරිකාව ශක්තිමත් තත්ත්වයක සිටින බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ හමුදා හැකියාවන් විනාශ කර ඇති බව වැන්ස් පැවසුවා. ඔහු සඳහන් කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කළහොත් ඊට ඇමරිකානු හමුදාව ප්‍රතිචාර දක්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇති බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: සියත දෙවයින පුරා

0: ෂර්ලොක් හෝම්ස් මහත්මයා.
1: මොකද
0: මම මේ වොට්සන් කතා කරන්නේ? මේ දාලා තියෙන සිවිලිම පිළිබඳව මට සැකයක් තියෙනවා. හොඳට කතා කරන්නක. මොකක්ද ෂර්ලොක් හෝම්ස්
1: කියන වොට්සන් මහත්මයා?
0: යම් කිසි කුඩු ජාතියක් බීමට වැටලා තියෙන ඔබට පේනවද ෂර්ලොක් හෝම්ස් මහත්මයා?
1: කුඩු
0: කුඩු
1: ක්‍රීම් ශ්‍රී
0: ලංකා ගුල්ලෝ කෑවම කුඩු කුඩු කුඩු කුඩු වැටෙන්නේ.
1: ගුලු කුඩු
0: ගුලු කුඩු වේය කුඩු
1: වේය කුඩු නෙමෙයි ගුලු කුඩු
0: ගුලු කුඩු
1: චූටි බිත්තර වගේ නේද?
0: ඔව් චූටි චූටි. අයිබ බිත්තරද?
1: නෑ නෑ නෑ ගුලු කුඩු රවුමට කන්නේ උන්. උන් කන එකත් ස්ටයිල් එකට කනවා නේද? ඒ ගුලු කුඩු මං ඉස්සර ආසයි.
0: ලස්සනයි නේ.
1: ඇටේ ඇටිය වගේ මේ හොඳට තියෙනවා.
0: බලන්න මෙහෙම මෙම නේ.
1: ගුලු කුඩු. බානුන් කොච්චර ලස්සන කනවද කියලා?
0: ඒකනේ.
1: උන් ඉස්සර කාලේ වඩුව වෙන්නේ නැහැ නේද?
0: දැන් බලන්න මේගොල්ලෝ කාලේ ඉතුරු කරපු ඒවා කොච්චර ලස්සන. අපි කාලේ ඉතුරු කරොත් පුත්‍ර කැතද?
1: නේ. ඒකනේ යන්නේ. මීට හොඳ ගුල්ලෙක් කොට.
0: ඉතින්
1: නෝ ගුල්ලෙක් වෙන එක පාඩු.
0: ඔකේ.
1: දැන් ගුල්ලෙක් වෙන එක වේයෙක් වෙන එක ඇත්තටම පාඩු වෙගෙන එන්නේ.
0: ඇයි වොට්සන්? මම ඇයි ෂර්ලොක් හෝම්ස්?
1: ඔයාවත් ඇතන ක්ලීන් ශ්‍රී ලංකාවට බාර දුන්නා නහර.
0: ඇයි? මම හොඳට ක්ලීන් වෙනවා.
1: තේනවද? ඔළුවේ තියෙනවා නේද? යම් යම් ජරා. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ.
0: කුඩු. ගුල්ලෝ කාලා. කුඩු කුඩු.
1: මට තවගේ මොලෙත් ගුල්ලෝ කාලා පොඩි පොඩි කැරි කැරි තමයි දැන් ඇත්තේ. කොළොන කොට සරසර ගාලා සද්දයක් එනවද? ගුල්ලෝ කාලා.
0: මෝඩ කතා කියන්නේ පාර.
1: මෝඩ කතා ඔයා කියන්නේ පයිසෙල්.
0: ඕ මේ මොකක්ද?
1: කුඩු කුඩු දන්නේ නැහැ. කියන දේ දන්නේ නැහැ. වොට්සන් වඳුරන්නේ නැහැ. ෂර්ලොක් හෝම් සඳුරන්නේ. චරිත මාරු වෙනවා, වයර් මාරු වෙනවා. මේ මං නම් කේස් එකක්නේ. මේ කොහොමද මේ වැඩසටහන වලට කවුද මේවා මේවට මේවා ගෙනව මේ තැන් වලට?
0: You are the man behind the scene.
1: තු කොහොමද

0: පර්සනල දාල පරීක්ෂා කරන්න ඕනි දේවල් නෙමේ ලීවලින් ඔබ සිවිලිම ගැහුවොත් අනිවාර්යෙන් ඔබ මුහුණ දෙන ප්‍රශ්න. වේයෝ කනවා, ගුල්ලෝ කනවා, ඇඹරෙනවා, සමහරක් වෙලාවට අර පුස් ජාති හැදෙනවා. මට ආස නැහැ. අර පුස් හැදුනම වහලව හරිම කැතයි. ඉතින් ඔබ සාමාන්‍ය ප්‍රශ්න ඔබ දැම්මේ ලීද? ආ, එහෙනම් ඔයාට ඉදිරි කාලයේදී ওই වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය. හරි. ඉතින් ඒක සාමාන්‍ය. දැන් අපි මේක වෙනස් කරමු.
1: සත්‍ය චරිතය වැටලලා තියෙන්නේ. ගත්තා, ලොකුවට ගත්තා. මම හැමදාම කියනවා සරලව එන්න. සරලව දෙයක් පටන් ගන්න. පුංචි පියවර වලින් බේබි ස්ටෙප්ස් වලින් ඉස්සරහට එන්න. ලොකු නාඩියෙන් අල්ලන්න එපා. අනිත් මිනිස්සු කරන දේවල් දිහා බලන් ඉඳලා ඒව කරන්න යන්න එපා. තමන්ට පුළුවන් දේවල් කරන්න. කියාගන්න ආපු දේ තාම කියාගන්න බැරුව. මං හිතන්නේ ඉලි වෙනකන් හෙට ෂෝ එක වෙනකන් කියන්නේ මේක අද මට යන්න වෙන්නෙත් නැහැ. පටන් ගත්තා එක.
0: නෑ ඉතින් ඔයා ඉවර කරයි කියලා මං හිතුවා. ඒ නිසා
1: මම ඔය ඉවර කරේ නියමෙටම.
0: සොලියුෂන් එක අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වගේ ඔබට අනාගත වේදනාවලින් බේරෙන්න හොඳම සොලියුෂන් එක තමයි කලර් අප් කියලා කියන්නේ. දාගන්න කලර් අප් වලින් ස්ට්‍රිප් සීලින් එකක්. ගුල්ලොක්ට කන්න බෑ, වේයොන්ට කන්න තියක් කට අහ හයි කරන්නවත් බෑ. මොකද ඒවා කන જાති නෙමේ නේ දරවින්ද?
1: කට හයි කරන්නේ.
0: මං කියන්නේ හ හයි කරන්නවත් බෑ.
1: තමුන්ගේ தත්ත්වය තමන්ට තේරුණාද? මේක තමයි ඇත්ත தත්ත්වය.
0: මල්ලකට අන්දරේ. ෂර්ලොක් හෝම්ස් උත් නෙමේ, වොට්සන් උත් නෙමේ.
1: ෂර්ලොක් හෝම්ස් උය අන්දරේ. චෝක් කරන්න.
0: හයියෝ හයියෝ.
1: ඈ වොට්සන් වෙන්න. මිනිහාගේ කමිසෙක ගත්ත නම් ඇවිල්ලා. වොට්සන් වෙලා.
0: මේ මල් මල් තියෙන මිනිස්සු වෙන්නේ කොහොමද?
1: ඉතින් ඔබ ස්ට්‍රිප් සීලිම වරද්ද ගන්න එපා.
0: හරි.
1: ස්ට්‍රිප් සීලිම අපි ජීවත් වෙලා ඉන්න තාක් කල් තියෙන්න ඕනේ. ඒක
0: හරි.
1: ඒකට අපි සොලියුෂන් එක දෙන්නේ. අපි ඔබට ස්ට්‍රිප් සීලෙම මාරු කරන එකක් දාන්න කිසිසේත්ම උනන්දු කරන්නේ නැහැ.
0: කිසිසේත්ම ඉඩ තියන්නෙත් නැහැ.
1: ඒක මං කියා ගන්නම්. තමුන් පැත්ත කරලා හිටියොත් හොඳයි.
0: හරි.
1: තමුන් දැන් කරපාරිය දැක්කනේ මෙච්චර වෙලා. කරුණාකරලා දෙන්න මට ස්ට්‍රිප් සීලෙම වැඩි ඉවර කරන්න.
0: කාට දත දික් කරන්නේ?
1: මට. මට මත දික් කරගන්න. ඇයි මමනේ ගත්තේ මේ දරහවවල්? දරහවවල් ෂෝල්ට අරන්නේ?
0: අතපය විසික් කරලා කතා කරන්න ලැස්තිද?
1: මිනිස්සු වලි ගියාම එහෙම කියලා. මේ අතපය දික් කරන්න එපා. එතකොට අර මිනිහා අර කී කරුව අත පල්ලෙහාට දාලා නෝමල් කතා
0: කරා.
1: අර පොරවල්ලි.
0: හරි
1: වැඩන්නේ.
0: colorup.lk.com සයිට් එකට යන්න ඔබට සියලුම විස්තර බලා ගන්න පුළුවන් සහ අර අපි කොස් තියනවා, මහෝගනි, තේක්ක, බුරුම තේක්ක තියනවා කියනවනේ ඒවවල බලන්න. ඒ පාටම නෙමෙයිද? ඒ වෛරමම නෙමෙයිද? තියෙන්නේ වෛරමම නෙමෙයි.
1: වෛරමම නෙමෙයි. වෛරමම.
0: ප්‍රොෆෙෂනල් වෙන්න.
1: ප්‍රොෆෙෂනල් වෙන්න කොහා ඉතල මේ ඉතින් මොකද කතා කරන්නේ? ඉඳගෙන. ඈ? ස්ට්‍රිප් සීලෙම. ඔයිට හොලා ස්පිල ඔළුව කරවන්න.
0: එන හැරෙයි colorup තමයි
1: මොනේ විසදුම ස්ට්‍රිප් සීල මතන මාළු වලට කඩ වැටුම ඉන්නේ කොයි දැන් නේ
0: අපි ළඟ ස්ටෙප් එකට
1: ආ දන්නවත් ඇති මම මගේ પરම්පරාවන් ඔයා දන්නේ ඔයා මෙලෝදිය දන්නේ මම මගේ પરම්පරාවල් වල පිටිපස මම නියඬ තාල් වෙනකම් හොයාගෙන ගිය මිනිස්සෙක්
0: කවුද නියඬ තාල් වාගේ
1: ආ මගේ සීය කෙනෙක් හිටියාගෙනම
0: ආ ආ
1: යාගෙනම ආ එහෙම තමයි කල්ලන්දනේ නියඬ තාල්
0: ඔකේ ආ
1: ඔව් එතකොට අපි ගොඩක් මේවනේ අත්තම කෙනෙක් හිටියා එනම ඒගොල්ලෝ තියෙන ගෙදර ගොඩක් ඉන්නකොට ඒගොල්ලන්ගේ ගල් ගහගෙන ආ ගකා තමයි ඒගොල්ලෝ
0: කතා බහ කරා අපි හිටියා මු
1: මෙච්චර වෙලා හිටියේ නේ දැන් කොහමද හිටියේ
0: ඈ නෑ තමයි නෑ තමයි
1: ඈ
0: අපි නෑ නියඬ තාල්
1: නියඬ තාල් ඉඳලා අපේ අය තමයි ගල් පතුරු වරන් රැවුල් කැපුවේ.
0: හා හා.
1: ගල් පතුරු උල් කළා. ඕගොල්ලන්ගේ කට්ටිය ඉස්සර එනවා. ඕගොල්ලන්ගේ කට්ටිය දෙනවා.
0: හරි ඔකේ.
1: ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අත්ත කෙනෙක් නැහැ. අත්තම බෑ. අපි ආ ඕගොල්ලෝ නැහැ බෑ.
0: ඊළඟ අනාගතේ නෑ මුකුත් නැහැ. මුකුත් බෑ. දැන් මං කියන්නේ
1: ඒ වාගෙනමනේ මුකුත් නැහැ. ඉතින් අපේ අත්තව හම්බෙන්න හම්බෙන්නේ නැහැ. මෙවිලා තියෙන අපේ නියඬ තාල් මුතුන් මිත්තම ඕගොල්ලන්ගේ නැහැ. මුතුන් මිත් ඇවිල්ලා
0: තියෙනවා. ඊට පස්සේ
1: ඉතින් එයාගේ හැම තැනම මැක්කෝ මේ වහලා.
0: අපේ කෙනා.
1: ඔව්. එයාගේ පොඩි පොඩි ලොකු ලොකු බල්බ් දාලා වගේ මැක්කෝ. ඉතින් ඒවා අයින් කරන්න ක්‍රමයක් අපේ කියන්නේ වේද මේවා කරන වේදකම් කරන කෙනෙක්.
0: හරි ඔකේ. බල්ලෙක්
1: දා. එයා තමයි බල්ලෙක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ.
0: හරි හරි.
1: බලුවලා ඇවිල්ලා. ඒගොල්ලන්ව ක්ලීන් කරන්නේ.

0: එහෙම පටන් ගත්ත එකේදී ඒකෙන්ම රැවුල් කොණ්ඩ කපන්න පුළුවන් නේද කියලා අපේ අ මුතුන් මිත්ත හොයාගෙන අපේ උ මුතුන් මිත්තට කියලා තියෙනවා. ඔයගොල්ලන්ගේ නැ කියන මිනිස්සුන්ට කියලා නෑ. මොකද ඔයගොල්ලන්ගේ අත්තම හැම වෙලාවෙම බෑ ගාලා.
1: හා ඕකේ.
0: තේරුණා?
1: හා හා ඊට පස්සේ
0: ඉතින් එහෙම පටන් ගත්ත එක තමයි රේසරේ කියලා කියන්නේ.
1: ඕනේ. ඇත්තටම එහෙමද පටන් අරන් තියෙන්නේ?
0: නැතුවද?
1: නෑ.
0: ගල් යුගේ ඔය හැම එකම නෑ. බෑ. ඔයගොල්ලන්ගේ නැබ්බැක් ගගා ඉන්නකොට අපේ මුතුන් මිත්තෝ ඊට පස්සේ යුරෝපයේ ඔය පැතිවලට ගියා. ඉතින් ඒ නාඩියෙන්ම ওই කාලයක් යනකොට මේවා ඊජිප්තුවට පැතිරුණා.
1: වව්.
0: හරිද?
1: හරි.
0: අවුරුදු 10 ගණන් වලට කලින් ඊජිප්තු වැසියෝ තමයි ඉස්සෙල්ලාම තඹ වලින් රේසරයට සමාන උපකරණයක්
1: හදන්නේ.
0: ඊට පස්සේ ඒගොල්ලෝ පිත්තල වලට එනවා. නමුත් මේවා හරී මිල අධිකයි.
1: හරි.
0: ඔයා දන්නවද? ලෝකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු බහුතරයකට තමන්ගේ රැවුල තමන්ට කපා ගන්න පුළුවන් ක්‍රමයේ හඳුනලා දුන්නේ බික්.
1: සීරියස්ලි?
0: තමන්ගේ රැවුල තමන්ට කපා ගන්න.
1: කන්ග්‍රැචුලේෂන්.
0: ડિસ્પોසබල් රේසර් එන්නේ අන්න එහෙම.
1: වව්, නියමයි නියනේ. අපි කවදාද?
0: බික් ඇතරම එකලඟ ජර්නි එක පටන් ගත්තේ පෑන් හදන්න.
1: හා
0: හා. ඒගොල්ලෝ අවුරුද්දකට විකුණන පෑන් ප්‍රමාණය තියෙන තින්ත ටික එකතු කරොත් එහෙම අපේ මේ පෘථුවිය දෙපාරක් ඔතන්න පුළුවන්. ඒ තීන්ත වලින් දිගට ලයින් එක හදලා ගත්තොත් එහෙම. ඒ තරම්. එහෙම පටන් ගත්ත එක 70 ගණන් වල වෙනකොට ඒගොල්ලෝ රේසර් එකක් හඳුනලා දෙනවා.
1: හරි.
0: එතකන් රේසරේ කියන්නේ මාර භාණ්ඩයක්. කාටවත් අතපත ගන්න බැරි එන එකක් කර්ණ මෑමියා වගේ ලොකු පොරක් ගාව තියෙන. කර්ණ මෑමියා ගැන ලොකු පොරක්. දැන් අපි බාබර් කියන කර්ණ මෑමියා. එයා තමයි ඇවිල්ලා මේව ගන්න රයි. එතුමත් එහෙම වැඩි සල්ලන් දාන්නේ.
1: ඕ, දගලන්න
0: තියෙන. දෙලිපිය මෙහෙම වේගාය ගානින් යන්නේ. මොකද්ද කිව්වා? ඕ! නෑ බෑ. ආ, ඕ නෑ බෑ.
1: හරි, okay.
0: ඒ ගමන අපි අද ඇවිල්ලා තිනා මාර දුරක්.
1: වව්, ලස්සන හිස්ටරි එකක් නේ තියෙන්නේ.
0: හරිද? ඒ ආපු දුර ගමන. ඔය දන්නවද බික් රේසර් හදන්නේ කොහෙ? මොන රටේද කියලා. ඔය ආස රටක්. ඊගන් ලොකු කුළුණක් තියෙනවා. ඔයා කවදාද හිතන් ඉන්නව එකට යනවා
1: කියලා. අයිෆල් කුළුණ දෙන්න.
0: පැරිසි?
1: වව්, සීරියස්ලි?
0: ප්‍රංශේ තමයි හදන්නේ.
1: හා.
0: ප්‍රංශේ තමයි බික් රේසර් එක හදන්නේ හොඳේ.
1: හා, රයිට්.
0: දැනන් හිටියේ නෑ. මෙච්චර වයස ගියා වික්‍රේසරේ ඉන්නේ ප්‍රංශෙන් කියලා දැනගන්න. අපි මෙහි වැලිය වැඩිෂන් එකක් කරනවා. අදටත් බ්ලේඩ් එක, ඒ කියන්නේ හෙඩ් එක කියන කෑල්ල, ඒකනේ වැදගත්ම කෑල්ල.
1: හරි.
0: ආයේ ඒකේ මයික්‍රෝමීටර් නැනෝමීටර්ට ප්‍රිසිෂන් තියෙනවා. ඒ බ්ලේඩ් දෙකක් දානකොට ඒගොල්ලන්ගේ ට්වින් රේසර්ස් තියෙනවනේ. ඊට පස්සේ බ්ලේඩ් තුන තියෙනවත්
1: තියෙනවා.
0: ඔයා හිතන්න, ඒ බ්ලේඩ් දෙක, ඒ බ්ලේඩ් තුන, ඒ උසින් අරි තැන රඳවන එක මොන මැච් එකක්ද කියලා
1: හිතන්නකෝ.
0: ඔයා රේසර් එකක් පාවිච්චි කරලා ඉන්නකම් ගලවන්නකෝ. ගලවලා පුළුවන් හයි කරන්නකෝ අය.
1: හා, ඕකේ.
0: ලොවෙත් හයි කරගන්න බෑ. ඔයා හිතන්නේ මේ ටෙක්නොලොජි එක කොහෙන්ද ආවි? මේ ටෙක්නොලොජි එක හොයාගන්න කොච්චර මහන්සි වෙන්නද
1: කියලා.
0: ඉසර රේසර් එක මිනිස්සුන් ගන්න තියා හිතන්නත් බෑ. ගණන්.
1: තර ලක්ෂරි අයිටම් එක.
0: ලක්ෂරි අයිටම් තත්ත්වෙට තිබුණේ. මිනිස්සු රැවුල් වාගත්ත ඉස්සර ඒකයි.
1: හා, ඕකේ. දැන් නම් ෆැෂන් එකටත් ඉතින් රැවුල් වාවගෙන ඉන්නානේ.
0: ඔව්. දැන් ගොඩක් රැවුල වවන අපි දන්නවා. ඔගොල්ලෝ කවදා හරි ෆුල් ෂේව් එකක් දාලා අහලා තියෙනවද කාගෙන් හරි? ඒක ඔබට සෙට් වෙන්නේ කොහමද කියලා? දැන් මමත් කාලයක් නෑ රැවුල වවන්න වෙලා නෑ. දැන් හොඳ වැවෙන්නෙත් නෑ. ඇත්තටම බොරු කියන්න ඕනේ නෑ. රැවුල මම යාලුගේ නෑ. වැවෙන. ඉනිසා කපන්න ඕන.
1: හරි. හැබැයි ආඩෝ ඔහම තමයි ලස්සන.
0: මේ හොඳයි නේද?
1: ෆුල්
0: ෂේව් කරලා ලස්සන නේද? ඒ ෆුල් ෂේව් කරලා ලස්සන මිනිස්සු ගොඩාක් ඉන්නවා. සමහර මිනිස්සු ඒක දන්නෙත් නෑ.
1: ඇප් එකක් තියෙනවා.
0: අයම දාලා බලන්න.
1: එහෙම බලන්න පුළුවන්
0: මේ. ඒක බලන්නකෝ දාලා. මං හිතනවා හුඟක් වෙලාවට ඒ සමහර අය මට දෙනවා මේ මිනිහා රැවුල කපලට නම් මීට වඩා මාර ස්මාර්ට් එකක් එයි කියලා. හැමෝටම සෙට් වෙන්නේ නැහැ. නමුත් බහුතරයකට මට හිතෙනවා රැවුල කපවම සෙට් කියලා.
1: Yes, ඒක හරි.
0: අනිත් මොකද්ද නිකන් පොඩි ප්‍රිම් ඇන් ප්‍රොපර් ටච් එකක් උත් තියෙන.
1: මේ
0: හලෝ ඒක නෙමේ කතාව.
1: හරි.
0: කතාව ඒක නෙමේ දැන්. ඉතින් මේ බික් කියන නම පෑන් වලින් පටන් ගන්න රේසර්ස් වලට ඇවිල්ලා දැන් ඔබ දන්නවා ලයිටරිත් තියෙනවා. ඕ ලයිටරේ කියවා මේ ලයිටරේ කියන එක මේ ඕගලන්ගේ ඔලුවට යන එක ගැන නේ අපි කතා කරන්නේ. ඒකමනේ යන්නේ ඔලුවට හැම වෙලාවෙම.
1: විගදරේ නෑ පොල් තෙල් පහල පත්තු කරන්නේ.
0: ලයිටරේ ඉතින් කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද? ඔයා දන්නවද ලයිටර එකක් පාවිච්චි කරන්නේ කොච්චර ඉකොනොමිකල්ද කියලා? ඒක වාර කී දහහක් පත්තු කරන්න පුළුවන්ද?
1: ගිනි කූරු ගත්තොත් කොච්චර වියදමක් යනවද නේ එහෙම බැලුවොත්.
0: මරද වාර ගාන මතක නෑනේ.
1: ලයිටරයක්
0: 10 ගාන.
1: Seriously?
0: ඔව් අර පොඩි ලයිටරක. 10 ගානක් පත්තු කරන්න බලන් ඒක. විශ්වාස කරන්න.
1: පොඩි කාලේ හරි ආසයි නේ ඒක.
0: ඕකෙන් පත්තු කරන පොඩි උන් හරි ආසයි පොඩි උන් ලයිටර් දෙන්න එපා උනාට.
1: හරි.
0: මේ වගකීමක් නේ
1: උන්ට.
0: ඉතින් අපි කතා කරනවා මෙන්න ඇවිල්ලා තියෙනවා කැපුවක් දිනුම් පත්තු කළක් දිනුම් කියලා වැඩක්
1: පුතේ. ආ.
0: දන්න කාලේ ඉඳලා බික් කියන නම ජෙනරික් නමක්. සෙරප්පු වලට බාට කියනවා.
1: ඕ ඕනම රේසරයක් දැක්කොත්
0: බික් රේසරයක් දෙන්න කියලා කියන්නේ. මොකද උන්නත් අරන් එනවා බික් රේසරයක් කියලා හිතාගෙන.
1: Yes yes.
0: හැබැයි ඔබටත් පොඩි යුතුයකමක් තියෙනවා.
1: හරි.
0: අර පෑනක් දුක මොකද්ද පිටිපස්සේ හංගගෙන ඔලු රවුම් ඔලු ගෙඩියක් තියෙන මිනිහද ඉන්නේ කියලා බලන්න ඕනේ.
1: ඒක නම් මා ලස්සන ලෝගෝ එකක් නේ.
0: ඒක සදාකල් පවතින ලෝගෝ එකක්. ඉතින් මේ මංක වැලි වැඩිෂන් එකක් කරනවා කියලා.
1: හරි.
0: හෙඩ් එක ගේන්නේ ප්‍රංශයෙන්. දැන් අපිට අද තාක්ෂණය තියෙනවා. මේ තාක්ෂණය අපි ගෙනගෙන තියෙනවා.
1: හරි.
0: මිට මෙහෙ හදලා
1: ෆික්ස් කරා. ඔව් නියමයි.
0: වැලි වැඩිෂන් එකක් කරන්න. ඉකින් අපිට සෑහෙන සල්ලියකුත් ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපිට බික් රේසරේ මේ ගන්නට දෙන්නත් පුළුවන් වෙලා තියෙනවා.
1: අනිත් එක ජොබ්ස් උනත් කොච්චර දෙනකොට ලැබිලා තියද?
0: ඒ කොච්චර එක නික මේක දාමයක් හොඳ මේක සාල වැඩක්.
1: සුපිරි සුපිරි.
0: ඉතින් මේ බික් කල්පනා කරලා තියෙනවා අපිත් එක්ක ඉන්න මිනිස්සුන් වෙනුවෙන් මොන හරි කරන්න ඕනේ කියලා. අපි අපිත් එක්ක ඉන්න මිනිස්සු වෙනුවෙන් මොනවම හරි කරන්න ඕනේ කියලා හිතලා මේ කැපුවක් දිනුම් පත්තු කළ දිනුම් කියන එක ගෙන හැලලා තියෙනවා.
1: හරි.
0: මොකද්ද ඔබ කරන්න ඕනේ? දැන් දන්නවනේ. දැන් big 3, big easy 2, big twin lady. ඊට පස්සේ big lighters. මේ හැම එකකම පිටිපස්සේ තියෙනවා මේ escort එකක් කියලා.
1: ඔව්.
0: escort එකක් කියලා එකක් තියෙනවා ඈ.
1: හරි.
0: අන්න ඒ escort එක. අන්න ඒ escort එක මෙන්න මේ විදිහට type කරන්න. big histenak escort එක type කරා. ජාතික හැඳුනුම් පත් අංකේ දැම්මා. 23:43ට SMS කරා. මං ඒත් හැබැයි SMS දැම්මේ
1: කියලා. හරි.
0: ලංකාවේ අතරත් බහුතරයක් ඉතින් SMS පාවිච්චි කරන අය ඉන්නවලු. සෑහෙන පිරිසක් ඉන්නවලු.
1: හරි.
0: ස්මාර්ට් ෆෝන් වෙනුවට මේ normal phone feature phones පාවිච්චි කරන අය. ඉතින් ඒගොල්ලන්ට අසාධාරණයක් නොවෙන්න ඒ අයටත් මේක. ඔයා කියන්නේ big racer කියන එක මෙයා පෙට්ටි කඩේක big light rack කියන එක. නිකම් පොඩි පෙට්ටි කඩේ එකක් තියෙනවා. ඒක නැති තැනක් නෑක නැතුව කරන්නත් බෑ. ඒක තියාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ විදියට එව්වා නම්
1: දවස ගානේ
0: ජයග්‍රාහකයෝ 100කට
1: හරි
0: සුපිරි ස්මාර්ට් ෆෝන් හම්බෙනවා. හැමදාම ස්මාර්ට් ෆෝන් එකක් දෙනවා.
1: ඌ
0: සතිය ගානේ තෝරලා
1: හා
0: ස්කූටර් ජයග්‍රාහකයෝ 10ක් තෝරනවා. හැම සතියකම ස්කූටර් ජයග්‍රාහකෙක් තෝරනවා.
1: නෑ.
0: නෑ
1: නෙමෙයි ඔව්.
0: බෑ.

0: gentlemen and gentlemen, ah, ooh, ne, be, oh, ne, ne, da, ah, ooh, ne, be, ah, ooh. අතේ තියාගන්න කවුරු හරි ඇහුවොත් මුලින්ම ගල්පතුරු වලින් ඒ මේවා රැවුළු කපන්න කොණ්ඩ කපන ඒ කවුද ඒ අපේ ආ කියන මුතුන් මිත්තා සහ ඌ කියන මුතුන් මිත්තා.
1: ඇයි අපි නැහැ බෑ ඒගොල්ලන්ව ඩ්‍රයි කරලා
0: දෙන්න. මෙක්ක වහලා මේගොල්ලෝ කට්ටි නැහැ බෑ මේ මට ඉන්න බෑ.
1: මේ නිහඬ
0: දාල් නෑ නිදා ගන්න නෑ මට ඉන්න බෑ.
1: අපේ මුතුන් මිත්තා මට මතකයි දවසක් එයා ඉස්සරම එයා තමයි අර රෝදේ හොයාගන්න සීන් එක වර මතකද? රෝදේ හොයාගන්න සීන් එක එයා ඉඳලා තියෙනවා.
0: ඒකන අපේ මුතුන් මිත්ත අපේ ආ මුතුන් මිත්ත රෝදි හැදුවා. ඒක දවසක් කවුරු හරි අරන් ගියා. ඒක නැති වුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ නැ තමයි ඒක හොයාගෙන.
1: හොයාගෙන හරි මොකක් හරි අපේ තාත්ති කියනවා මම මුතුන් මිත්ත තමයි කියලා.
0: බෑ එයා අරන් ගියා. තාමත් ඔයගොල්ලන් පුරුදු තියෙනවා නැත්නම් මිනිස්සු ඊගොල්ලන්ට ආපම ඒ වගේ තියෙන අතපත ගාගෙන යන පුරුද්ද. ඒ මං හිතන්නේ ආ නැ බෑ කියලා කටින් තමයි ඇවිල්ලා
1: තියෙන්නේ.
0: ආහ් කියලා වගේ කටින් පටලෝ ගන්න. අපේ මොඩක අරන් ගියාම ආ
1: අපේ මුතුන් මිත්ත රෝදේ හොයාගත්තේ නැත්නම් අද බජාජ් ප්ලැටිනා බයික් එකක් එන්නේ නැහැ නේ බලන්නකෝ. ඉතින් ඒ සම්බන්ධ බලන්න කාරිවෙන්ද
0: මොකද කියන්නේ?
1: අපේ මුතුන් මිත්ත රෝදේ හොයාගත්තේ නැත්නම් බජාජ් ප්ලැටිනා බයික් එකට ඉතින් රෝදේ ඕනේනේ. රෝද දෙකක් මෝනේ. ඉතින් මාර
0: දැන් ඔයගේ මුතුන් මිත්ත තමයි මේ රෝදේ හොයාගත්තේ.
1: ඉන්දර හොයාගෙන තියෙන්නේ.
0: රෝදේට කකුල අහුවෙන්න එපා මේ කියන බරුව එක.
1: අපේ කියලා කියන්නේ අපි හැමෝගෙම මුතුන් මිත්තෝ.
0: ඇත්තට
1: ඔගල දැන් හිතනවනේ තෙල් ගැන. මට ඇත්ත කියන තෙල් ගහන්න ගියාම මොනවා දෙන සිතුවිලි කියන්න.
0: විස්සක් අඩු කරේ
1: අනේ මේ මොනාද හිතන්නේ
0: කියද අඩු කරන්න විස්සක් මදිද?
1: අපි සිතුවිලි වචන කරමුද? ඒ වෙලාවට එන සිතුවිලි
0: හැමෝටම අපි ආදරෙයි. හැමෝම තමන්ට පුළුවන් විදිහට තමයි හැමදේම කරන්නේ. ඕන මිනිහ තමන්ට පුළුවන් විදිහට තමයි
1: කරන්නේ.
0: ඔයා කරන්නේ වාට පුළුවන් විදිහට. මම කරන්නේ මට පුළුවන් විදිහට.
1: සමහර මිනිස්සුන්ට 20ක් අඩු කළා ඇති වෙන්න පුළුවන්. කමන්නේ.
0: ඒ මිනිහ සන්තෝෂෙන් ඉන්න අපිට වඩා ඒ මිනිහයා හොඳ මිනිහසෙ.
1: අපිට පොඩක් කරන්නේ
0: නැහැ. ලදදෙන් සතුට වෙන මිනිස්සෙ.
1: අඩු කරේ නැති හින්දා මට පොඩක් තාම සතුට
0: වෙනවා. අපිට ගාලා මේ ගැප් එක ගේන්නේ නේද?
1: ඉතින් අපි මේ කතා කරනවා බජාජ් ප්ලැටිනා ගැන. මේක නියමට තෙල් කරන බයික් එකක් කියලා හැමෝම කියනවා. ඒකට හේතුව තමයි 1 ලීටරයකින් කිලෝමීටර.
0: ඒක තමයි ඉතින් මේ හොඳට තෙල් කරන්නේ. මොකද ඒකට හේතුව?
1: 1 ලීටරයකින් කිලෝමීටර 107කට වඩා දුවන්න පුළුවන්. ඒකනේ රීසන් එක.
0: හොඳට තෙල් කරනවා කියන්නේ ඉතින් දුවන එකට තමයි ඉතින්.
1: ඒ දුවනවා කියලා කියන්නේ 1 ලීටරයකින් කිලෝමීටර 107ක් දුවන්න පුළුවන් සුපිරි බයික්
0: එකක් තමයි. අනන්න අනන්න අනන්න.
1: බජාජ් ප්ලැටිනා. යේ. මොකද මේ?
0: උදේ කියන ඌසෙක් කළු පාට ඌසෙක් ගමනක් කරනවා. ඒකේ තේරුම ඒ ඌස ගමනක් කරන. ඒක තමයි තේරුම.
1: ඉතින් අපිට ඒක ගන්න පුළුවන්. අම්මෝ මට ෆිපතක් වුණා. විනාස
0: වුණා. ෆිපතක් කළා තියෙන්නේ මේ ෂෝ එකේනේ. වෙච්ච විපත් ඔක්කොම උනේ ෂෝ එකේ.
1: මෙතන නම් මට නිවේදනය හරියන්නේ නැහැ මෙතන.
0: ඔයාගේ නිවේදනය කොතනටවත් හරියන්නේ නැහැ. මං කියන්නේ දෙය අහන්නකෝ.
1: මේ මන්ද පිටරට
0: වෙන ජොබ් එකක් හොයාගත්තොත් නරකද?
1: පිටරට චැනල් එකට
0: අතු ගාන තරතුරක්වත් දෙන්නේ නැහැ. අතු ගා ගන්නවත් බැහැ හරියට. මම දන්නවනේ.
1: මට දැන් ගාන හදලා කියන්න ටක් ගාලා අරවින්ද.
0: මේ 107ක් දුවනවා කියන එක ඒකට හේතුව ඒක නෙමෙයි. ඒක EFI තාක්ෂණය පාවිච්චි කරන්නේ. දන්න දෙයක් කතා කරන්න මිස්. ඔම ආවට ගියාට වචන භාවිතා කරන්න එපා. මේක පොඩි ළමයාගෙන් ඉඳන් හැමෝම අහගෙන ඉන්නවා මේ ෂෝ එක. 5 දිනක් මහගෙන ඉන්නවා කියලා මම දැන් දැනගෙන තියෙනවා.
1: හිමීට කතා කරන්න බැරිද?
0: හිමීට කතා කරලා ඇහෙනවද?
1: ආ බය වෙනවා මට පපේ අමාරු හැදෙනවා.
0: කොලරින් ඤැක්කයි. ඇයි ති මොන දේ කරන්නේ කියලා බෑනේ.
1: තිත්තක් කන්නේ.
0: අර වැඩක් නැහැ මිස් වත් කතා කරලා
1: මම තාක්ෂණයේ තියෙන හිඳ තමයි හොඳට තෙල් කරන්නේ නේද?
0: නැතුව?
1: හා
0: නැතුව.
1: ඊට පස්සේ ඒක තව ස්පෙෂල් තාක්ෂණයක් තියෙනවා අපි ඉස්සර කතා කරා බජාජ් ප්ලැටිනා එකේ. ඒ ඔක්කොම
0: තාක්ෂණයන් ගොඩාක් එකතු කරපු බයික් එක මේක තව විශේෂයෙන්ම කතා කරනෝනේ. බයික් පදින මිනිසා මේ ගැන දන්නෝ. බයික් පදින මිනිසා එයා කල්පනා කරනවා බයික් එකක යනකොට බ්‍රේක් පාරක් ගහපුවාම
1: ඒක
0: තියෙනවා ඇන්ටි ස්කිඩ් තාක්ෂණය. මේක ස්කිඩ් කරන්නේ
1: නැහැ.
0: මේක ඉස්සරහ රෝදේ නැදලා පිටිපස්ස රෝදේ තනියෙන් ගෙදර යන්න හදන්නේ අපිවත්
1: දාලා. ඉස්සල යන්නේ නැහැ ඒ
0: කියන්නේ. That is really nice feature, නේද?
1: ඒ කියන්නේ හොඳට බැලන්ස් කරගෙන හොඳට බ්‍රේක් එකක් ගහලා බය නැතුව පාර යන්න පුළුවන් සුපිරි බයික් එකක් තමයි හඳුන්වලා දෙන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම බජාජ් ප්ලැටිනා. ඔබ දන්නවා ඊට පස්සේ ආෆ්ටර් සේල් සර්විස් එක ඒවා ඉතින් සුපිරියටම දෙනවා. ස්පෙයාර් පාර්ට්ස් ද සර්විස් ද ඔක්කොම ලස්සනට කරගන්න පුළුවන් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම තමයි මේකේ පිටිපස්සේ ඉන්න කෙනා. Right?
0: බය වෙන්න එපා. ඒ කියන්නේ
1: බයික් එක පිටිපස්සේ නෙමෙයි.
0: ඔව් හැම වෙලාවෙම පිටිපස්සේ නෑ. හැබැයි ඒගොල්ලෝ ඉන්නවා. සමහරද ඒගොල්ලෝ ඔක්සිජන් වගේ ඒගොල්ලෝ ඉන්නවා. ඔබට අවශ්‍යම වේලාවෙදි හැම වේලාවෙදිම ඉන්නවා. 1400කට වඩා සේවා මධ්‍යස්ථාන තියෙනවනේ.
1: ලංකාව පුරා.
0: ඔව්. අලවි මධ්‍යස්ථාන සේවා මධ්‍යස්ථාන. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නියෝජනය තැන් 1400ක නියෝජනය තියෙනවා ලංකාවේ පුරා. ඉතින් ඔබේ බයික් එකේ මොනවා හරි දෙයකදී ඔබ කල්පනා කරන දේ මොකද කරන්නේ? අනේ මේ බයික් එකේ මේ මොකද මම මේ කරන්නේ? කල්පනා කර කර ඉන්න පා සහෝදරයා. ටක් ගාලා ගෙනියන්න. සහෝදරයා සීනේ මම කවුද? ගාලා මම දැන් ටක් මම ඒ දාලා.
1: පුඩ කල්පනා
0: කරන්නේ. කල්පනා කරලා ගෙනියන්න මේ මේ මේ මේ ඔයගොල්ලන්ගේ සේවා මේක වේග.
1: Right අපි අද කියනවා කාගීල්ස් ෆුඩ් සිට වැතින ඔයගලන්ට ලැබෙන මෙගා වට්ටම් මොනවද කියලා. ඇහුවොත් පුදුම වෙනවා. ලොකු ගණන් වල ඩිස්කවුන්ට් දීලා තියෙන. ඒකනේ මේකට කියන්නේ මෙගා වට්ටම් කියලා. හෙට දවසේ වෙනකල් තියෙනවා සොසේජස් වලට, ඊට පස්සේ පොල් තෙල් ජාති, නූඩල්ස්, කිරිපිටි, තේකොළ, සොෆ්ට් ඩ්‍රින්ක්ස්, අයිස් ක්‍රීම්, ටූත් පේස්ට්, වොෂින් පවුඩර්, සෝයා, චීස් වෙජස්, සෝස් තියෙනවා, බිස්කට් වර්ග, චිප්ස්, ජෑම්, බේබි සෝප්, තව නිකන් සබන් අපි පාවිච්චි කරන සාමාන්‍ය සබන් වර්ග. ඒ සියලුම දේට ඔබට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා මෙගා වට්ටම් කාගීල්ස් ෆුඩ් සිටි වැතින්. හෙට දවසේ වෙනකල් තියෙනවා. අද දවසේ පුරාවටත් තියෙනවා, හෙට දවසෙත් තියෙනවා. එහෙනම් ඉතින් හරිනේ.
0: සොසේජස් ගොඩාක් එක, නූඩල්ස් ගොඩාක් අරගෙන.
1: තමනද
0: කිරිටින්?
1: අයිස් ක්‍රීම් උයි චීස් උයි චීස් වෙජස්.
0: චීස් චීස් චීස් නම් කොච්චරවත් ගන්න ඕනේ. චීස් නම් කොච්චරවත් ඕනේ. විතර තමම චීස් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.
1: මම ළඟදී නම් මගේ මාර පුරුද්දක් ඇවිල්ලා තිනවා. මට බිස්කට් ඇන් ජෑම් ගන්න. මට මාර ආසාවක් ඇවිල්ලා තිනවා කාලෙකට පස්සේ.
0: පුද්ගලික දේවල් අපි කතා නොකරමු මිසක්.
1: මොකද
0: මේ එක්ස්කියුස් මී මිස. පුද්ගලික දේවල් කතා කරනවා පිටට ගොඩාක් වැදගත් දේවල් ගැන කතා කරන්න. ඔයාගේ තියෙන අමාරු, ඔයාගේ තියෙන අසනීප, ඔයාගේ තියෙන ආසාවල් ඒවා මනුස්සයෙක් කතා කරගන්න. හරි? ඒවා අපි
1: මෙතන නම් වැතුණා.
0: හරි. ඒවා අපි මෙතන කතා නොකරමු මිස. මොකද මේ අපිට අපි ගොඩාක් බිසි මේ ෂෝ එක ඇතුළේ හොඳේ.
1: හරි.
0: ඔව් මොම ගිහිල්ලා.
1: හරි කාගිල්ස් ෆුඩ් සිටි
0: වැතුණා. ඔල්ල තියෙන කේමන නෑ දෑයන් එක නිකන් මේ වයි.
1: හරි.
0: ශේෂෙම්ම මේ පොඩක් ඒකන තදින් අවධානය යොමු කරන්න ඕන නේද මම ඇක්ෂන් එකක් ගන්න ඉඩ තියෙනවා.
1: මේ කාගිල්ස් ෆුඩ් සිටි යන්න මෙගා වට්ටම්වලින් ලොකු ඩිස්කවුන්ට් ඔයගලන්ට මේ දවස් දෙකේ ගන්න පුළුවන්කම තියෙනවා.
0: මේ ඔක්කොම කරන්න පුළුවන්. මේ පුදුම සල්ලියක් දැන් ඕන වෙනවා. කොහොමද මේ සල්ලිය හොයාගන්න? අපි මොකද කරන්නේ? මේ NLB වැඩේට බහිනවද? මොකද කරන්නේ? උතරයි ගමුද? පහ නෙමෙයිද? 20 30 මෙහෙම ගමුද?
1: ඔව් ගොඩ ගමු. මොකද අපි ඊයේ දවසේ ජයග්‍රහණ
0: ගමුද ඕන වෙලා ඕන දෙයක් වෙලා යන්න කියලා උතරයි 100 ගමුද?
1: අපි සුබ දවසක් වලින් ගමු.
0: ලොතරයි තමයි මං
1: කියන්නේ. අර පොකට් මනි වගේ එදිනෙදා සල්ලි නිකන් පොඩ්ඩක් එකතු කරගන්න
0: කැමතියි. ආවොත් ඒ ගියොත් යයි.
1: අපි
0: ගමුකෝ. මොකක් හරි වෙන්න මොකක් හරි කරන්න එපා.
1: අයියෝ පෙරේද මට කාක්කෙක් මෙව්වා කරානේ. මට ලොතරැයියක් ගන්න බැරි වුණා.
0: මොකද කාක්කෙක් බුණා මොනවද කරේ? වර්චස් පිනක්.
1: චුචුස් කළා.
0: හා. කට අරන් හිටියද උඩ බලන්න?
1: නෑ මගේ කෝල් දෙකට. අයියෝ.
0: ඒකද කැස්ස?
1: නෑ. මට ඒක දැම්ම දක්ුණේ අපරාධේ ෂුවර්. හරි කමන්නේ.
0: දැන් වාගේ මේ දකුණු අතේ අත්ල කසනවද?
1: අත් දෙකම කසනවා, කකුල් අතපය ඔක්කොම ඇඟම කසනවා. ඇලර්ජි එකක් කියලා ડોක්ටර්
0: කිව්වා. ඕකනම් ඇලර්ජි එකක්. ඕකට මේ වරන් වැඩන්නේ. කොහොම වුණත්
1: හරි.
0: මිනිස්සු එක එක දේවල් හිතනවා.
1: හා.
0: එහෙම කපුටෙක් මෙව කරපුවම ඒක හොඳ ලක්ෂණයක් හදන ලොතරයක්. අම්මෝ අල්ල කසනවා ලොතරයක් ගන්නවා.
1: ගන්නෝනේ.
0: මෙහෙමයි. කසන කම් ඉන්න එපා. කපුටෙක් ඇවිල්ලා හා ඒවා වෙනකන් ඉන්න එපා. ලොතරයක් අරන් බලන්න.
1: දැන් ලොතරය මල්ලි කෙනෙක් මෙහෙම යනවා කියන්නේ ඒක තමයි ලොතරයක් ගන්න.
0: කපුටෙක් එහෙම කරන්නේ ඉතින් එමේ ඔගේ සාමාන්‍ය පද්ධතිය.
1: ඒක
0: නේ. ඒක පද්ධතිය ක්‍රියාත්මක කරනවා.
1: ආහාර ජීර්ණ
0: අල්ල කසන මොන හරි කාපු ගාවිත්ත වෙන්න.
1: හැබැයි ලොතරය මල්ලි කෙනෙක් ළඟින් යනවා නම් ඔන්න ඔබට සුබ දර්ශනයක්. අනිවාර්යෙන් ලොතරයක් ගන්න.
0: ඔව්. මම විශ්වාස කරනවා මේ විශ්වයේ තියෙන මහා විශාල වියමනක් ඔබට පුද්ගලිය මුණ ගැහෙන්නේ.
1: හරි.
0: සමහරලාට ඔබට සමහර දේවල් ඔබට කරන එකෙන් වළක්වන්නේ. සමහර ඔපචුනිටිස් ඔබේ මූණ ඉස්සරහට ගෙනත් දෙන්නේ.
1: හරි.
0: විශ්වය අනිවාර්යයෙන්ම ට්‍රයි කරනවා. ඔබව කරදර වලින් ගලවන්න, ඔබව හරි පාත් එකට දාන්න, ඔබේ ඊළඟ ස්ටෙප් එකට ඔබව ගෙනියන මිනිස්සයව මුණ ගැසන්න, ඔබට ලොතරැයියක් ඇදෙන තැනට පත් කරන්න. ඉතින් ඔබ සූදානම් නැහනේ.
1: ඒක ඥානේ.
0: ඔබ සූදානම් ඉන්න හැමදාම ලොතරැයි මල්ලි කෙනෙක් හම්බෙන්න දෙයක් නැහැ නේ ඔබට.
1: හ්ම්
0: හ්ම් හම්බුණා මකර සයින් එකක්. මේ මොන ගැසීම මම
1: ආදරයකට පෙරල
0: දකින දකින මිනිහත් එක්ක ආදරයකට පෙරල ගන්න හදන්න එපා. මං කියන්නේ පුද්ගලික දේවල් කතා කරන්න එපා.
1: ආදරයක් ගන්න හොඳ අවස්ථාවක් ඒක.
0: ලොතරැයි මලිකෙනෙක් දකිනවා. මේ අයන ආදරයකට පෙරල ගන්න හදනවා. ආදරයකට නෙමෙයි ලොතරැයි හතරක් පහක්. හරි
1: ඔකේ.
0: දැන් මේ පෙරද දුන්න නේද කෝටි ගණන්.
1: ඈ?
0: දැන් මේ කෝටිපතියෝ කීයක් බිහි කරා 20 ගණන් බිහි කරා නේද? පහුගිය දවස්ෙක නෙල්බි. මොනවාද මේ කතා කරන්නේ?
1: රයිට් ඊළඟට අපි ලංකා ටයිල්ස් ගැන මතක් කරන්න ඕනේ. හැබැයි මට සමහරක් දේවල් තියෙනවා අමුතුවෙන් අපිට කියන්න ඕනේ නැති දේවල් නේ අරවින්ද. ලංකා ටයිල්ස් කියවම අපිට අර ක්වොලිටි එක ගැන, ඒ කියන්නේ විශ්වාසය ගැන, ඒ හැම දෙයකම ලොකු චිත්‍රයක් ඇඳෙනවා. හැමෝගෙම හිතේ.
0: ඔයාට මම කියන්න. අපි දැන් රෝදේ හොයාගත්තේ වගේ නේද, රේසර් හොයාගත්තේ වගේ කතා කරනවා. මේ කවුරු හරි පුරෝගාමි වෙනවා ඊළඟ ස්ටෙප් එකට. ලංකාව ටයිල් ගැන මෙලෝ හතර වංගියක් දැනන් ඉන්න නැති කාලෙක ටයිල් කියලා જાතියක් තියෙනවය. ඒව හදන්නේ මෙහෙමයි.
1: ඒව
0: මෙච්චර ලස්සනයි. ඉස්සර හරීම ලයිට් කලර්ස් ආවේ. මට මතකයි ටයිල් වල. හරීම ලයිට් කලර්ස්. සුදු පාට චූටි ටයිල් එක හරි පොපියුලර්.
1: නැත්නම්
0: බේජ් කලර් ඒවා. ලාහ නිල් පාට වගේ ඒවා. ලස්සන පොඩි ඩිසයින් සාපු ඒවා. මේ පොඩි ටයිල් අඟල් 4 හිත 4 විතර පොඩි ටයිල් එක. කවුද හඳුන්වලා දුන්නේ?
1: ලංකා ටයිල්ස්.
0: මේ ලංකාවට ටයිල් හඳුන්වලා දුන්නේ ලංකා ටයිල්ස්. ඒ නම ලංකා ටයිල්ස්. ලංකා ටයිල්ස් නම වුණාට දේශීය නමක් දැම්මම මොනවාද?
1: හරි.
0: මේ ජාත්‍යන්තර තාක්ෂණෙත් එක්ක තමයි මේකලු ඉස්සර ගමන යන්නේ. ඉතාලිය වගේ රටවල් තමයි ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ පොපියුලම රටවල්. ඒගොල්ලොත් එක්ක තමයි වැඩ කරන්නේ.
1: හරි ඔකේ.
0: අද ඉතාලියෙන් සාත්‍තර ඉගෙනගෙන ඒ ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා අද ඉතාලියටවත් හැරෙන්න බැරි තරම් ලස්සන ටයිල් හදනවා. ලෝකේ තියෙන දැවැන්ත ප්‍රොජෙක්ට්ස් වලට අපි ටයිල් ටික සප්ලයි කරලා තියෙනවා ලංකා ටයිල්ස් හරහා. ඒක මට සතුටක්. මට නම් හරිම ලස්සනයි මට මේ වැඩේ. මට හරි ආඩම්බරයි 얘ගෙන. ලංකාව අපි චූටි මේ පුඩි ග්ලාස් ලැබටයක් විතර රටක් වුණාන මොකද?
1: ඒකනේ නේ.
0: අපි මාර දේවල් කරලා තියෙනවා. ඒව දේවල් කරේ රට කියලා අපි කිව්වට ඇත්තට මේවා කරපු මිනිස්සු ඒවා කරපු ආයතන තියෙනවා. ඉතින් ලංකා ටයිල්ස් ලෑස්ති වෙලා ඉන්නවා. ලෝකේ සුපිරිම ප්‍රොජෙක්ට්ස් වලට ටයිල් ලැබුවා වගේ
1: ඒව
0: ලස්සන කරා වගේ ඔබේ ගෙදරත් මාර ලස්සනට හදලා දෙන්න. ලස්සන තීම්ස් හඳුනලා දීලා
1: තියෙනවා.
0: ඔබට ටයිල් මොනවද මං ගන්නෙ මම මේ ඔබේ හැංගීම් එක දුවන ටයිල්ස් ගන්න.
1: ඒක
0: ස්පිරිචුවල්ද? ඒක අර්බන්ද? ඒක මවුන්ටන්ද? ඒක ෆොරස්ට්ද? ඒක මොකක්ද ඔබට ඕනේ?
1: අයිලන්ඩ් ලිවින්.
0: අයිලන්ඩ් ලිවින්. මොකක්ද ඕනේ? නම කියා ගන්න පුළුවන් එකක්
1: හොයන්න. අයිලන්ඩ් ලිවින්.
0: ඔව් මම අයිලන්ඩ් දිව හැපිලා වගේ අයිලන්ඩ් ලිවින්. තමොන්ට නම කියා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ.
1: අසල කිව්වා.
0: තේනවද?
1: ලංකා ටයිල්ස්.
0: ආ.
1: වාව් සුපිරි.
0: හරි අමාරු ඇති මම මේ ටික කරා සේ දුවල ටික දුවගෙන දුවගෙන එලා. බක්කරේ වගේ එලා. ලංකා ටයිල්ස්. මහන්සි නම් තේ වතුර ටිකක් බොන්නේ.
1: අනේ.
0: වතුර ටිකක් බීලා යන්න. මහන්සි ඉතින්.
1: සුදේවනේ.
0: බලන් ඉඳලා. මේ අතර මට විතර දැන්.
1: දැන් අපි බලමු මේ ලංකා ටයිල්ස් කතාව වගේම තමයි අනිත් පැත්තෙන් අපි ඇලුමිනියම් පාවිච්චි කරද්දී
0: මේ මේකවත් කියන්න හොඳේ
1: මං කියන්නේ ඔන්න ඕවම කරලා මේව කරලා බම බය කරනවා
0: අනේ හරි බය
1: සුකිරි
0: බඩිල්ලා බය හා පැට්ට මගේ මුතුම බය කියන්නේ ගෑයි ගෑයි ඉන්නේ
1: අරවින්ද ඔයාට කියන්න සමහරක් වෙලාවට අපි පොඩි පොඩි දේවල් කරනවා ජීවිතේ. ඒ දේවල් කරලා අපි සෆර් කරනවා
0: සාහෙන කාලයක්.
1: සාහෙන කාලයක් අපි සෆර් කරනවා.
0: සාහෙන.
1: සාහෙන කාලයක්. හරිද?
0: වැඩිදි කල්ලන්න ඕනේ.
1: ඒ වගේ දෙයක් තමයි ඔය ඇලුමිනියම් දාන වැඩෙත් අපි ඇලුමිනියම් දාන හොඳ තීරණයක් ගස් මොනවා හරි ලී දාන්න නැතුව ඇලුමිනියම් දාන හොඳ තීරණයක්. හැබැයි අපි බාල මොකක් හරි කිසි ක්වොලිටි එකක් නැති ඩිස්කවුන්ට් එකක් දැකලා මොකක් හරි ඇලුමිනියම් එකක් පාවිච්චි කළා අපි ජීවිත කාලෙම සෆර් කරනවා. දොරක් දැම්ම ලස්සන්ට අරින්න වහන්න දොර දැම්මේ. හැබැයි ඒක අරගන්නත් බෑ වහගන්නත් බෑ. ඒක ස්ටක් වෙලා. අපේ ලයිෆ් එකත් ඒ දොර වගේම ස්ටක් වෙනවා. හරිද? නේද නිකන් අනවශ්‍ය කරදරයක් නේ.
0: කියන්නේ කියන්නේ.
1: අනවශ්‍ය කරදරේ.
0: ඉතින් අනවශ්‍ය කරදරයක් වේග වෙනවා මට දැන්.
1: ඉතින් ඒ නිසා මම ඔයගලට ලොකු සහනයක් දෙනවා මේ වෙලාවේ. ඔබ ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් කරනවා නම් අපි ඔබට බ්‍රෑන්ඩ් එකක් හඳුනලා දෙනවා. ඒ බ්‍රෑන්ඩ් එක ඉල්ලලා ඒ බ්‍රෑන්ඩ් එක තියෙන තැනකට ගිහිල්ලා ගත්තොත් ඔබට ඔය දුක් විඳින කාලය නිමාවකටපත් කරන්න පුළුවන්. ඒ තමයි ඇලුමෙක්ස්. අපි කවුරුත් දන්න නමක්. අපි කවුරුත් දන්න බ්‍රෑන්ඩ් එකක්. ඇලුමෙක්ස් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ඇලුමිනියම් වල මම තව විශේෂ දෙයක් දකින්න ආරෙන්නේ ඒගොල්ලන්ගේ නෑ. ක්වොලිටි එක, ක්වොලිටි දෙක, ක්වොලිටි තුන. අන්න මෙහෙම මේක හොඳයි. ඔයාට සල්ලි අඩුද? එහෙනම් මේක ගන්න. පොඩක් ක්වොලිටි අඩු එක. එහෙම නෑ. ක්වොලිටි නම් ක්වොලිටි. ඒක එක මට්ටමක තියෙන්නේ. ඉතින් ඇලුමෙක්ස් වලින් ඔබ ගන්නවා නම් ඇලුමිනියම් එකම ක්වොලිටි එක තියෙන ඇලුමිනියම් ගන්න පුළුවන්. ඒක හරි හරිම පැහැදිලි නේ. ඒකන්න විශ්වාසය වගේ තමයි. සියට සියයි තියෙන් ඕනි සියට අනුනමේ තියෙන්න්නත් බෑ සියට ඒටවට අඩුගානක් තියන්නත් බෑ විශ්වාසය තියෙනක් කියෙන සියට සිය. ඒවගේ ඇලුමිනි ඔයා මොකක්ද කියන්න කියනවත් පෙන්දට එහෙමනි කියන්නේ මං හොඳ රහගෙන විශ්වාසය වගේ තමයි කොලිටි එක
0: කියන්නේ. පොඩි වලකුත්
1: එහෙම තේරුම් කරලා දෙන්න
0: ඕනේ.
1: කොලිටි කිව්වොත් ඒක එකයි එකයි කොලිටි එක නැද්ද? ඇලුමෙක්ස් එකට යන්න එකලගේ ෂෝරූම් එකට ගිහිල්ලා චුට්ටක් බලන්න මොනවද තියෙන මේ බිල්ඩින් සිස්ටම් ගැන කතා කරනවා. සරණේරු ඉඳන් කතා කරනවා ඇලුමෙක්ස් බලන්න. ඒවා දාලා ලස්සනට ගිහ ලස්සන කරගන්න. දැන් අපේ ගෙදර තියෙනවා ලොකු ස්ලයිඩින් ඩෝ එකක් දාලා. එතකොට අපේ ගාඩන් එකයි පූල් එකයි අපේ ලිවින් ඒරියා එක එක එක ඒ ඩෝ එක ඕපන් කරාම එක යායට නිකන් හිතාගන්න බෑ. මොකද්ද මේ මොකද්ද හිතාගන්න බෑ කොතනින්ද මේක සම්බන්ධ වෙලා තියෙන කියලා.
0: ඇලුමෙක්ස් ගැන එච්චර විස්තරයක් කියලා අග්ගිස්සට බොරු කියන්න එපා. එතන මිනිස්සු තමයි කියපු ඔක්කොම බොරු
1: කියලා.
0: ඔයගද ටාපු කිය මිනිස්සු ඉන්නවනේ. ඔයගද ටාපු කිය මිනිස්සු ඉන්නවනේ.
1: කවුද මේ එලියට? මේ කවුද?
0: පූල් එක මන් දන්නේ ටොයිලට් පිට කරන්න තියෙන දොර අරපුවම.
1: මේ මාර ලස්සන දේවල්
0: කරා. ගාඩන් එක. මොන ගාඩන් එකක් ගැනද කියන්නේ?
1: විහාර මහදේව.
0: විහාර මහදේව ගාඩන් එක ගැන වෙන්නද කියන්නේ? ගාඩන් එක.
1: අපි ජීවත් වෙන එක
0: මේ පවු ගාඩන් එක. මේ ගාඩන් එක මෙයා.
1: හිතේ නිදාස මාර වටිනවනේ අරින්. දැන් බල මම
0: මේ අන්තිමට කිව්ව කතාව ටික අරුණම අනිත් මුලදිගේ කතාව ඔක්කොම ඇත්ත හොනේ.
1: ඇලුමැක්ස්.
0: මේ සින්දුවක් අහලා මේ ගමන්නට අපි සහභාගී වෙනවාද පොඩ්ඩක් වැඩි ටිකක් ටිකට ගියාද අපි?
1: නෑ අපි සින්දු මේ වසින්දු.
0: සින්දු ගන්න මේක සින්දු දානවා මේක රේඩියෝ එකක් නේ.
1: ආ මේක රේඩියෝ එකක්ද?
0: හතරක් බලනවා මේක දිගටම දිගටම.
1: වෙලාවක් තිබ්බොත් සින්දුවක් ගහන්න මං හිතේ හරි
0: කමක්. ආ දාන්න. දාන්න සින්දු. මේක සින්දු.
1: යා වැඩි නේ ඔයා. පනිෂ්මන්ට් එකක් ඕනි
0: වගේ. ගාඩන් එක. පූල් එක. ස්ලයිඩින් ඩෝ එක. මං කල්පනා කරන කොහෙ තියෙනවද මේ කියන්නේ?
1: මේ පුහුල් එක නම් අනේ
0: පුහුල් වැල වෙන්නේ නැති. පුහුල්. ස්ලයිඩින් ඩෝ කරේම පේනවා පුහුල් වැල.
1: පුහුල් හොරා කරෙන්නේ නැනේ.

0: අරිගියේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්තේ
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න big big

0: සති පතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ්ඩංකය 23:43 දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනු පත්තු කරත්
1: සිල්වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මාම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි මිල්කා සම්පූර්ණ යොදේ සෑම කිරි පිටි ඉතිරි රුපියල් 200යි සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි කාගිල්ස් ෆුඩ්
2: ප්ලැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited
3: Asset Line Finance within best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycles සඳහා පහසුම ලීසින්. අමතන්න 0114700.
4: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112732000. NIBM The City University, the place to be.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
7: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
9: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
10: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: මත්තල කබර ගොයා මත්තල යා පෝඩ්ගයා
1: හරි
0: අන මේ ලස්සන වැඩත් තියෙනවා එල්ලවල්සි ෆයිනන්සිං කරන එක මට කියන්න ඕනේ. හරි උනන්දුයින මේ ළමයි රට යන්න මෙයා.
1: යස්.
0: මම නම් ඉතින් කැමති නෑ අපේ මිනිස්සු ඕනට ටික රට යනවාට. හොඳම මිනිස්සු ටික රට ගියාම කවුද මේවා බලාගන්නේ? අපිද?
1: අපි තමයි ඊට පස්සේ හොඳම මිනිස්සුනේ. බුද්ධිමතුන් රට ගියාම ඉන්න ටික බුද්ධිමතුන්.
0: අපි එහෙම බුද්ධිමතුන් නේ නම ආස නැහැ එහෙම නිකන් වෙනවට අපිට.
1: ඔව්. නැත්නම් කොහොමත් කැමතියි.
0: ඒත් කමක් නෑ. මේලාවෙටට කරන්න තියෙන හොඳම දෙයක් තමයි මොකද?
1: හරි.
0: ඔක්කොටම වඩා මේලා වැදගත්නේ ආර්ථිකය කියන
1: එක. Yes, definitely.
0: අලුතෙන් මේ රටකට ගියාම මේ ළමයින්ට අපි නොදකින් අපිට අතට අහුවෙන්නේ නැති දේවල් ගොඩාක් දේවල් දකින්න අතපත ගන්නවත් හවු වෙනවනේ. ඒ රටක ජීවිතය දැක්කම අලුතෙන් පොඩි මානසික වෙනස්කමක් වෙනවනේ.
1: ඔව් නේ, ඒක ඇත්ත.
0: රටක් මෙන්න මේ වගේ තිබුණොත් හරි ෂෝක් කියලා හිතෙනවනේ. ඔය දැන් දකුණු කොරියාවට එහෙම යන කොච්චර මහන්සි වෙනවද? ජපානෙ යන කොච්චර මහන්සි වෙනවද? ඕස්ට්‍රේලියාවට පුළුවන් නම් බෝට්ටුවෙන් හරි යන්න දඟලන්නේ තෝකමනේ.
1: ඔව් අන්න ඒකනේ නේ.
0: ඉතින් මේ රට යන්නේක පොඩක් සමහරලාට අවස්ථාව හම්බ වෙලත් රට යන්නේක චැලෙන්ජින් වෙනවා. නමුත් ඔබ මේ ආරංචි ඇහුවට පස්සේ ඔබට දැන් හිතෙයි රට යන්න chance එකක් හම්බුනොත් දැන් රට යන්නේක මහලුක වැඩක් නෙමෙයි සල්ලි කියන එක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ ඔබ. රට යන්න සල්ලි නැති එක ප්‍රශ්නයක් නෑ ඔබට රට යන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. LOLC finance එකේ ඉන්නවා මේ වැඩේදී.
1: හා right නියමයි.
0: දැන් මේ කතාව ලස්සනයි. ඔබ ගාව තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දීපු රැකියාවක් සඳහා විදේශගත වීම තහවුරු කරන ලිපිය. ජොබ් එකක් මෙහෙම මේ රටේ තියෙනවා කියලා විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා හම්බෙච්ච ලිපිය තියෙනවා නම්
1: හරි.
0: කිසිම දේපල ඇපයක් නැතුව ගෙවල් දොරවල් ඉඩම් කඩම් ඔය හැටි තියෙනවා නම් මේ ළමයි රට යන්නේ
1: නැහනේ.
0: ඒ ළමයින්ට ගිහිල්ලා කියන්න බෑනේ අරක මේවා තියලා ඉඩම තියලා මේවා කරන්න සල්ලි දෙන්න නැහැ. ඒ ලියුම තියෙනවා නම් ඔබට රට යන්න පුළුවන්. LOLC ෆයිනෑන්ස් එක ඕන කරන සල්ලි ටික දෙනවා.
1: හරි, නියමයි.
0: ටිකට් එක ගන්න ඉස්සෙල්ලා නේද? වියදම් සෙට් එකක් තියෙනවා. කොච්චර දේවල් කරගන්න තියෙනවද? මූලික සැලකිය යුතු වියදමක් මූලිකව තියෙනවා.
1: තියෙනවානේ, ඔව්.
0: ඊට පස්සේ හම්බ කරගෙන මේක ගෙවාගෙන යන්න පුළුවන්.
1: හරි.
0: ඒක ළමයි දන්නවා. ඒක LOLC ෆයිනෑන්ස් එකක් දන්නවා. ගෙදරටම ඇවිල්ලා මේ වැඩ ටික කරලා දෙනවනේ. ගෙදරටම ඇවිල්ලා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව දෙන ණය රක්ෂණ ආවරණයක් දෙනවා. හිතිකමන් සමහර කරදර ජීවිතය ආපුවම හොඳටම කෙරේ කියලා හිතෙන සමහරච්චේව කරගන්න බැරිච්ච අවස්ථා තියෙනවා. ඒක ඒවත් දන්නවා. LOLC ෆයිනෑන්ස් එකේ ඒවත් දන්නවනේ.
1: ඒකනේ අනේ.
0: එහෙම කරදර වෙනවා කියලා මිනිස්සුන්ට. ඒ නිසා තමයි ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව දෙන ණය රක්ෂණ ආවරණයක් තරම් දෙනවා. අඩුම දින ගානකින් සල්ලි ටික අඳලා දෙනවා. වාරික වශයෙන් ගෙවන්න මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් මේක වාරික වශයෙන් පේ කරගෙන යන්න හදලා දෙනවා. කවුද?
1: LOLC finance.
0: ඉතින් ඔබත් දුන්නෙන් මුදාහල ඊතලේ වගේ එතනට යන්න.
1: හරි.
0: ළඟම තියෙන බ්‍රාන්ච් එකට යන්න.
1: හරි. ඔකේ ලොකු සහනයක් හිතරනේ ඒ
0: ආරම්භය. එෆමනයි.
1: රයිට්. දැන් අලුත් බජාජ් ත්‍රිවිල් එක ගන්න ඔබ මතක තියාගන්න ඔබට පොඩි පුරුදු ටිකක් තියෙනවා වෙනස් කරගන්න. පළවෙනි එක තමයි දැන් මෙහෙම පල්ලෙහාට නැවිලා මෙහෙම කික් ස්ටාර්ට් එක ඕන්නේ නැහැ. කික් ද එකට කියන්නේ නැහැ නේ. බයික් එක අර කික් ස්ටාර්ට් කරන්නේ මෙම අදින එකට මොකද කියන්නේ අර වෙන්ද
0: අදිනේ
1: අදින ඇදලා ස්ටාර්ට් කරන්න ඕනේ
0: අදිනේ අදිනේ
1: මේ පුෂ් බටන් එකකින් පුෂ් ස්ටාර්ට් එකක් කෙලින්ම ඔයගලන්ට ගන්න පුළා බජාජ් අලුත්ම ත්‍රිවිල් එක ඒක එකක් ඊට පස්සේ රිවර්ස් කරනකොට අර පාත් වෙලා
0: රිවර්සණය
1: මෙහෙම අර ඇතුලේ මෙහෙම ඔබලා කරන්නේ ඒව කරන්න ඕනේ
0: නැහැ මෙහෙකලා මෙහෙක කරන්න ඕනේ
1: කද්ද මන්ද අමුතු
0: ඒව කරන්න දෙයක් නැහැ හැන්ඩල් එකේම ඇවිල්ලා තියෙනවා බඩු දැන් ස්විච් කරන්න තියෙන රිවර්ස් එකට වැටෙනවා.
1: සමහරකට ඔබ යනකොට ඔබ අලුත් එක නම් පාවිච්චි කරන්න
0: ඕනේ. රෝදක් තව එක රෝදයක් දැම්ම නම් ඔක කාර් එකක්. දාන්නේ නැවක 3 wheel එක 4 wheel වෙනේ ඉන්නවද?
1: ඕ නැත්නම් ඔක්කොම සැපටික දීලා තියෙන්නේ.
0: 3 wheel වුණාම 4 wheel ගමන් යන්නේ නේද?
1: ඉන්ටීරියර් ලස්සනට හදලා තිනු ඔබට පොඩි පොඩි වැඩ ටිකක් තමයි කරගන්න තියෙන්නේ.
0: මොනවද තියෙන පොඩි පොඩි වැඩ? canvas එක ගහගන්න විතරයි
1: තියෙන්නේ. canvas එක ගහන්න විතරයි තියෙක පොඩි වැඩක් නේ. ඉතුරු ඔක්කොම ටික ලස්සනට කරලා තිනවා. seats නියමයි ආ. ඉඳගත්ත
0: හොඳ සබ. වගේ sound system දානද? radio high කරන්නද?
1: මොනවත්
0: කරන්න ඕනේ. ඒ ඔක්කොම දාලෙවන්නේ. ඩිජිටල් මීටරේ දාලෙවන්නේ. මම දන්නවා කාලයක් තිස්සේ හරිම වුණක් තිබුණා මේ ඩිජිටල් මීටර් කෑල්ලට. ඔන්නේ එවල තියෙන අලුත් බජාජ් ත්‍රිවිල් එකේ. දැන් ඒ හරිය ඔක්කොම.
1: වැඩේ කරගන්න එහෙනම් හොඳට.
0: ලස්සනයි. ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකක් එක්ක සුපිරි බාණ්ඩයක් හැටියට මාකට් එකට ඇවිල්ලා තියෙන අලුත් බජාජ් ත්‍රිවිල් එක 236 cc එන්ජින් එකක් පුලින් පවර් එක මැක්සා. 4 valve. එන්න throttle response එක. throttle response එක ඉතාම හොඳයි.
1: සද්දකුත් නෑනේ. එහෙනම් ෂෝක්කනේ.
0: ෆෝ ස්ට්‍රෝක් නේ.
1: ඒකනේ.
0: ශබ්දේ ඉතාම අඩු කළා
1: දෙන්නේ. ඉතාම
0: අඩු කළා දෙන්නේ.
1: සුබ ගමන්. ගන්න
0: බජාජ්. සිටි සිටි ගාලා යන්න. සිටි සිටි. සිටි කියනකොට එහෙම තමයි. ගම යනවා ගඩ ගඩ.
1: සිටි සිටි ගාලා.
0: සිටි ගාලා තමයි යන්නේ. රයිට්.
1: රයිට් ඕකේ අපි කතා කරමු පොල් තෙල් ගැන. මම ඔයා මට කියලා දුන්න ඔක්කොම විස්තර ටික අපේ අම්මත් එක්ක මම කතා කරා. මොකද අම්මා සමහර අය
0: දන්න දන්න මිනිස්සුන්ට කියන්නේ
1: මිනිස්සුන්ගම මේ. ෂෙයා කරන්න ඕනේ අරවින්ද එක.
0: මිනිසුන්ට අනියත බියක් ඇති කර සමහර දේවල් තියෙනවා අම්මෝ. ඒව මුල් බැහැලා තියෙන තරම් ඒව ගලවන්න. කවුරු හරි මිනිස්සු ඔළුවට දාලා තියෙනවා සම්පූර්ණ කතාව කියන්නේ නැතුව.
1: හරි.
0: RBD ගන්නපා. එහෙම කියලා තමයි ලංකාවේ ලූස් පොල් තෙල් විකුණන බිස්නස් එක ගෙනියන්නේ.
1: හා රයිට්.
0: මේවා කියනකොට සමහර මුදලාලිල තරහා වෙන්න එපා. ඕගොල්ලෝ හොඳ දේ විකුණන්න. පාරිභෝගික යෝනේ. නේද?
1: ඔබ දන්නවනේ ඇත්ත කතාව.
0: පාරිභෝගික යෝනේ. පාරිභෝගික පාරිභෝගිකව රැක ගන්න. පාරිභෝගික අසනීප කරන්න එපා.
1: ඔව් යානි අංක එක පාරිභෝගික.
0: නේද? පාරිභෝගික අසනීපුණොත් එයා කඩේට එන්නේ නැති වෙයි. එයා ලෙඩක් හදාගන්නේ. ඊට පස්සේ වට කස්ටමර් කෙනෙක් නැති වෙන්නේ. පාරිභෝගිකයන්ට වා හිමීට කන්වර්ට් වෙන්න. අඩමතර මේ පටන් ගන්නමක් හැටියට මේ බෝතලයක අසුරලා තියෙන ලේබල් එකක් දිනියක් කරකප් මේකක් තියෙන ටෙලිෆෝන් නම්බරයක් කම්පැනි එක නමක් තියෙන තෙල් බෝතලයක් දෙන්න පුරුදු වෙන්න. කොකෝ ෆ්‍රයි එකම විකුණ ගන්න නෙමෙයි අපි මේ
1: හදන්නේ.
0: පුරුද්දක් හදන්න ඉස්සෙල්ලා.
1: ඒකනේ.
0: අර ලූස් එකෙන් මේ වර්ගන ටින් බෙල් එකෙන් මේ පෙරලා පුඩිලේ ගහලා ඒව කරලා බෑග් වලට අරවා මේවා දාලා කීයක් හරි කඩා ගන්න ඒවත් බිස්නස් තමයි. ඒවත් ඉතින් මොඳ බිස්නස් නෙමෙයි.
1: අන්න ඒක නේද?
0: ඔව්. ඒක නේද? මිනිස්සු කෑ අනේ මම මේ ලූස් පොල් තෙල් කාලා දෙන්න. මේ මේ මේ පොඩි බෝතලයක් ගන්නකෝ වෙනෝනා. මේ ඔක්කොම හොඳට මේ RBD කරලා රිෆයින් කරලා බ්ලීච් කරලා නේද? ඩියෝඩරයිස් කරලා හොඳ පොල් තෙල් රිෆයින් කරලා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරන්න ඕනේ. RBD හොඳ නෑ කියලා කාලයක් තිබුණේ ඇයි දන්නවද? කෙමිකල් දාලා RBD කරන මේ. එම තමයි ඕන මිනිහෙක් මිනිස්සු ඉන්නවා මොන හොඳ දේ එළියට ආවත් ඒකේ කොහින් හරි දහංගටයක් ගහලා ෂෝට් කට් එකක් ගහලා ලාබෙට වැඩේ කරන හොර ක්‍රමයක්
1: හොයාගන්නේ.
0: එහෙම තමයි ඔය කෙමිකල් රිෆයිනින් සිස්ටම් එක ආවේ.
1: හරි ඔකේ.
0: ඒක නිසා තමයි RBD මිනිස්සු බලාහල විශේෂිත අයින් කරේ.
1: හරි.
0: හැබැයි ඇත්ත තාක්ෂණයේ එළිය තියෙනවා. මැෂින් වලින් ෆිසිකලි කරන්න. කෙමිකල් කියලා එක බින්දුවක් දාන්න නැතුව කරන්න. ඒ ක්‍රමේ පාවිච්චි කරාම තමයි RBD තෙල් හොඳ වෙන්නේ.
1: හරි.
0: ඒව විතරයි පිටරටින් ගන්න. ඒගොල්ලෝ අහන ඕගොල්ලෝ මැෂින් එකේ නේද මේවා කරන්නේ. ඒගොල්ලන්ගේ නියෝජිත දේවල් බලනවා.
1: හරි.
0: ඉතින් ඉස්සෙල්ලාම මේ වගේ මැෂින් ගෙනාවේ සේන මිල්ස්. ඒගොල්ලෝ හදාගත්ත විශ්වාසය අදටත් එලෙසමයි. ලංකාවෙන් එක්ස්පෝර්ට් කරන පොල් තෙල් වල 70%ක ඒකාධිකාරී බලය තියෙනත් සේන මිල්ස් එකට. ආයේ ඒක පාරිභෝගික වෙන කොහෙන්වත් ගන්න ඒගොල්ලන්ගෙන්මයි ගන්න.
1: පිටරට මිනිස්සුත් පාවිච්චි කරනවා නම් දෙයනේ අපි.
0: රටවල් කීයකට යවනවද? රටවල් කීයකට යවනවද?
1: කීයකටද?
0: රටවල් ගොඩකට යවුවනේ.
1: රටවල්
0: 50කට 60කටවත්?
1: වව්. එච්චර?
0: මම දන්නේ. ඒක මම ඔයලා කියන්නම්.
1: ලුලු ගෲප් එකම පාවිච්චි කරනවානේ.
0: අනිවාර්යෙන්ම. අදී ලුලු ගෲප් එකත් එකතු වෙලා කරපු එක ඒ තමයි මැද පෙරදිග ජනප්‍රියම තෙල් එක.
1: වව්.
0: ඉතින් ඒ සේන මිල්ස් ලංකාවේ අපේ මිනිස්සු ගැනත් බලන්න එපැයි. අන්න කොකෝ ෆ්‍රයි කියන තෙල් එක මාකට් එකට
1: දෙනවා.
0: ඒක RBD. RBD. RBD. RBD.
1: ගන්න කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැණි. වැඩේ පැහැදිලි කරලා තියෙන්නේ. තීරණේ ඔබ ගාව.
0: උන්ට හරි දේ කියලා දෙන්න. කමන්නේ. කෑල්ලක් ගැත් කමන්නේ. මිනිසුන්ට හරි දේ කියලා දෙන්නේ. ඒක අපේ යුතුකම.
1: ඔව්. අහන 100 දෙනාගෙන් 10 දෙනෙක් ඇහුවොත්.
0: ඒක කෙනෙක් එක්කෙනෙක් හදනොත් ඇති. ඔය මිනිස්සයා කවදා හරි දවසක තව කාට හරි ඔක කියනවනේ.
1: හ්ම්.
0: එක මිනිස්සෙක් වෙනස් වුණාම ඇති අපිට. අපිට මේ 10 15 වෙනස් කරන්න ඕනේ
1: නැහැ. ඔව් ඇත්ත ඇත්ත.
0: ආ එහෙම ගණන් හදලා බලලා පොඩක් රිසර්ච් එකක් දාලා ඇත්ත ඇත්ත මේ මිනිහා කියන්නේ කියලා එහෙම චේන්ජ් වෙන මිනිස්සු ඉන්නවා අපි ගාව.
1: සර්ච් කරලා බලන්න නේ chat GPT
0: මම බලන්න
1: පොඩ්ඩක් නේද?
0: අපි කියනවා එහෙමම ගෙඩිය පිටින් ගෙදර ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ.
1: දැන් අපි ඊයේ කතා කරානේ ඉසුසු ගැන. ඒ මොහොතේ ඉඳන්ම මට පේනවා ඉසුසු ලොරි පේනවා මට හිතෙනවා මේවා මේ රටේ සංවර්ධනේ.
0: සරදී අපිට මත සම්පකාර ලොරි ඉසුසුනේ. ඔය ලොජිස්ටික් බිස්නස් එකේ තියෙන ලොකම වැඩේ මොකක්ද දන්නවද? සප්ලයි චේන් එක ඉන්ටැක්ට් තියාගන්න එක.
1: හරි.
0: බඩු පාරේ දුවන්න ඕන සටපට ගාලා.
1: ඒක නම තමයි.
0: එක ලොරියක් කැඩුනා කියන්නේ වාහනයක් කැඩුනා නෙමෙයි. සම්පූර්ණ සප්ලයි චේන් එකක් නතර වුණා කියන එක.
1: ඇත්ත ඇත්ත කතාව.
0: දැන් ඒක ලංකාවට ඉසුසු රොලි
1: ලොරි.
0: ඔලනේවා.
1: මම පොඩ්ඩක්වත් hina ගියාද කියන්නේ?
0: hina යන්නේ නෑනේ. දැන් ඔයාලට කියන්නොත් එහෙම. ඉතින් ඊට පස්සේ
1: hina. ඉසුසු ලොරි කියලා කියන්න පුළුවන්.
0: ඉසුසු ලොරි කියනවා නිකන් ලොරි කියන්නේ නෑ. ඉසුසු ලොරි.
1: හරි.
0: ලංකාවට ගෙන්නන ජපානයේ බලයලත් එකම නියෝජිතයා කවුද? සතෝ සමෝටස්. ඉතින් ඒගොල්ලෝ දැන්
1: නියම වැඩක් කරනා නේද?
0: ඒගොල්ලන්ට දැන් ලොරි විකුණන්න ඕනේ නැහැ. ලොරි ගන්න අනේ අපිනුත් ලොරි ගන්න කියලා කියන්න ඕනේ නැහැ.
1: ලොයන් ඇහෙනකොට අපි
0: ලොයන් ඇහෙන්න ඕනෙත් නැහැ.
1: හරි.
0: ඉසුසු ලොරියක් පාවිච්චි කරපු පට්ට ගහප එකක් තියෙනවා කිව්වත් තව මිනිහෙක් වෙලා අරන් යනවා. පත්තරේ ඇඩ් දාන්නෙත් නැහැ ඔවට. අහහයි. අනේ මුදලාලි ලොරිය විකුණනවා නම් කියන්නේ. ලොරිය විකුණනවා නම්
1: කියන්නේ.
0: එහෙම යන්නේ ඔවා. අතින් අතට යනවා.
1: හරි ඔකේ.
0: ඇයිටි රිපෙයාර් එකක් එන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 145ක් රිද්දෙන්න දිව්වට පස්සේ.
1: මරුනේ.
0: දැන් සතොස මෝටර්ස් එකට ඕනේ ලොරි විකුණන්න නෙවෙයි.
1: හරි.
0: ලොරි විකිනෙනවා. අමුතු වෙන්න නටන්න දෙයක් නැහැ මේ අවුරුද්දෙන් 2000 කට විකුණලා මේ කාලෙට. ඒක ලොකු ඉලක්කම.
1: යස්.
0: ලොකු ඉලක්කම බං ඒක. උපරිම ඉලක්කම
1: පරිම.
0: උපරිම ඉලක්කම කේක.
1: හරි.
0: දැන් ඒගොල්ලන්ට ඕනේ මේ ඉසුසු ලොරි ටිකේ නඩත්තුව වෙලාවට තුලාවට ප්‍රොෆෙෂනලි කරලා. ගරාජ් වලට දාලා කොට උඩ තියලා අඬු මිටි කටු අරගෙන තඩි ගහන්න දෙන්න එපා. ඕකේ තියෙන සමහර ඇන මුරිච්චි ගලවන්න ලංකාවේ තියෙන කිසිම ගරාජ් එකකට බෑ. හැබැයි බාසුන්නේ හැබැයි කියනවද ලොරිය ගෙනත් දැම්මොත්
1: නෑ
0: නෑ යනකන් ඉඳලා කොල්ලෝ අර කටුව ගෙනින් ඇරලා දාන්න ලොඳ යන්න මේ ලෝකෙ නැති ඇන දාලා මේවට
1: කටින් අපල හරි කවන්නේ
0: නෑ. කටින් අපල ගලවන්න දැන් ඕම් කටේරිය කටේරිය යනවල යනවා කිදර යනවා අවස් වෙනකොට මේ කොළු නරක් වෙනවනේ. චේන් පයින්නෝනේ හැමසෙම.
1: හරි. එන්න ගහලා මේ
0: ආලා අර මොඳ තඩි මිටි අරන් එලා අයිතිකාරයා ඉන්නකොට ඒව කරන්නේ
1: නැහැ.
0: නෑ නෑ ඉන්නේ නෝ. ඔන්නේ චෝක් ලොරිය නේද මහත්තයා මගේ දරුවෙක් වගේ ලොරිය ඔනේ ලොරි පැටියා ගාලා
1: කරා. එන්න පහ හතර.
0: මහත්තයා යනවා විතරයි. කොල්ලෝ කටුව ගෙනෙන් ගල්ලින්න හරි කමන්නේ නැහැ මුන්ගේ මේ ඇන දෙන්නේ කොහොමද දන්නවද? මේ ඇනේට ගහපුවාම මිටිපාර අනිත්තනේ ගැලවි. ඔබට ආසද එහෙම ඔබේ වාහනයට දසවද දෙනවට? මෙච්චර මේ සතොස මෝටර් සඳ ගහනවා ඒගොල්ලන්ගේ දැනටත් තියෙනවනේ පුතා. ඒගොල්ලන්ගේ බලන්න තැන් කීයක තියෙනවද කියලා බලන්න පුතා. අපිට එන මං කියන්නේ.
1: තැන් බර ගානක තියෙනවද පුතා?
0: තැන් හතරක දැනද? කොළඹ, පෑලියකොට, කුරුණෑගල, මාතර. මේ තැන් හතරේ ඒගොල්ලන්ගේ සර්විස් සෙන්ටර්ස් තියෙනවනේ. එතනට දාන්නකෝ. ඒකේ ඇනමුරිච්ච ගොඩාක් තියෙනවා. සතොස මෝටර්ස් සතුව පමණක් තියෙන ටූල්ස් වලින්ම ගලවන්න සිද්ධ වෙන
1: ටූල්ස් පාවිච්චි කරන්න
0: කාටද කියන්නේ? කාටද කියන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් කල්පනා කරලා බලන්න.
1: හරි.
0: දැන් සතොස මෝටර්ස් එකට ඕනේ ඔබේ වාහනේ නඩත්තු කටයුතු හරි වෙලාවට කරලා ඔය දුවන කිලෝමීටර් ගාන ආයුෂ තව වැඩි කරලා දෙන්න ඔබේ වාහනේ. ආසනේ
1: ආසස් හිතන්නකෝ දැන් දවස් දෙක තුනක් යනවා වාහනේ හදාගන්න.
0: කිසි ප්‍රශ්නයක් නැහැ. සතොස මෝටර්ස් විතරයි මේ වැඩේ කරන්නේ. එතකන් දුවන්න ලොරියක් චූට්ටම්ම ගානකට ඒගොල්ලෝ දෙනවා. චුට්ටම්
1: චූටියා
0: ගානකට දෙන්නේ. ඇත්තනේ දැන් මේ ලොරිය කැඩිලා. ඒකටත් පොඩි වියදමක්
1: තියෙනවා. හරි.
0: ඒ මතිවට දැන් සප්ලයි චේන් එක කැඩිලා.
1: ඕ.
0: එතන බැනුම් අහන්නත්
1: වෙනවා. පාඩුව.
0: ඔබට බැනුම් අහන්න වෙන්නේ නැහැ කොල්ලෝ. දෙනවා එකට තව ලොරියක් ඒ ටිකේ දුවා ගන්න. ඉතින් ඒගොල්ලෝ වැඩ තික්මනට කරනවා. වගන සතස මෝටර්ස් එකේ සර්විස් අපි ගත්තොත් එහෙම ඒක වැඩ කරන ළමයි. රට රටවල් ගාන කියලා පුහුණු කරපු ළමයි ඉන්නේ.
1: ආහා. වැඩේ දන්න කට්ටිය ඉන්නේ.
0: ඒගොල්ලෝ එක්ක ගිහිල්ලා ට්‍රේන් වෙනවා එක්ක ජපානෙන් ඇවිල්ලා ට්‍රේන් කරනවා.
1: හරි ඔකේ.
0: අදටත් ජපානෙන් එන්නේ බඩු. ඒකනේ වටින්නේ. හ්ම් හ්ම්. හරි ලස්සනයි මං කියලා බැලුවා ඒගොල්ලන්ගේ යාඩ් එකට. මිනිස්සු එනවා
1: ගෙනියනවා.
0: ගෙනිච්චට මදි. හරි තැනින් නඩත්තුව කරගන්න ඕනේ. එහෙම යන්න එපා. ගොඩක් ගරාජ් වලින් ඇත්තටම මේ දැන් අලුතින්ම එන ඉසුසු ලෝරි එහෙම මේ පරණ ගල්ලිනි ටූල් වල යකඩ පාරවල් වලින් කරන්න බෑ පුතා.
1: ආදරෙන් පාවිච්චි කරන වාහනේනේ.
0: හම්බ කරන් කන වාහනේනේ.
1: ඒකනේ.
0: වද දෙන්න එපා. දරුවෙක් වගේනේ. නේද? අපේ දරුවෝ කන්නේ අපේ ගෑනු දරුවෝ ඔක්කොම කාලා බීලා ජීවත් වෙන්නේ ලොරිය දුවන දිවිල්ලටනේ. ඉතින් ඔකට දරුවෙකුට වගේ සලකන්න ඕනේ.
1: හරි නියමයි.
0: නේද? ඔය හැම දෙයකටම අපි දැන් ඉස්සර ගම පණ ඇති පණ නැති නෑ නෑ නෑ නෑ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි මේ සියලු දේවට ඔබේ ආදරේ බලපානවා. ඔබේ ආදරේ. ඔබ වහන්ට ආදරේනේ. මම හිතන ඔබ ලොරියට ආදරේ කියලා.
1: Definitely.
0: නේද? පිහිදල ඔක්කොම ගල හඳුන් කූරේම ගල එහෙම ගල අල්ලලා මේව ගල දෙහි එල්ලලා මිරිස් එල්ලලා.
1: හරි ලස්සන පාවිච්චි කරනවා.
0: දෙහි පාගවල. ඉතින් එහෙම ගල ලස්සන නේ දාලා ලස්සනට නම ගහලා චූටි පුතා ලොකු පුතා ඈ
1: විස්නදුව
0: මොකද?
1: මොකද ගහලා තියෙනවා ලොරිය වල.
0: දිස්න දුවගේ මල් ලොරියක් දැකලා නෑ.
1: තියෙනවා ඒත්.
0: දිස්න දුව කියලා ලොරි මූණක් තියෙන මේ නිවේදිකාවක් මම දැකලා තියෙනවා කොහේ හරි.
1: ඇති.
0: ඉතින් ඕගොල මීට පස්සේ ඔබේ ඉසුසු ලොරිය කොහෙටද දාන රේපෑකට
1: පරන්නේ
0: සතස මෝටර්ස් very nice people
1: වියමයි සුපිරි
0: very very nice people අපි හෙට කතා කරනවා
1: හරි
0: ඕගලන්ට ජපානෙන් ගෙන්නවා වගේ ඔබේ අවශ්‍යතාවය පරිදි ලොරි බොඩීස් උත් ඒ කියන්නේ ජපනීස් ෆ්‍රේම්වර්ක් එක ඒ ස්පෙක්ස් වලටම ඒ තියෙන දිග පළල උසටම ලොරි බොඩීස් උත් හදලා දෙනවා ලොරි බොඩිය පිළිපසිකල්
1: ඕකේ ඕකේ
0: ඔබේ අවශ්‍යතාවය කියන්න actuals I think එහෙන් ගෙන්නෝ වගේ තමයි එකම දේ ඔබට සල්ලි වලින් ලාභයි ඒක මේ ෆැබ්‍රිකේට් අපිට තියෙන තාක්ෂණේ සතොස මෝටර්ස් ළඟ තාක්ෂණේ තියෙනවා තාක්ෂණේ තියෙනවා
1: අපි සමු ගන්නවා නමුත්
0: ගන්නවා ගැනilla කොහොමද දන්නවා මට හිතුණොත් උඩි ගැනilla නෙමෙයි මං ගන්න යන්නේ
1: එහෙනම් සුබ දවසක්
0: සුබ දවසක් මං අරවින්දා
1: මං ආශාරයා

0: අරිගියේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5-715-555 අමතන්න.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
4: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 23.43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා
5: ගන්න. ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදමාරන් යන්න. අමතන්න 011-4-700.
7: පොදුවේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව, අතුරුගිරිය, මාතලේ, නානම්බල, ධනේමුල්ල, ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
8: අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ
8: හච් 15 පිස්සුව.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් කේ කතා පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52 ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5% පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: පදිංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
1: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 0112 123 123.
2: Big big dinumai bonanza bonanza.
3: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Red Servo, Big Light වල ඇති Escort Dunkier. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
4: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV.
7: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
9: උදේ 10:14 දැන්.

0: කියා තා ටොප් ස්ටෝරි
1: බී කවිතෙනෙන් ඉවත් වන බව ගොවි සංගම් කියයි. දැනට වී මිලදී ගන්නා මිල ගණන් වෙනස් නොකළහොත් වී කවිතෙනෙන් ඉවත් වන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. මේ වන විට වී මිලදී ගන්නා 120ක මුදල රුපියල් 140ක් දක්වා වෙනස් වේ තු බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ.
2: දැන් පාම්පිටිත් කන්න පුළුවන් නම් මේ හැමදේම වැඩි වෙච්ච ඒවා කනවා නම් පාරිභෝගිකය අරගෙන කාල් කිලෝ

0: දෙනෙකු වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්. ඇමරිකාවේ මිලියන 120ක පමණ ජනතාවකට දැඩි උණුසුම පිළිබඳ අනතුරු අඟවීම් නිකුත් කර ඇති බවයි එරට ජාතික කාලගුණ සේවය සඳහන් කළේ.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තහම NS1 පොසිටිවිටි එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3 වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි පොසිටිව් වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණාට NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144 262 අමතන්න.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වෘත්තිරිවෙතින් මෙගාවට්ටා ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැකික ඉතිරිය රුපියල් 185යි ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි ටීවා ෆ්‍රෙෂ් ජස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි කාගිල්ස් වෘත්තිරි
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: දැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා
7: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි තමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
12: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
2: සිත් පැදගනි
1: කල් පවති
2: අවලක්ෂණ නොවි
1: ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 0112 123 123
4: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 0114 700 අමතන්න වසර 23 තුනක නොබිඳුනු විශ්වාසය
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

උදේ 10යි විනාඩි 39යි දැන් වෙලාව. දැන් ඔබ ඇඳුමක් හැම ගන්න ගියොත් අනිවාර්යයෙන්ම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකක් පැත්තට යනවනේ. ඒ ගිහින් එන ගමන් ඔබට යන්න තව තැනක් තියෙනවා. ඒ තමයි ළඟපාත බලන්න තිලකවර්ධන සෙලියුල කියලා බෝඩ් එකක් තියෙනවාද කියලා. එතනට ගියොත් ඔන්න මේ දවස් ටිකේ අලුත් වැඩක් වෙනවා. ඒ තමයි ස්මාර්ට්ෆෝන් එකක් ඔබ ගන්න යද්දි දැන් එකපාර සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. එයාලගෙන් ගෙවන්න ගන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නත් නැහැ. එතකොට අවුලක් නැහැනේ. ඔබ ගිහිල්ලා කැමති ස්මාර්ට්ෆෝන් එකක් තෝරගන්න. ඒකෙන් 30% මුලින් ගෙවන්න ඕන ඔබ ඩවුන් පේමන්ට් එක විදියට. ඊටු ටික ගෙවාගෙන යන්න ඔබට මාස 24ක් ඒකවල දීලා දිනවා. දැන් කොහොම කිව්වට පස්සේ මොනවාද ෆෝන්ස් කියලා බලනවානේ. Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Umidigi, TCL, Blackview මේ වගේ ලොකු range එකක් ඔබට එතනින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. මතක් කරලා එතනට යනකොට ඔබත් එක්ක ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න. දෙන්නගේ ID cards අරගෙන යන්න. කැමති ෆෝන් එක තෝරගන්න. 30% ඩවුන් පේමන්ට් එක කරන්න. ඒ ලීගිවිලි වැටි කරාට පස්සේ ඔබට ෆෝන් එකේ වෙලාවෙම ගෙදර අරන් යන්න පුළුවන්කම තියෙනවා. ස්මාර්ට්ෆෝන්ස් විතරක් නෙවෙයි ෆෝන් එකට ඕන කරන ඇක්සසරීස් මේ වගේ ගොඩාක් දේවල් ඔබට තිලකවර්ධන සෙලියුලකින් ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර මොන හරි දැනගන්න තියෙනවා නම් 077465 0650 කියන නම්බරකට කෝල් එකක් දෙන්න. 077465 0650. යන්න තියෙන ඔබට කිරිබත්ගොඩ වත්තල කඩවත මහනුවර ගම්පහ ජාල නිට්ටබුකුරු නැගල කියන තැන්වල තියෙන තිලකවර්ධන සෙලියුල එකකට.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත කජලක් සමගින් මුල්ලේරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel Pure TV නීල විකාශය
5: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111 8320000 NIB the city university the place to be
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0111 5 715 555 අමතන්න

0: क्या था टॉप स्टोरी।
1: डेंगू मरण 32 දක්වා ඉහළට। වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 55,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යා 55,406ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 32ක්. ජුනි මාසයේ තුල පමණක් ඩෙංගු රෝගීන් 21,565 දෙනෙකු වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. එම සංඛ්‍යාව 29,093. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 124ක් ඩෙංගු අධිඅවධානම් කලාප ලෙස හඳුනා කැරුණා. තවත් දේශීය පුවතක්. පුද්ගලෙක්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොසොන් පොහොය දින මාළපේ නගරයේ පැවති දන්සැලක් අසලදී තරුණයෙකුට පිරිසක් විසින් ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අවුරුදු 16 සහ 17 යන වයසල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. බද්දන්සැලක ආහාර ගැනීමට පෝලිමක සිටි අයෙකු විසින් එම පෝලිමට පිටතින් එකතු වීමට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු සමග මෙම ගැටුම හටගෙන ඇති බව විමර්ශනයේදී හෙළිව තිබෙනවා. සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: I lave begge.
1: Siata, det var en avurat.

GDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.

0: පරම්පරාගණක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM The City University The place to be.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
5: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
4: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
4: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?

0: 98.4 මෙගාවාට්ෂියට FM.
1: උදේ 11යි විනාඩි 24යි දැන් වෙලාව. අපි වඩ මතක් කරනවානේ තිලක වර්ධන ඔන්ලයින් ස්ටෝර් එක ගැන. ඒත් එක්කම දැන් යාලා තව වැඩේ ලේසි කරලා තියෙනවා. ඔබට ගෙදර ඉඳන් ෂොප් කරන්න ඔන්න WhatsApp නම්බර් එකක් දීලා තිනේ. ඒකට මැසේජ් එකක් දාලා ඔබට දැන් තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් එකෙන් ඇඳුමක් ලංකාවේ ඕනම තැනකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. වැඩේ වෙන්නේ මෙහෙමයි. මුලින්ම ඔබ යන්න ඕන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහිල්ලා ඔබට හොඳට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන් මොනවාද ඇවිල්ලා තියෙන ඇඳුම් කියලා. එතනින් ඔබ කැමති ඇඳුමක් තෝරගන්න. අනිවාර්යයෙන්ම මේ ඇඳුමත් එක්ක එකළු දාලා තිනෝ. මේ ඇඳුමින් යාලා ගාව තියෙන sizes මොනවාද කියලා. ඒ දෙකම පොඩ්ඩක් මතක තියාගෙන ෆොටෝ එක save කරගන්න ඕන ෆෝන් එකට. හරිද? ඊට පස්සේ මම මේ කියන නම්බර් එකට ඒ ෆොටෝ එක WhatsApp එකක් දාන්න ඕන. 0107056560. තමයි නම්බර් එක. මැසේජ් එක දානකොට ඔබේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, ඒ ඇඳුමින් ඔබට ඕන කරන සයිස් එක, ඒ වගේම මතක් කරලා ඒ ෆොටෝ එකත් ඇටැච් කරලා යවන්න ඕන. ඊට පස්සේ ඔබට ගියා මෙන්න මේ දවසේදී අපි ඇඳුම ගෙනල්ලා දෙනවා. ඒ වෙලාවට සල්ලි ගෙවමු ඇති කියලා. හරිනේ, වැඩේ ලේසි කරලා තියෙනවා. ඒත් එක්කම ආයෙත් මතක් කරන්න ඕන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක www.tilakawardhana.com තමයි අලගේ වෙබ්සයිට් එක. එතනට ගිහිල්ලා ඔබට ලංකාවේ ඕනම තැනකට ඕඩර් එකක් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම කොළඹ කිරිබත් ගොඩවට තැනකට නම් ඔබේ ඕඩර් එක යවන්නේ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබේ ඕඩර් එක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා.

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011147700.
1: අනුග්‍රහය
3: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් within දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
11: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather කාර්යය david

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කිං එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති Escort Dunkier 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
5: මෙසියත FM real සින්දු නිතර ඇහෙන
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණයක්.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Columbus 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV. නීල විකාශක.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඩෙංගු මරණ 32ක් රෝගීන් 55000 ඉක්මවයි.
3: ජනතාව මේ පිළිබඳ හැඟීමක් නැතුව ක්‍රියාත්මක කරනවද කියන එක ලොකු ගැටලුවක් තියෙනවා.
2: බස්සංගම් සහ කොමිසම අතර සාකච්ඡා ආරම්භේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200ක ආධාර පැකේජයක්. අමරිකාවේ නිරාණයට යළි අනතුරු ඇඟවීම.
0: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු මරණ 32ක්. රෝගීන් 55,000 ඉක්මවයි. බස්සංගම් සහ කොමිසම අතර සාකච්ඡා ආරම්භේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200ක ආධාර පැකේජයක්. ඇමරිකාවේ ඉරානයට යලි අනතුරු ඇඟවීම.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු ව්‍යාප්තිය මේ වන විට අවදානම් මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. ඒ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගියහොත් ඒ ආදී අවදානම් තත්ත්වයක් බවට පත්වනු ඇති බවයි.
3: මහජන සෞඛ්‍ය පරිශ්‍රවරුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ තොරතුරු අනුව සමහර අවස්ථාවලදී මේ ඩෙංගු මදුරුවන් ඩෙංගු රෝගීන් තිබුණ ගුණත් තවමත් ඒ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ක්‍රියාත්මක කළා. ඒ වේ කීටයන් හමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ජනතාව මේ පිළිබඳ හැඟීමක් නැතුව ක්‍රියාත්මක කරනවද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට යන්න නම් අපිට මේ ඩෙංගු අවදුර අඩු කරගන්න නම් ජනතාව මීට වඩා මම හිතන්නේ මේ පිළිබඳ අවධානයක් යොමු කළ යුතු වෙනවා. අපි සොයාගත්ත ඉස්ලාමත් මේ මදුරුවන් බෝවන් ස්ථාන වැඩිපුරම අපිට දක්නට ලැබුණේ පාසල්වල සහ රජයේ ආයතනවල කියලා. අපි ඒක පිළිබඳව දැන් මේ වෙන විට විශාල කතිකාවතක් ගිහිල්ලා මේ කාලයේ තිබිච්ච විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් විශේෂයෙන්ම පාසල්වල කරන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සහ ඒ දාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින් ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 32ක්. ජුනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565 දෙනෙකු වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. එම සංඛ්‍යාව 29,093ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 124ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනා කැරුණා. වාර්ෂික බස්කාසු සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් සමග මේ වන විට ආරම්භ වී තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් බෙරෙන්ඩා පැවසුවේ බස්කාසු සංශෝධනය පිළිබඳ තීරණය සාකච්ඡාවෙන් අනතුරුව ලබා දෙන බවයි. වාර්ෂික බස්කාසු සංශෝධනය අද දිනේ සිට ක්‍රියාත්මක කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ වාර්ෂික බස්කාසු සංශෝධන ප්‍රතිපත්තියට අනුව මෙවර බස්කාසු සංශෝධනය විය යුතු ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුවත් කර ඇති බවයි. ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර තිබෙනවා. ඒ දිට්ටු අසුළු කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මේ අතර ඉන්ධන මිල පහත කියද ප්‍රවාහන ගාස්තු ඇතුළු අනිකුත් ගාස්තු අඩු කළ නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සඳහන් කළේ ඒ සඳහා ඉන්ධන මිල රුපියල් 80ත් 120ත් අතර අගයකින් පහත යා යුතු බවයි.
4: 20%ක අපි ලාභ හෝ ඒ වියදම් ආන්තිකයක් තිබ්බොත් අපිට පේනවා සෑම ඛනිජ තෙල් වර්ගයකම ප්‍රධාන භූමි තෙල් වල ඉඳලා සෑම ඛනිජ තෙල් වර්ගයකම මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යා යුතු බව අපි ගණනය කිරීම වලට අනුව පේනවා. අඩුම වශයෙන් රුපියල් 80 සිට රුපියල් 120ක් විතර අතර පරාසයක මිල පහළ යාමක් සිදු විය යුතුයි. ඒ අනුව මෙම රුපියල් 25ක මිල සංශෝධනයක් අපි බලාපොරොත්තු නොවු දෙයක්. ඊට වඩා ඉහළ මිල සංශෝධනයක් සිදු විය යුතුව තිබුණා.
1: අමරිකානු ඩොලර එක විනුකුණු මනුපාතය රුපියල් 341.09ක් බවට පත්ව තිබෙනවා. ඒ ගැනුම් අනුපාතය රුපියල් 331.55ක්. මූල්‍ය සේවා ආයතන බැඩ් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද එකතු වීම මත බදු වැඩිවීමක් ජනතාව මතෙක් නොවන බව බදු නීතිඥ සුරේෂ් පෙරේරා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මෙම බදු අයවීම් දෙකම එකතු වීම මත සමාජ ආරක්ෂණ බද ඉවත් වන බවයි.
5: මෙතන වෙලා තියන්නේ මේ බදු දෙකම එකතු කරලා, ඒ කියන්නේ සමාජ ආරක්ෂණ බද්ද නැති කරනවා. 2.5 මූල ක්ෂේත්‍රයේ මත තියෙන සමාජ ආරක්ෂණ බද්ද නැති කරනවා. ඒ 2.5 එකතු කරනවා වැට් බදු අනුපාතය 10%. ඒතකොට ඒක තමයි ඒ 10% එක තමයි අපි දැන් 20.5 කියලා වැට් බද්ද කියලා කියන්නේ. ඒ සමාජ ආරක්ෂණ බද්ද 2.5 එකතු කරගන්න පස්සේ. ඒක හින්දා ප්‍රායෝගික වශයෙන් බැලුවා කිසිම බදු වැඩිවීමක් දකින්න පුළුවන් වෙන්නේ නැහැ මූල ක්ෂේත්‍රය මත.
1: මේ අතර දේශීය ආදම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර පැවසුවේ මූල්‍ය සේවා ආයතන වලින් බැඩ් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද යන බදු දෙක එක්කර එක් බද්දක් ලෙස අය කිරීම අද සිට බලාත්මක වන බවයි. ඉදිරි මාස 3 තුලදී වියලි කාලගුණයක් ඇති විය හැකි බව මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම පවසනවා. බියලි කාලගුණෙන් පසුව අධික වැසි ඇති වී හැකි බවයි ඔහු පැවසුවේ.
6: සාමාන්‍ය වර්ෂාපතන රටාවන්ගේ වෙනස් වීමක් තමයි වැඩිම වෙන්නේ. වියලි වෙන්නේ සාමාන්‍ය අපි මේ ආපු මාසයේ ජූලි මාසයයි අගෝස්තු මාසයයි සැප්තැම්බර් මාසයයි තමයි මේ උෂ්ණත්වය වැඩි වර්ෂාව අඩු වියලි කාලගුණයක් අපේක්ෂා කරන්නේ. ඉතින් ඒකේ සම්භාවිතාවය 80% වගේ තමයි තියෙන්නේ. ඒක වෙනස් වෙන්නත් පුළුවන්. මොකද අනිත් පැත්තෙන් ගත්තොත් අපිට විශේෂ වාසියක් තියෙනවා ඉන්දියාවට පකිස්තානයට නැති අර අපි දූපතක් නිසා සාගරයේ බලපෑම මේ නිසා අපිට අර එච්චරම ලොකු ප්‍රශ්න දැනීමක්
1: එල්නිනෝ ප්‍රධාන වශයෙන් ශේෂ්ත්‍ර තුනකට බලපෑම් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින්.
7: අනෙකුත් රටවල් වලට බලපෑම් දීම තුළ සහ ඒ රටවල් අපේ රටේ අවශ්‍යතාවයන් වලට යම්කිසි අපේ සප්ලයි චේන් එකේ කොටස්කරුවෙක් වුණයි කියමු, සැපියුම් දාමේ පාර්ශ්වකරුවෙක් වුණයි කියමු, ඒ වගේම ආහාර මල්ලා ගණනය කරලා තියනවාද, ආහාර ආනයන කරන ප්‍රතිශතය මොකක්ද, ඒ වර්ග මොනවාද, ඒ වර්ගානුව එල්නීනෝ බලපෑමට ලක්විය හැකි ඒ ආහාර සපයන අපේ සැපියුම් දාමයට සම්බන්ධ රටවල් කුමක්ද, ඒ රටවල් වලට කොහොමද එල්නීනෝ බලපාන්නේ කියන එක ගැන එහෙම අදහසක් අරගෙන තියෙනවද, ස්ටඩි එකක් කරලා තියෙනවද ඒක පළවෙනි එක.
1: මේ අතර එල්නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග සහ ව්‍යසන කළමනාකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති අනුකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අවධානය යොමු ඇත්තේ එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කෘෂිකර්මාන්තයේ පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදන යන අංශයන්හි සූදානම පිළිබඳවයි. දැනට වීමිලදී ගන්නා මිල ගණන් වෙනස් නොකළහොත් වී කොවිතැනින් නිවත්වන බව ජාතික කොවිජන එකමුතුව පවසනවා. ඒ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ වීමිලදී ගන්නා 120ක මුදල 140ක් දක්වා වෙනස් විය යුතු බවයි.
8: දැන් පාම් පිටිත් කන්න පුළුවන් නම් මේ හැමදේම වැඩි වෙච්ච ඒවා කනවා නම් පාරිභෝගිකය අරගෙන ආල් කිලෝ එකක් සාමාන්‍යයෙන් වී 140ට කරලා කියලා නොගෙන ඉන්නේ නැහැ ඒක ගන්නවා. එහෙමනම් ඒකට වීදිමත් වැරපිල්ලක් හදානොත් නිෂ්පාදන ප්‍රීමිය අඩු කරන්න ආණ්ඩුව කටයුතු කරන්න. කන්න 4-5 වෙනස් වුණේ නැහැ.
1: සම්බා සහල් වර්ග මෙරටට ආනයනය කිරීමේදී ගොවි ජනතාව දැඩි පීඩාවට පත්වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කළා.
9: අවම වශයෙන් ගොවි ජනතාවගේ වී මිලදී ගැනීම සඳහා අප සතුව තියෙන මෙට්‍රික් ටන් 3,00,000-3,25,000 පමණ වන්නා වූ ගබඩා ධාරිතාව පූර්ණ වන ආකාරයට වී මිලදී ගැනීමට හෝ එහෙම නැත්නම් තවත් විදිහට කිව්වොත් එම තියෙන වී තොග ටික ඉක්මනින් ෆිස් කර ගබඩා
1: ජාත්‍යන්තරය තුළ ජයග්‍රහණය ලැබිය හැකි දරුවෙකු බිහි කිරීම රජ අරමුණ බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්කමින්.
10: අපි හැම වෙලාවම බලාපොරොත්තු වෙන්නේ මේ පරපුර මේ තරුණ දරුවන් අපේ මේ පුතු මේ රට අපි දෙන නායකත්වයට වඩා හොඳ නායකත්වයක් දීලා මේ රටේ හොඳ නායකයන් බවට පත්වලා නායක ඕ හැම ක්ෂේත්‍රයක් තුළම ඒ නායකත්වය දීලා අපි දැන් මේ මොහොතේ ඉන්න තැනට වඩා උසස් තැනකට මේ රට ඔසවයි කියන ඒ බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවට එහා ගිය ඔබ ගැන විශ්වාසයක් අපිට තියෙනවා.
1: ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් අදාළ ආයතන කිසිදු පියවරක් නොගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සිද්දොලවත්ත ප්‍රකාශ කළා.
11: හා ලනවශ් ලෙස පිටරටින් ගෙනල්ලා විශාල ගැටලුවකට ලංකාවේ ගොවියෝ අද පත් කරලා තියෙනවා. ආණ්ඩුවේ තියෙන්නේ වෙනම ක්‍රියාවලියක්. ආණ්ඩුව පැත්තේ කරන වැරදි වංචා දූෂණ කිසිම දෙයක් සම්බන්ධයෙන් අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
1: ගොවීන්ගේ ගැටලුවලට ආණ්ඩුව විසඳුමක් ලබා දී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරම ප්‍රකාශ කළා.
12: ඇත්තටම ආණ්ඩුව උත්සාහ කරන්න ඕනේ මේ විදේශ රටවල ගෙන ආපු හාල් ටික විකුණ ගන්න නෙමෙයි. අර අපේ රටේ වගා කරන ගොවියව ආරක්ෂා කරගෙන ඒ හාල් ටික වී කරලා බෙදාරින්.
1: LPTA ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සිදු ගැටුමකදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් එකෙක් තුවාල ලැබුවා. පොලිසිය පැසුවේ LPTA පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සඳහා කහදුව ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැකකරුවන් විසින් පොලිසියට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය විසින් අහසට වෙඩි තබා ඇති බවයි. අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර නිලධාරීන් දෙදෙනෙකු උල්ලුහු බැඳ ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ පසුවෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේ එහි සිටි එක් සැකකරුවෙකු විසින් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති අතර ඒ සමග ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුට වෙඩි තබා ඇති බවයි. එක් අතකට වෙඩි වැදුණු සැකකරු පලා ගොස් තිබෙනවා. වෙඩි වැදුණු සැකකරු ඝාතන සිද්ධියකට ආධාර අනුබල දීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරියාද LPTA රූහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන LPTA පොලිසිය මගින් ක්‍රියාත්මකයි. පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොසොන් පොහොය දින මාලපේ නගරයේ පැවති දන්සැලක් අසලදී තරුණයෙකුට පිරිසක් විසින් ආරක්ෂක හිස්වැසුම් වලින් පහර දීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. බද්දන් සැලක ආහාර ගැනීමට පෝලිමක සිටි අයකු විසින් එම පෝලිමට පිටතින් එකතු වීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමග මෙම ගැටුම හටගෙන ඇති බව විමර්ශනයේදී හෙළිව තිබෙනවා. සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙරටින් වාර්තාවන හදිසි අනතුරු අතරින් 50%ක් වාර්තාවන්නේ නිවාස ආශ්‍රිතව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි බෝනොවන රෝගයකගේ අධ්‍යක්ෂ ශ්‍රීණි අලහප්පෙරුම් පැවසුවේ එම අනතුරු අතරින් වැඩි ප්‍රමාණයක් සිදු ඇත්තේ වැටීම් හේතුවෙන් බවයි. එමේ මොසදාන් කලේ මාධ්‍ය හමුවකට එක්කමින්
13: හදිසි අනතුරු කිව්වහම අපි දන්නවා කාගේ තුළුවට එන ඉස්සෙල්ලම රිය අනතුරු. නමුත් ඒහා සමානව තව අනතුරු ගණනාවක් තියෙන උදාහරණයක් දියගිලීම් වැටීම් ඒ විදිහට සපා කෑම් සතුන් විසින් සපා කෑම් ඒව සියල්ලම හදිසි අනතුරු වලට තමයි අපි ගණනය කරන්නේ. එතකොට අපි බැලුවොත් වැඩියෙන්ම සිදුවන හදිසි අනතුරු මොකක්ද කියලා රෝහල් ගත වෙන්න ඒක වැටීම් නිසා සිදුවන අනතුරු තමයි වැඩි හරියක්ම රෝහල් ගතවන හේතුව වෙන්නේ. 25%-27% ප්‍රමාණයක් වැටීම් නිසා රෝහල් ගත වෙනවා. ඒ වගේම තමයි රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් එහෙම නැත්නම් මාර්ග අනතුරු නිසා 15%ක් රෝහල් ගත වෙනවා හදිසි අනතුරු ඇතිවීම හේතුවෙන්. ඒ වගේම තමයි බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගන්න හදිසි අනතුරු නිසා ප්‍රතිකාර ගන්න සියලුම ප්‍රමාණය සැලකුවොත් ඒකෙන් 70%ක් විතර සතුන් සපා කෑම නිසා සිද්ධ වෙන්නේ.
1: ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීම අමෙරිකාවේ අපේක්ෂා බව අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමග සාකච්ඡා අසාර්ථක වුවත් අමෙරිකාව ශක්තිමත් තත්ත්වයක සිටින බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ හමුදා හැකියාවන් විනාශ කර ඇති බව වැන්ස් පැවසුවා. සඳහන් කළේ හෝමු සමුද්‍ර සන්ධි හරහා ගමන් කරන නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කළහොත් ඊට අමෙරිකානු හමුදා ප්‍රතිචාර දක්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇති බවයි. දිගුකාලීන සාම ගිවිසුමක් ලබා ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වුවහොත් ඉරානය ස්ථීර ලෙස වෙනස් වනු ඇති බවද වැන් සඳහන් කළා. එහෙත් අමෙරිකාව සමග සාම සාකච්ඡා පවත්වන බවට පළවෙන ප්‍රකාශ ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර හෝමු සමුද්‍ර සන්ධියේ අනාගත පරිපාලන සම්බන්ධයෙන් ඕමානයේ විසින් අමෙරිකාව ඇතුළු හවුල්කරුවන් වෙත යෝජනාවක් ඉදිරිපත් කළා. කලාපීය රාජතාන්ත්‍රික නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ එම යෝජනාවට අනුව නෞකා සමාගම්වලින් සමුද්‍ර සන්ධිය භාවිත කිරීම සඳහා සේවා ගාස්තුවක් අය කිරීමේ සැලැස්මක් ඇති බවයි. මෙම යෝජනාව සම්බන්ධයෙන් තවමත් මතභේද පවතින අතර මෙම සතියේ කටාරෙහි පැවැත්වෙන සාකච්ඡාවලදී ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතී.

0: ප්‍රංශයෙන්. මියකු සැති පුද්ගලයන් අතරින් වැඩි දෙනෙකු වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්. ඇමරිකාවේ මිලියන 120ක පමණ ජනතාවකට දැඩි උණුසුම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එරට ජාතික කාලගුණ සේවය පැවසුවේ. කැනඩාව හා නෝර්වේ කණ්ඩායම් මෙවර පාපන්දු ලෝක කුසලානේ අවසන් 16 දෙනාගේ වටේට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව සහ පාපන්දු ලෝක කුසලානේ සම්බන්ධයෙන් ගෙනෙන විශේෂාංගය දැන්.
1: FIFA World Cup 2026. විසයි 26 පාපන්දු ලෝක කුසලානේ අවසන් 16 දිනාගේ වටේට කණ්ඩායම් පහක් මේ වන විට සුදුසුකම් ලබා අවසන්. බ්‍රසීලය, මොරොක්කෝව, පැරගුවේ, ප්‍රංශය හා නෝර්වේ යන කණ්ඩායම් ඒ අතරට අයත්. අවසන් 30 දිනාගේ වටේ ඊයේ පැවති තරගයේදී ප්‍රංශය හමුවේ ස්වීඩනය පරාජයට පත් වුණා. ඒ ගෝල 3-2ක් ලෙසයි. කයිලියන් එම්බාපේ ගෝල දෙකක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ පිළිමලුන් පිටු දැකීමේ අදියරේ වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයා ලෙසයි. අයිවරි කෝස්ට් රාජ්‍ය හා නෝර්වේ අතර තරගෙන් නෝර්වේ කණ්ඩායම ජය වාර්තා කළා. එම තරගෙන් නෝර්වේ කණ්ඩායම ජය වාර්තා කලේ ගෝල දෙකට එකක් ලෙසයි. ඉක්වදෝර කණ්ඩායම තේරී තරගෙන් මෙක්සිකෝව ජය වාර්තා කළා. ගෝල 2-0ක් ලෙස එම තරගයේ ජය වාර්තා කළේ මෙක්සිකෝවයි.
2: FIFA World Cup 2026.
0: යලි සිරස්තල. ඩෙංගු මරණ 32ක්. රෝගීන් 55000 ඉක්මවයි. බස්සංගම් සහ කොමිසම අතර සාකච්ඡා ආරම්භේ. ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200ක ආධාර පැකේජයක්. ඇමරිකාවෙන් ඉරානයට යලි අනතුරු ඇඟවේ. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පොත් සමගින්.
3: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Town. තමන්ගේම යුනික් ස්ටයිල් එකකින් මියුසික් කරන ෆේමස් සිංගර් කෙනෙක් තමයි ගයන් පෙරේරා.
1: ඒ කියන්නේ ගයියා. එයා අලුතෙන් ජැස් සොන් එකක් රිලීස් කරලා තිබ්බා.
2: ඌරුල්ලන් දෙබිමින් යන්න කියන්නම්. ඔබත් එක්ක පියාඹන්න තේනම්.
3: ඉරෙක් මෙලඩි කොමම දින්දු කියන්නේ මම. ඔය ජැස් සින්දුවක් කියන්නේ ජැස් සින්දුවල වැඩි අපම්ප්‍රාන්ත දාන්නේ. පියානෝ ගැහුවේ අපේ අයෝධ්‍ය රවිචන්ද්‍ර කියලා. ජැස් ප්ලේ කරන්න බෑ මොකටම. ට්‍රම්පට් නුවන් ගුණවර්ධන කියලා එයා මගේ බෑන්ඩ් එකේ ප්ලේ කරනවා. නුවන් මික්ස් මාස්ටර් ප්‍රොඩක්ෂන් එක මාත් එක්ක කරේ ඩිල් රු.
2: ඕඩුවලින් මාලිගාව තනන්නම්.
0: අපිට පේනවා ඔයාගේ ඒ කාලේ වයිබ් එක කන්ටිනියු කරනවා වගේ.
3: මම එහෙම මහ ලොකුට අධ්‍යයනයක් කරන්න යන්නේ නැහැ. ඒක සම්බන්ධව මගේ කාර්යභාරය සංගීතඥ කැරියට සින්දු හදලා එළියට දාන එක මම මගේ ක්‍රියේටිව් අවුට්ලට් එකේ මම දන්නේ නැහැ. එහෙම පරණ වයිබ් එකක් තියෙනවද නැද්ද කියලා කියන මම හදලා එළියට දානවා.
1: මියුසික් වීඩියෝ එකකුත් එයි නේද?
3: අපි මියුසික් වලට ආදරේ ඉතින් මියුසික් කරන්නේ ෆුල් බුක්කින් ඉතින් එහෙම කරනකොට ඉතින් අර ක්‍රියේටිව් අවුට්ලට් එකෙන් එනේවා තමයි ඉතින් මේ පොඩි සිම්පල් වීඩියෝ එකක් දායක වෙන පැතිදීහට.
0: ගයියා සයිකෝ කන්සර්ට් එකේ අප්ඩේට්ස් මොනවද?
3: සයිකෝ ඊළඟ එක බොහෝ දුරට මීගමුවේ නැත්තම් නුවර දැන් අපි මේක කතා කරගෙන යන ගමන් මේ අවුරුද්ද ඇතුළත කරන්න කියලා ඉන්නේ.

0: talk of the town.
1: ලෝකයම පීටපාකව අමතක කරත් එයා ලෝකය අමතක කරලා නැහැ.
2: ලෝකේ පුරාම ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එක මේ මාසෙ රිලීස් වෙනවා.
1: මේ මූවි එකේ ස්පයිඩර්මෑන්ට අමතරව හල්ග් කැරක්ටර් එකත් ඉන්නවා. Marvel Universe එක ඊළඟට plan කරන film එකේ link එකක් විදිහට තමයි මේ brand new day movie එකේ Hulk ගේ character එක use කළේ කියලා තමයි fansලා විශ්වාස කරන්නේ.
2: Zendaya, Tom Holland වගේ අයගේ superb acting නිසා Spider-Man brand new day movie එක ලෝකෙ පුරාම ඉන්න fansලා ආදරෙන් වැළඳගනී කියලා තමයි director Destin Daniel කියන්නේ.
0: Talk of the town.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776 787 718 WhatsApp කරන්න.
3: Big big dinumai bonanza bonanza
4: satipata scooter dinapata smartphone big racer ho big lighter wala athi escort dankya 2343 ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
6: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIB in the City University, the place to be.
13: Brand new unat registered unat 3-wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732 NIBM The City University, the place to be.
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. Rating agency BBB- stable outlook.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: අද එච්චර කීරව ගණන් ගන්න බා ශාලි. සැන්ඩිට සනීප නැහැ. සැන්ඩි හිටපු ගා උන විකාර කිව්වොත්.
5: කෙනෙක් කිසිම දෙයක් වගේ කිව්වක් නෙතු
4: කියන්නේ. දැන් ඒතොර දැන් මිනිස්සු කල්පනා කරද්දී ඊ කියන්නේ වෙනද සනීපෙන් දරුවගේ නේද?
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
7: සෙනසුරාද උදේ 8ට
8: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
9: සතුටුදායක අවසානයක්.
8: ආ එහෙමද?
9: ඔව් ඔව්. ඩ්‍රාමා එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
8: ඈ

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Big big dinumai bonanza bonanza.
2: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති Escort Dunkier. 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492492 0718 472

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නිලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
3: එල්ෝල්C ෆයිනන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01155 අමතන්න.
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගල් ස්පොට් සිටිවෙතින් මෙගාවට්ටම් මාම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි. මිල්කා සම්පූර්ණ යොදේ සෑත කිරිපිට ඉතිරි රුපියල් 200යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි. කාගල් ස්පොට් සිටි.
5: ඔබත් ඒලෙවස් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධිය කිමි කරගන්න. අදම අමතන්න 011 832 1000. NIBM The City University, The Place to Be.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
7: දැන් බලන්න බඩමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි.
6: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ්ගේ කතත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
6: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
6: 13.19ට කෝල් එකක් ගන්නකො.
8: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ.

அசட்லைன் ஃபினான்ஸ்வெட்டின் பெஸ்ட் பைக் கிட பெஸ்ட் டீல் லெக்க இந்தன பிரிமெஸ்மே பிரமுகாவன பஜாஜ் சிடி 100 ஹா பிளாட்டினா 100 மோட்டர் சைக்கிள் சந்தஹா பஹசும லீசிங் பஹசு லீசிங் மாரிக்க கடினம் அனுமதிய சஹா அவுமலிய கேவிலி ஹெல்மெட் டிக குத் நோமிலே அசட்லைன் ஃபினான்ஸ் அது மென்ன அது மாரன் யான அமதன விண்வாய் 1114 700 රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි සුබ දවසක් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම් ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන් ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
6: සියත දිවයින පුරා

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
2: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
3: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියප පොකට් මනි.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: यह था टॉप स्टोरी।
1: සුගීශ්වර යළි රිමාන්ඩ්. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මාස 8 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එදින තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ. ජනාධිපති වැෑශීර්ෂ යටතේ වැටුප් දෙකක් ලබා ගැනීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගත්තා. මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. අදාළ ලේකම් දීමනාව තමන් ලබාගත් බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. තමාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් සැකකරුපත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව එවක ජනාධිපති ලේකම්වරයා විසින් ඊට අදාළ මුදල් ගෙවන ලෙස දැනුම් දී තිබුණේ ජනාධිපති කාර්යාලයේ මූල්‍යාංශ ප්‍රධානියාටයි. තමන්ට වැටුප් නොගෙවන ලෙසට සැකකරු විසින් ලිපියක් යොමු කර තිබූ බවට ඔහුගේ නීතිඥවරයා ඉකුත් නඩු දිනයේදී ප්‍රකාශ කර තිබූ බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඔහු විමසීමක් කළේ එවැනි ලිපියක් මෙම විමර්ශනවලදී හමු වී ඇද්ද යන්නයි. එවැනි ලිපියක් විමර්ශනවලදී හමු නොවූ බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් පත් කර තිබුණා. එමංක්ෂේ 6 දිනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි නිලධාරීන් කියා සිටියේ. දැන් ක්‍රීඩා පොතක්. ඉන්දිය 19 පහළ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 19 පහළ සංචිත නම් කර තිබෙනවා. එක්දින හා සිව්දින කණ්ඩායමල නායකත්වයට පත් කර ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ විමල්දින් සරයි. එක්දින සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් අතර සිව්දින සංචිතයට ක්‍රීඩකයන් 16ක් ඇතුළත්. එක්දින තරගාවලිය ලබන 4 වනදා ආරම්භ වීමට නියමිතයි. සිව්දින ක්‍රිකට් තරගාවලිය ලබන 13 වනදා ආරම්භ වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

යයා ලබේ ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් නලවන්න තමයි තියෙන්නේ. ලෑස්තිද? ආ අද මෝහිනී නෑ. අද ළමයා ඉන්නේ. Hey, good afternoon. සුදු කොච්චිගේ දවල් ෂෝ එක. සුදු ළමයා හොඳේ. සුදු ළමයා, සුදු බබා, සුදු මැණික, සුදු පැටියා, සුදු බෝලේ. ඕන එකක් කියන්න, කමන්නේ. සුදු පුංචා. කාටුන් කැරක්ටර් එකක් මතක් කරනවද අර චූටි කාලේ බලපු? සුදු පුංචා කිව්වහම අපේ අක්කගේ බබා මට කියන්නේ සුදු පුංචා කියලා. මම සුදුයි. පුංචි කියනකට වැඩිය පුංචා කියනකොට පොඩි තියනවනේ ආදරණීය ගතියක්. හා ඉස්සර යාමට කතා කරනවා සමහර වෙලාවට. පුංචි පුංචි ආඩම්බරකාරී කියලා. මම වගේම තමයි ඉතින් මගේ පවුලේ අයටත් පොඩ්ඩක් විතර ඉතින් දන්නවනේ. උන්මාද අපි ඊ කතා වුණේ. දැන් ඉතින් සින්දුවක් ඉල්ල ගන්න පොඩි උන්මාදයක් තියෙනවා නම් මේ වෙලාවේ බලන් ඉන්න එපා. ගන්න ෆෝන් එක අතට දාන්න, මෙසේජ් එකක් මට. වට්ස්ඇප් මෙසේජ් එකක් හොඳේ. මොකද නෝමල් මෙසේජස්, ඒ කියන්නේ රෙගියුලර් මෙසේජස් මම බලන්නේ. වට්ස්ඇප් එකේම තමයි ඇහැ තියාගෙන ඉන්නේ. 0711 982 984 91.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තාම NS1 positivity එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3ේදී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 antigen test එක positive වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි positive වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණාට NS1 antigen test එක negative වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 antigen test එක negative වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. full blood count එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පාව දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZE නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා Cargill's Futsal within Megawatta, Prima Kottumi Chicken Rasati Pahe Pekika, Itiriya Rupaya Lakasiya Supahai, Sprite Itiriya Rupaya Lakasiya Tihai, Magic Vanilla and Chocolate Ice Cream, Itiriya Rupaya Lakasiya Tihai, Diva Fresh Jasmine and Lime, Itiriya Rupaya Lakasiya Tihai, Cargill's Futsal.
10: Platina 100, Stylish Penumai Mileage Jekai Dekama Ekama Ride Deken, DRL Headlight, Anti-Skid Braking System Saha, Electronic Fuel Injection Takshan Nisamagin, Platina 100, Head of Veda Karya, David Pierce Motor Company Private Limited within.
11: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
12: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි. අනුග්‍රහය.
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

දවස දෙකයි විනාඩි 26යි වෙලාව. හායි ලස්සන මාසයක් නේ කියලා අහලා තියෙනවා. අනු ඔය් යස් මේක තමයි අවුරුද්දේ තියෙන සුපිරිම මාසෙ. ලස්සනම මාසෙ. මට වැඩියෙන්ම තෑගි හම්බ වෙන මාසෙ. මං වැඩියෙන්ම මං ගැන හිතන මාසෙ. මං වැඩියෙන්ම ජොලි කරන මාසෙ. මම මගේ අතේ තියෙන සල්ලි සේරම කුඩු කරගන්න මාසෙ. මොකද මගේ බර්ත්ඩේ තියෙන්නේ මේ මාසෙනේ. ඔයා ඒක දන්නව නේද anu? හා? කෑගිලා ඇස්තද? හා? ඔයා මට ගිය අවුරුද්ද ලස්සන gift එකක් එව්වා. ඔයාගේ යාළුවා අතේ. ලස්සන කාඩ් එකක් එක්ක. මං ආසම දෙයක්. ලස්සන ඇන්ක්ලට් එකක්. මං සාමාන්‍ය ඇන්ක්ලට් දාන්න හරිම කැමති ආසයි. කොච්චරවත් මම හිතන දේවල් මට අර මන්නේන් කොහෙන් කොහෙන් හරි හම්බ වෙනවා. යුනිවර්ස් එකෙන් නෙමෙයි හම්බුනේ අනුගෙන්. Thank you universe නෙමෙයි. Thank you anu. ඒක තාමත් මංගාව සුරකිව තියෙනවා. හිටපු ගමන් ඔෆිස් දාගෙන එනවා. ඔයාගේ කාඩ් එකත් ලස්සනට පරිස්සම් කරලා මන් තියාගෙන ඉන්නවා. හරිද? Adreeting. නව වෙනිදාට ඔයාගේ චූටි බබාට අවුරුද්දක් වෙනවනේ. බලන්නකෝ ඉතින් එයත් ඉතින් මගේ මාසෙම ඉපදුන හැටි නේ. වාසනාවන්ත බබාලා. ඔයාගේ බබයි මම් බබයි. කොහොම හරි ඒ මෙසේජ් එකෙන් පස්සේ මම යනවා ඊගාව මෙසේජ් එකට. එහෙනම් කේක් කපන්න පුළුවන් වෙයි. හැබැයි කියලා තව කතාවක් තියෙනවා. ඒක මම කියන්නේ. ඒක බලධාරියා විසින් කපා දමන ලදී. ඒ මෙසේජ් එක එවලා තියන්නේ සෙනෙවි. හයි, ඔමට කේක් එකක් එවන්න හිතාගෙන ඉන්නේ. මේ චූටි කේක් නම් එවන්න ලැස් වෙන්න එපා. අපේ ඔෆිස් එකේ ඉන්නවා විශාල පිරිසක්. හරිද? ඔය චූටි කේක් කෙවුවෙන් පස්සේ අපේ විශ්මි තමයි සාමාන්‍යයෙන් කේක් කපන්නේ. ඒ ළමයාගේ කොයි වෙලේ හරි ඇඟිලි කැපිලා යනවා ඒ කේක් කපන කැපිල්ලට. කේක් කපනවා නෙවෙයි, ලියනවා ලියනවා. කොහොම හරි මේ සෙනෙවි කියලා තියෙනවා කපන්න නෙවෙයිලු, එවන්න කේක් කන්නලු. හා හා, එවන්නකෝ එවන්නකෝ. මතකනේ දවස 19 වෙනවද? දැන් ඉඳන්ම මේ ප්‍රමෝෂන් එක යනවා. නැත්තම් බෑනේ අමතකුණොත් කාට හරි මගේ බර්ත්ඩේ කියලා. එනිසා වේල පහ දැනුම් දෙනවා සහ gifts ගන්නවා නම් මං ආස මොනවද කියලා මං කියන්නම්. ඒක පෞද්ගලිකව කියන්නම්. එතකොට ඒව තමයි ගන්න ඕනේ. හරි නේද? ඊළඟට මේ ලලිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ මෙසේජ් එක තව ටිකකින් කියවන්නම්. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා. NCC සයිඩ් විකට් එකේ වැඩ කරන සෙට් එක. ඈ, කවුද බොලේ මේ? අද මේ මුලින්ම මෙසේජ් එකක් දැම්මේ. මට හුරු නෑ ඔයගොල්ලොන්ව. අද ඉඳන් ඇහැට හුරු කරගන්නම්. හරිද? ශමිල තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. සාමත් ඉන්නවා? සාන්ත ඉන්නවා. සාන්තද ශාන්තද? සාන්ත කියලා එවලා තියෙන්නේ. ශාන්ත නම් සමහර විට අහන් ඉන්නයි හිතන්න පුළුවන්. මට සයන්න නෙමෙයි, ශයන්න බෑ කියලා. සාන්ත හෝ ශාන්ත. මට සයන්නත් පුළුවන්, ශයන්නත් පුළුවන්. ඕකේ. මොහොමඩ් ඉන්නවා, චන්දන ඉන්නවා. ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. හොඳට ඩාන්ස් කරන්න පුළුවන් සින්දුවක් දෙන්නේ. හිතලා ඩාන්ස් කරන්නත් පුළුවන්. නැත්තම් නිකන් සීට් එකේ වාඩි වෙලා ඉන්න ගමන් නිකම්ම නැටවෙන්නත් පුළුවන් මේකට. මට නම් දෙවෙනියට කීප එක වෙන්නේ.

දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 4732000. NIB The City University, the place to be. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය. 98.2 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි නපුරා
1: කයි කොන්ඩිට මැච්වෙන බෝල ඇස් දෙක
2: Theater, hot and spicy with Sudhu Kochi.

මේ කොරවෙන සිින්දු නං එපා කියලා අංචුල කියලා තියෙනවා. ඇයි ඒ අන්තිමට කොරවෙලා රෑත් ඉස්සෙම කොරවෙලා දීටිය කොහොම දෙයාලු වගේ තත්තේ යාලු හොස්පිටල් ඇඩ්මිට් කලාද කෝ අද නැත්ත සුදුපුතා සන්දික ඒ දුන්නා දීමනාවක් අංචුලටයි සන්දිකටයි දෙන්නටම. ආයිතින් මට කියන එකක් නෑනේ කාවත් කොර කරන්න කියලා ඇත්ත. ඒහුව තමයි ලස්සරනේ. මොනාද ඔයා ආස, මොනාද මගෙන් ඕන? ඔයාට දැන් සනීප දම්බෝ ප්‍රශ්න තෝගේ. ඔයත් අපේ අම්ම වගේ යන එකකටවත් උත්තර දෙන්න කලින් ඔක්කෝම තියෙන ප්‍රශ්න ටික අහනවා. ඉතින් ලිස්සල යන්න තමයි හිතෙන්නේ. ඔයා මගෙන් ආස මොනාටද කියලා අහන්නේ. බර්ත්ඩේකට මොනාට අරන් දෙන්නද? අනේ මං ආස මොනාටද දන්නවද? තට්ටු දෙකේ බොක්ස් ටයිප් එකේ, කියන්නේ ස්ටුඩියෝ ටයිප් කියන්නේ. මෙහෙම ගේකට ආසයි මටම කියලා. ඒ කියන්නේ අම්මලා තාත්තලා කවුරුත් නැතුව මම විතරක් තනියෙන් ඉන්න පුළුවන් වෙන්න. මොකද කියන්නේ? තවම ආසයි ටූ ඩෝස් කාර් එකකට. මොකද කියන්නේ? තවම ආසයි ලෝකෙ වට ට්‍රැවල් කරන්න. ඉතින් පොඩ පොඩ ඉතින් ඒ හීනවලට යන ගමන් ඉන්නේ. හැබැයි ඔයාලු බලව මට සපෝට් කරන්න. මොකද කියන්නේ? මං ආස දෙයක් විදිහට එයා ටිකට් එකක් නැත්තම් මොනාද ඉඩමක් අරන් දාන්න මගේ නමට. අම්මෝ කෙල්ල සද්දයක්වත් නැහැ. හා හා ආ එන්නකෝ සින්දුවක් කිල්ලගෙන හොඳේ. යසස්ගේ එහෙම බැලුවාම මාගේ දිහා සින්දුව දෙන්න. අනේ ආදිති ඔයා ඊයෙත් මගෙන් ඔය සින්දුව ඉල්ලුවානේ. මං ඇත්තටම දෙන්න හිතාගෙන හිටියේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් වුණා. මොකක්ද දන්නවද? මට අමතක වුණා. සෝරි මැනිකේ. අද දෙන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ආදිතිත් අහලා තියෙන ඔයාගේ බර්ත්ඩේ එක නේද මේ මාසේ? වව් ෂෝක්. වව් ෂෝක් කියලා නිකන් බේරිලා යන්න හදන්න එපා මැනිකේ. හරිද? ඇඟින්දම මොනා හරි ලැස්ති කරගන්න. අනේ අනේ දත් ගලවනවා නේද ඇඟට පතර නොදැනීම කියලා. මොරටුවේ නොයෙල් ලාට්ස්ගේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔව් අනේ මොනවා නැතත් මට මේ උපතින්ම ඒ හැකියාව ලැබිලා තියෙනවා. ඉරිසියා කරන්න එපා. මේ දත් ගලවන විදිය හොඳයි නේ? රිදෙන්නේ නැහැ වගේ නේද? ඈ ඊළඟට දත් ගලවනකොට පොඩක් නියන්නේ සෙට් නෑනේ කැතයි වගේනේ. මන් දත් ගලවන විදිහ ලස්සනයිනේ. ඒ හඬ මිහිරි වගේ නේද? අහන් ඉන්න ආසයි වගේ නේද? අන්න ඒකයි සීන් එක ෂෝටි. සියතේ දත් දොස්තර නෝනල වැඩි නේද කියලා අහලා තිනවා. ඕ ඕ හැබැයි ලොකුවටම ඉන්නේ දෙන්නයිනේ. ලොකුම දොස්තර නෝන තමයි මෝර්නින් ෂෝ එක කරන්නේ. එයා මං වගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ නෙවෙයි දත් ගලවන්නේ. එයා රටරටවල් වලට ගිහිල්ලා එකිනෙකා හමු වෙලා එහෙම තමයි ෆිසිකලි වැඩේ වෙන්නේ. මම පොඩ වෙනස් හොඳේ. මම මෙහෙම ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තමයි ලස්සනට තාලෙට දත් ගලවන්නේ.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 011 2123 123.
3: ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් loan එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
5: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: කොළඹදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳමදී අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
2: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0111511411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
3: එච්චර කීරය දරන් ගන්න බා ජාලි. සැන්ඩිට සන්නිප නැහැ. සැන්ඩි හිතුවා උන විකාර කිව්වොත් එතකොට දැන් මිස්සු කල්පනා කරද්දි ඒ කියන්නේ වෙනද සන්නිපෙන් දරවගේ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
5: සෙනසුරාද උදේ 8ට
6: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
7: සතුටුදායක අවසානය.
6: ආ එහෙමද?
7: ඔව් ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවර වුණා කියලා හැමෝම සතුටු වුණා.
6: ඈ

රංග අනේ සුදු මහත්තයා රංග මගෙන් අහලා තියෙනවා එයාගේ වාහනේ දෙන්නද කියලා බර්ත්ඩේ එකට. එච්චර ආදරයක් මේ චූටි කෙල්ලට ඔයාගේ හිතේ තියෙනවා. අනේ වචනේම ඇති සුදු මහත්තයා, මට ඔයාගේ වාහනේ දුන්නාම ඔයා කොහොමද බිස්නස් යන්නේ, හයර් කරන්නේ, ප්‍රොටෙක්ස් කම්පනි එකේ නේද වැරටික් කරගන්නේ කොහොමද රත්තරන්? අන්තිමට ඔයාගේ වාහනේ අරගෙන මම මට සිද්ධ වෙයි ඔයාට කන්න බොන්න දෙන්න. අපෝ අපෝ, ඒක කරදරයි. මෙහෙම හොඳයි.

0: සම්පා ඉතාලි සම්පමට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉස්සල්ල කොල්ලත් දාලා කියේ ඔන්න ඕව නිසා නේද කියලා අහලා තියෙනවා. දත් ගලවන සීන් එක නිසා නේද කියලා අහලා තියෙනවා. උට බත් කරනවත් දැත් නෑලු දැන්.
1: ඔබ ගස්සන තාලේ
0: ඔයා දන්නවද මගේ එක්ස

0: था टॉप स्टोरी।
1: රාජ්‍ය කාර්යාල ආකෘති පත්‍ර අන්තර්ජාලයට රාජ්‍ය කාර්යාලවල භාවිත කරන පොදු ආකෘති පත්‍ර 23ක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් මෙම ආකෘති පත්‍ර අන්තර්ජාලයට එක් කර ඇති බවයි රාජ්‍ය පරිපාලන අධ්‍යක්ෂය සඳහන් කළේ. මෙම ආකෘති පත්‍ර පළ කර ඇත්තේ www.moha.gov.lk වෙබ් අඩවියේ. ඉඩම්, සමාජ සේවා සහ විවිධ බලපත්‍ර ලබා ගැනීමට අදාළව මෙම ආකෘති පත්‍ර භාවිත කරනු ලබනවා. දැන් විදෙස් පෝතා. ඉරානය සහ ඇමරිකාව අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. ඒ කටාර් රාජ්‍ය දෝහා නුවරදී. මෙහිදී දෙපාර්ශ්වයේ ඉහළ නිලධාරීන් අතර මුහුණට මුහුණ සාකච්ඡා සිදු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. න්‍යෂ්ටික ගැටලුව හා අත්හිටුව ඇති වත්කම් ආපසු ලබා දීම පිළිබඳ සාකච්ඡාවේදී අවධානයට ලක් කරනු ඇති.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: තුනයි වෙනඩින් නවයයි වෙලාව. අම්මෝ අදනම් හිනාවුනා සෑහෙන්නනේ. මට මේ මට කවුරුහරි කියලා තිබ්බා බය හිතෙන දෙයක් නම් කියන්න එපා කියලා. මං කිව්වනේ මේ රහසක් කියනවා කියලා මේ පැය. බය හිතෙන එකක් නෙවෙයි යන්නේ. දැන් මට සම්පකිරුවානේ මේ මගේ එක්ස්ගේ වත් කන්නවත් දත් නෑ. මම දත් සේරම ගැලෙවයි කියලා. මොකක් දන්නවද රහස? මං කවදාවත් එහෙම මේ මට ආදරේ කරපු කෙනෙක්ගෙන්, ඒ කියන්නේ මං කියන්නේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් එහෙම කවදාවත් දත් ගලවලා නෑ. මගේ දත් සෙට් එක තමයි එහෙම කවුරු හරි ගැලෙව්වා නම් ගැලෙව්වේ. මම මේ බොරු දත් සෙට් එකක් දාගෙන ඉන්නේ. ඔකද හිත හොඳ වැඩිනේ. ඉතින් මගේ සේ සතම පූජා කළා. හරිද? ඊට පස්සේ එයා ගියා. එයා යන්නම ගියා. අන්න එහෙමයි ඉතින් අපි. ඉතින් ඒ කාලේ මට එහෙම වෙච්ච නිසා මම පස්සේ තීරණය කළා, මගේ දත් සෙට් එක ගැලෙව්වා නම් කවුරු හරි. දැන් මම ඉතින් නේද මමත් ඒක අනිත් පැත්ත කරන්න එපැයි. දැන් ඉතින් මමත් ඉතින් දත් ගලවන සීන් එකේ තමයි ඉන්නේ. හරි නෑ නැත්තන අපි උගත් පාඩම් වලින් නේ ඉස්සරහට යන්න ඕනේ. ඔහු යන්න ගියාද මැකිලා කියලා අහලා තියෙනවා. දනිත් අහලා තියෙන දනිත් ඔයා මං ඔයාගේ සින්දුවක් තමයි ඊළඟට ප්ලේ කරන්නේ. ඔයාගේ නමේ නැද්ද මුකුත් තනි අකුරක් ඊළඟට? ඈ දනිත් ත්‍රී නෙමෙයිද ඩෑෂ්ද? හනේ හනේ කොල්ලෝ උපන්දිනේ නේත කියලා අහලා තියෙනවා මගේ. නේත නෙවෙයි නේද. හරියට සිංහල කතා කරන්න ඕනේ. හරිද? පිස්සු කොල්ලා. හින්දි සින්දුවක් කියලා තියෙන්නේ මේ පැය පටන් ගනිද්දිම හින්දි සින්දුවක්. තාක්ෂණ පහුවෙලා දෙන්නම්. හරිද? පැය පටන් ගත්ත ගමන්ම දෙවෙනි සින්දුවට ඩෝම් පටෝන් ගාලා හින්දි සින්දුවක් ප්ලේ කරන එක නේද? ඒක නිකන් නේ. ඒ පොඩ අවුල් නේ. අපි දනිත්ගේ සින්දුවක් අහලා ඊට පස්සේ තව සින්දු දෙක තුනකට පස්සේ හින්දි එකක් අහමු. මොකද අපි අහන්නේ මන්නං ආසම කොච්චර වුණත් පන්දම. ඒක තියෙනවා පොඩි නිකන්නේ අමුතුම රහක්. මොනාද වුණත් තව අහගෙන ආගෙන යනවා මේ දනිත්. නිරෝෂන් ඉන්නවලු, ඊට පස්සේ අජිත් ඉන්නවා, ධනුෂ්ක මල්ලි, නිලමේ. ඈ නිලමෙත් ඉන්නවද? කොයි නිලමෙද? ගොඩක් ඉන්නවනේ නිලමෙලානේ. නිලමෙ කියලා අදහස් කරලා තියෙන කාවද? කොහෙ නිලමෙද? අනේ මට දැනගන්න ඕනේ අප්පා. රොහානුත් ඉන්නවා කියලා තියෙනවා දනිත් හෝම්ස් එකේ වැඩ කරන සෙට් එකම. ආයි තින් අදි ගැම්මෙල්ලු වැඩ කරන්නේ මොකද මා වහගෙන වැඩ කරන නිසා. ඌ ලලා ලක්ෂණ අයත් ඉන්නවා කියලා තියෙනවා. ඕකේ ආදරින් එකතු කරගන්නවා මගේ සින්දුව දෙන්න. ආදිති මෙසේජ් එක දාලා තියෙන්නේ. ආදිති පොඩ්ඩක් ඉන්න බලන්න. ආදිති කියලා ටයිප් කළාම අපේ සිස්ටම් එකේ පෙන්වනවද කියලා. ආටිස්ට් කෙනෙක්ගේ මොකක් හරි සින්දුව නෑනේ. ඔයාගේ සින්දුවක් තියෙනවද? මෙහෙ නෑනේ. YouTube දාලා තියෙන්නේ. හරි හරි එහෙම බැලුවාම මාගේ දිහා. ඒකනේ ඕනේ. ඒක මට මතකයි. ඒක මම දෙන්න ඊළඟ පැයේ. හොඳේ අහගෙන ඉන්න දිගටම. අම්මිට අසනීපයි කියලා කිව්වා නේද ඔයා අයියේ? දැන් කොහොමද තත්තේ? හොඳයිද චුට්ටක් හරි? අම්මිට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හරිද? ඒ අතර කියන්න අමතකුණා අයියේ මට මේ ආදිතිය වෙල තිබ්බ යාගේ රිසල්ට් එක A5B4. හොඳටම හොඳයි කෙල්ලේ. වතාව සමහර වෙලාවට ඒ පහක් නෙවෙයි හත අටක්වත් ගන්න හිතාගෙන හිටියනම් ඔයා පොඩ හිතේ අවුලෙන්නම් ඉන්නේ. අවුලෙන්න එපා. හරිද? අපි ලද දෙයින් සතුටු වෙමු. කොහොම හරි මෙතනින් එහාට ලයිෆ් එක හදාගන්න ට්‍රයි කරමු. මහන්සි වෙමු. එනිසා වොරි වෙන්න එපා. හරි? දැන් මොනාද ඒ ලෙවල්ස් වලට කරන්නේ? ඒ ගැන හිතුවද? කියලා එවන්න බලන්න. මංගිතින් ඔයාට විෂ් කරනවා හොඳ හොඳට එලෙවල්ස් ගොඩදා ගමු හා ආල් ද බෑස්
1: පන්දම රැගෙන යන්න එන්න මහා හදවතට.

0: ගෙදර දනිත් වසේෂකක් දාලා. නිලමි කියල කියන්නේ ගෙදරටලු. ඒ බාප් පලු. ඇත්තනම ජානකලු. හනේ
1: වට බැඳවමුතු පොට සැලෙන පොට
0: මං අපේ ගෙදරායට කියනවා
1: පන්දම දැවෙනවා හදුගි ලබාගින්
0: ජනාධිපතිනී කියලා මට කතා කරන්න කියලා ගෙදරට
1: කලුව එනවා නුඹ නැති තාට සිතහසම පුරවා අන්දක
0: නිලමේ ජානක හලෝ ජානක බාප්පා
1: කතර කතර මඟ දෙදකලා නැති

ශේර පපා, ඔගොල්ලෝ අද දත්ගලේ වලු නේද? අනු මාමාගේ අනේ පව් දෙයනේ අහිංසකයා. අනු මාමා කො බලමු, කටේ දත් නෑ. ශේර බබයි නෂෝන් නිළඟට ඒගොල්ලොගේ අම්මි කවද අපේ කෙල්ල ඉන්දී ආදරෙන් එකතු කරගන්න ඔගලන්ට සිින්දුවක් දෙනවා. තව ෂට්ටකින් දැන් චෝඩි බ්‍රේක එකක් ගන්නවා. හරි හවස තුනයි වෙනාරී දා හතයි.

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තාම NS1 පොසිටිවිටි එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3 වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි පොසිටිව් වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණාට NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.

0: පූර්ව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය. Bajaj Vigo ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. David Pilis e-mobility වෙති 0114700550.
0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112800200. NIBM The City University. City, the place to be.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
1: 98.4 98.4

කමක් නෑ. ඒ සිින්දුවේ හින්දි එකමේ ෆරාටා බොරු බොරු අනේ. මං කියන හැමේකම ඇත්ත කියලත් සමාර විතර ඇතිනේ. ෆුල් ජෝක්ස් තීන්න එක ඉන්න මම හොඳ. එනිසා එම හැම එකම සීඩියස් කන්න පා හාද. මට සම්ප කියල ඇවල තියෙනවා. මෙන්න මේ වාක්‍ය මෙහෙ මහන්න කියන වාක්‍යයක්. එතැන්ට ඇත්තරම බාප් පනෙමෙයි. ඔයාගේ නම දැම්මත් එච්චර තමයි. හා නැද්ද කොල්ල බැලුවේ මා ඔයාගේ උගුලට අහු කරගන්න. සම්පා ඔයා මගේ උගුලට අහුවලා හිටියට එම ඔයාට බෑ මාව උගුලට අහු කරගන්න. හරිද? මෙන්න ඇවිල්ලා මෙයා ඉතාලියේ මෝදනාවල. නම කියන්නද? ඇත්ත නම ලයන්නෙන් පටන් ගන්න. මැද්ද අකුරක් තියෙනවා, තුන්වෙනි අකුර රුයන්. අද නම් අම්මා හං හිටියොත් මාට්ටු වෙනවද? අම්ම දැනගන්නවා මේ ආගාමේ ඉතාලි ගිහිල්ලා ජොබ් එකක් කරන්නේ මේ ලංකාවේ. මේ කෙල්ලෙක්ගේ ප්‍රෝග්‍රෑම් එක අහා ඉන්නවා. ඒක තමයි පහෙන් පස්සේ හැමදාම කෝල් කරන්න. අද ඉවරයි පුතේ. අනේ අයියා අපි ඉවරයි. රංගයියට කියන්න. අනේ අනේ වැඩක් බාර දුන්නා. වැඩේ අනලා

රාබ්බට හා වැඩක් කනන්න කීයක් විතර ගන්නවද ඔයා? හරි හරි ෂේප් ෂේප් සම්පූර්ණයෙන් ඇනුවේ නෑනේ, 50% ඇනුවේ. එහෙනම් පොඩි සමාවක් තියනවා හොඳේ.

අර පැය මුලම හිඳ සින්දුවක් කිල්ලපු මල්ලිට. ඒ මල්ලිට තමයි හිඳ සින්දුව දුන්නේ. හරිද? ආයි හිඳ සින්දුවක් දෙන්නම් ඊළඟ පැයේ. දැන් චූටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව 3:05.

0: Assetland Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Assetland Finance අද මෙන්න අදම aran යන්න. අමතන 01114700.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මම හිතන්නේ අලුත් regulation ඇවිල්ලා තියෙනවා pilots 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: Pilot, co-pilot, co-pilot.
2: නෑ, pilot, co-pilot, co-pilot.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත

0: ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වීම.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න 98.2
5: 98.4

ආදර නමින්. මොකද කියන්නේ? මගේ දෑතින් අල්ල ගන්නවද? අපි යමු ලස්සන ගමනක්. අපි යමු ඈතට ඈතට. හාද? අම්බෝ! බොයිස්ලා ගොඩයි. දෑතින් අල්ල ගන්න. පොරකන්නපා හිමින් හිමින් හිමින්. කොරියාවල දේශාන් මට ඊයෝ ආගෙන කියන්න බැරි වුණා. සරි ඩාලින්. ඔබෝ ඩාලින් කිව්වහම මූණට ආපු හිනාව. කොල්ල කෙල්ල සේරම එකතු කරගන්නලු. අද තමයි කියලා තියෙන්නේ වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා. මං අර ඩාලින් කියප කිල්ල අස් කරගන්නවා හොඳේ. වයිෆ් ලා ඉන්නව නම් ඉතින් මම ඩාලින් කියන්න ඕනේ නෑනේ. වයිෆ් රවිනි ඊළඟට පුතා තේවු සන්තේෂ් එමෙවල තියන්නේ. සන්තෝෂ් නෙවෙයි සන්තේෂ් නේද? අම්මල දෙන්නා හොලි කටි ඔක්කොම. අද මොකද ඔයා නිකන් හොඳ පුතා සුදු පුතා වගේ? වැඩි නෑලු. ඔයාට නම් වැඩි නැතුව ඇති. ඒ වුණාට ඕව හෙන ප්‍රශ්න. කසාද බැඳලා කියලා දන්නව ගණන් මම නම් බලන්නේ ඇහක් ඇරලවත්. දන්නව ගණන් වගේ එකක් නේ කියවුනේ. වචනත් පැටලෙන්න ගත්තා ඔයා කසාද බැඳලා කියලා දැනගත්තාම. හිත කැඩුනා. හිත බිඳුනා. අහෝ කේදේකි ඉරකි තිතකි කිව්වලු. මේ සින්දුවෙන් කියවෙන්නේ මුල ටිකේ විශේෂයෙන් මගේ ජීවිත කතාව.

0: කෙල්ලම ෆුල් සොමිය ඉන්නේ අන්නේකයි. විඳ වේදනා හදේ තවත් නෑ. ආදරේ කියා අලුත් දෙයක් නෑ.
1: ආදරේ ඕනෙ දුකාට
0: ඕනෙ

0: කියන්න. ආදරේ තියනවා මේ හිතේ ඕනොඩත් වැඩියෙන්.
1: සිය තහන ඔබට දෙන්න. දැඟවයි චූටි බ්‍රේක්ක ගන්නවා. ඊට පස්සේ ආදරෙත් දෙන්නම් සින්දුත් දෙන්නම්. හාද හවස් 4ට ලඟයි. තව තියෙන්නේ විනාඩි 10යි.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඉස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 2 123 123.
6: හරිගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 515 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
13: එච්චර කීරව දරන් ගන්න එපා චාලි. සැන්ඩිට සනීප නැහැ. සැන්ඩි හිටපු ගා උණ විකාර ගියෝත.
14: කෙනෙක් කිසිම දෙයක් වගේ කිව්වක් නිතු කියන්නේ.
13: ඒ විතරද මිනිස්සු කල්පනා කරද්දි ඊ කියන්නේ වෙනද සනීපෙන් දරවගේ නේද?
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
16: 98.1 98.4

වෙනස් නේ සින්දු දෙක. සාමාන්‍ය එකකට එකක් පොඩක් මැච්චන සින්දුනේ මම ප්ලේ කරන්නේ. හැබැයි දැවන්ත රොක් සින්දුවකට පස්සේ මන්නිකන් පොඩි වෙනසකටත් එක්ක මේ වගේ එකක් ප්ලේ කළා. කමක් නැහැ නේද? මං හැමදාම කියනවානේ, මං හැමදාම කියනවා හැමදාම එකම විදිහට වැඩ සිද්ධ වෙන්න ඕනේ නැහැ කියලා. එහෙනම් ඇයි මම මේ හැමදාම එකම දේ කියන්නේ? පිස්සු කෙල්ලක් නේ, පිස්සු හොල්මනක්. ඔය සින්දුවට විමුක්තිකාව, අනේ විමුක්තිව කයන්න කොහොමද වැඩි උනේ? මට නිකන් නැති අකුරුත් පේනවනේ, තාරේ සමීන් පර් වගේ අකුරු ඉගිල්ලනවා වගේ පේනවා සමහර වෙලාවට. විමුක්තිව එකතු කරගන්න පුළුවන්ද ඔය සින්දුවට? මොකද බැරි, මගේ කට කැඩිලා නෑනේ. හා, එකතු කරගන්න පුළුවන්. SK engineering, මගේ තැනක් තමයි ඉතින් ඕක. SK කියන්නේ ඉතින් සුදු කොච්චිනේ, සුදු කොච්චි engineering නේද? බොස අහගෙන ඉන්නෝ නම් හොඳ වෙයින් කියනවා ඇතිනේ. අයියෝ සාන්ත, පිළියන්තල SK engineering එකේ විමුක්තිව එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මම කියන්නේ ධනුෂ්ක කොස්තා.

0: Theater Top Story.
1: බස්ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය. වාර්ෂික බස්ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර් දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේ රැස්වූ අවස්ථාවේදී. ඉන්ධන ගාස්තු සංශෝධනයද සැලකිල්ලට ගනිමින් බස්ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමි වුණා. මේ අතර යලකන්නේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6000ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින්. මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට ගලේවෙල දක්වා කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් හරහා ඉදිකිරීමට හැකිවන ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. එහි දුර කිලෝමීටර 38.5ක්. රාජ්‍ය අරමුදල් භාවිත කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රාජ්‍ය ආයතන සඳහා වාහන 535ක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ යටතේ ට්‍රැක්ටර් 175ක්, ගලිබවුසර් 100ක්, බැකෝ යන්ත්‍ර 100ක් හා ටිපර් රථ 160ක් මිලදී ගැනීමට නියමිතයි. මේ අතර ලබන වසර සඳහා තෝරාගත් පාසල් සහ පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සඳහා පවහන් යුගලයක් ලබා දීම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. එක් සිසුවෙකු සඳහා පවහන් ලබා ගැනීමට රුපියල් 3000ක තිරින පතක් ලබා දීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: එක සින්දුවකට පස්සේ අපි අහන්න කාගේ සින්දුවක්ද? ජයශ්‍රීලගේ සින්දුවක්. ලස්සනයිනේ මේක. සිව්මැලි එම නැත්තං පියමැන්නේ ඇයිද එසේ? මේ සින්දුවට යන්න කලින් මට තියෙනවා චුටි කවියක් කියවන්න. දමිත් දිනෝජ් කර්ටන්ස් වල වැඩ කරන දමිත් තමයි මෙසේජ් කෙවලා තියෙන්නේ, මේ ලස්සන කවිය වෙලා තියෙන්නේ. මේ වාසනාවන්ත මාසයක් තමයිනේ අයියෝ දමිත්, ඔයා කවියක් නෙවෙයිද වෙලා තියෙන්නේ? ඔයා වෙනද ටයිප් කරන විදිහට මෙවලා තියෙන නිසා මං හිතේ කවියක් කියලා. වැලින්නම් කතාවක් නෙමේක. මදයි තාලෙට කියවන්නත් ගත්තා. බලමු මේක තාලෙටම කියවන්න පුළන්ද කියලා. මේ වාසනාවන්ත මාසයක් තමයිනේ මගේ උපන්දිනෙත් මේ මාසේ තුන්වෙනිදානේ. ඒ කියන්නේ අනිද්දානේ. මං ඒක තාලෙට හැදුවා. ලලිත්ගේ කවියක් වගේ නේද අනේ? හැබැයි කොල්ලා කියලා තියෙනවා මේ වෙද්දි තෑගි හම්බ වෙලාලු තියෙන්නේ යාට. උණ හැදිලලු. මටත් ඉති වේලස්සනම තෑගි හම්බුනානේ. තාම මේ පේන්නද? තාම කතා කරන්නේ 150ක් විතර.
1: ඤහයෙන්
0: ඒ කියන්නේ හෙට නෙමෙයි අනිත්, ඔයාගේ බර්ත්ඩේ දමිත්. දහන්න පහක් අපි දෙන්නම එක මාසෙනේ. ඒ විතරක් නෙමෙයි අපේ ආශ්චර්යගේ බර්ත්ඩේ එක ජූලි 3. හෙට නෙමෙයි අනිද්දා. බලන්න ආශ්චර්යයි මායි තියෙනවා පොඩි පොඩි සමාන ගන් ටිකන්නේ. දෙන්නම දත් ගලවන්න දක්ෂයි. දෙන්නම ජූලි මාසේ දෙන්නගෙම ගෙවල් කොට්ටාවේ. මේ වෙනස්කනුත් තියෙනවා. එයා උසයි මම කොටයි. තව තියෙනවා ගොඩක්. සමානකම් තියෙන්නේ 3යි. අද නම් හිනා වුණා වැඩිද මන්දා. මෑ නම් සැබෑව දඟකාරියක් කියලා ගාල්ල මදු කියලා වෙලා තියෙනවා. Thank you.

හතරයි වෙනඩි තා හතයි තීක්ෂණගේ මේ සිින්දුව ඉල්ලුවේ තීක්ෂණම තමයි. හැබැයි සිින්දුව කියන තීක්ෂණ නෙවෙයි, ඒකල තීක්ෂණ. අම්මවයි තාත්තවයිත් එකතු කරගන්න කියලා තිබ්බා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රාජ්‍ය සේවකයන් ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා, 10 මැගට් දෙකක් ඇකුළු සහන ආඩු ගෙවීමේ ප්‍රමේය.
2: දැන් පඩියෙන් කැපෙන්න යන්නේ ඔය ලබා දෙනවා කියන හාල් කිලෝ 20.
3: මේවා කියනකොට රාජ්‍ය සේවකොන්ට ලැජ්ජයි.
4: උසු ඉදල් මුල්තෙන් ගිර අවශ්‍ය කරන හට්ටි මුට්ටි මේවත් ලීසින් ක්‍රමයට ඉස්සරහ ලබා ගන්න පුළුවන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මේ සමාජයේ ශිෂ්ට සම්පන්න ලෙස පාලනයක් කරන තත්ත්වයකට පරිවර්තනය කරනවා.
6: මා ජනතාවට අනවශ්‍ය පීඩනයක් එන තීන්දුවකට අපි යන්නේ නැහැ.
7: මේ රටේ ජනතාව මෝඩ නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand තැවිලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාස කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0718 492 477.
12: මුළු පවුලටම මගේ ගානටම
13: කුකෝ ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය.
14: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114 700 550.
16: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
17: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
18: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
19: SLT Mobitel Pure TV නීලවිකාශ.
20: ඇලුමිනියම්මනේ
21: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටි වෙනස්.
22: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
23: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදමෙන්න අදම ආරන් යන්න. අමතන්න 0114 700 100.
24: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
25: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
26: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
27: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
28: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
29: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
30: සියත පොකට් මනි අනුග්‍රහය.
31: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. අනුවටයි දශම දෙකෙන්

ආදිතයගේ හිතේ මට සිින්දු අමතක වෙලා කියලා. එයා ඉල්ලපු සිින්දුව. නොනොනෝ මෙතියෙන්නේ. මං කිවන හතරෙන් පස්ස දෙන්න කියලා. හෙට බර්ඩ්ඩේ තියෙනවා. මෙන්න මේ ගෑනු ළමයාගේ. සුදු නෝන කෙනෙක්. එයාමට කියලා තියෙනවා එයාවත් ජුලයි ග්‍රෝප් එකට ජොයින් කරගන්නලු. ජූලි මාසේ ඉපදුණු වාසනාවන්ත වාසනාවන්තියෝ නේද? සුජීවනි කොහමද? මං අහන්නේ නෑ ඔයා මොන අවුරුද්දද කියලා. එමෝ නෑනේ යන්නේ නේද අපි එක මාසෙනේ මදයි. හස්බන්ඩ් චින්තක පුතා දිසස් ආදරෙන් එකතු කරගන්නවා.

ඇසස්ගේ සින්දුවල තියෙන ලස්සන නේද? ආයි කියන්න කිසිම අඩුවක් නෑ. ඉතාම මිහිරි නේද? හිතට දැනෙනවා, ආයේ හිත නිවෙනවා. මාරු රහක් තියෙන්නේ නේ. විහිරාන් ගෙත්තිතිං සින්දු එහෙම තමයි. නැත්තං කොල්ල තරහ වුණොත් එහෙම නේද?

0: අංජල මාත් ඉස්සර මෝඩ කාලේ ගොඩාක් චෝටි කාලේ මුකුත් නොතේරෙන කාලේ හිතන් හිටිය මාස 90 තමයි එහෙම වැඩි මල්ද බාලද කියලා හිතන්නේ කියලා.
1: ලවෙලි තරාවේ හමු වූ වේලාවේ නුඹේ දෙතොලින්
0: මන්නන් චෝටි කාල තමයි ඉතින් එහෙම බලන් යද්දි නේද ඔයා තාම මෝඩයි අනේ මේ කොල්ලා.

බේටක චෝටක් චේන්ජ් කලා හරිද? එද සිින්දුවක් ඇහුවේ නෑනේ. එහින් දහමු අපි ගැන කියන්න නැත්ත. උදේ පහේ ඉඳලා රෑ දොළහා මාර වෙනකම් අහගෙන ඉන්නේ. හරි හරි ඉතින් මට ඇතරම ඊයේ බැරි වුණා ඔයගොල්ලෝ ගැන කියන්න. සෝරි, වැරද්ද මගේ, මම පිළිගන්නවා. අද නම් කියන්න හිටියේ ඔයාට හදිසි වුණානේ ඉතින්. මෙල්බන් වල අසේල, අසේලගේ වයිෆ්, එයාගේ නම ෂෙහාරා, ලොකු දුව කියාරා, පොඩි දුව මෙලිසා, ඔක්කොම අල්ල එකතු කරගන්නවා ආදරේ.

මනසට හඳ එනකොට මට නිකන් දැනෙන්න ආදරේ වැස්ස වහිනවා වගේ. හැබැයි එවලාට මට හරිම අසරණ බවක් දැනෙනවා. මට කෙනෙක් ඉන්නවා කියලා මට නිකන් දැනෙනවා. ඒකෙන් මගේ පිපාසය සංසිඳෙනවා. ලස්සනයි තේරුම. සින්දි තේරුම කියන්න ඉඩක් හම්බ වෙනකම් බලන් හිටියේ. හැබැයි සින්දු ඉවරනකම්ම මට චාන්ස් එකක් ලැබුණ නෑ කියලා හිතනවා. හරි කොමාරි, දැන් හරිනේ තේරුම දන්නවනේ. චුඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ තව සින්දු 3-4ක්වත් දෙන්නම්. අහන් ඉන්න. හවස 4:42.

0: අරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න.
4: ඔන්න
2: අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් පුටසට වෙතින් මෙගාවට්ටම් මාම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි, සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි, මිල්කා සම්පූර්ණ යොදේ සෑතක රිපිට ඉතිරි රුපියල් 200යි, සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත්පේස්ට් ඉතිරි රුපියල් 120යි, කාගිල්ස් පුටසට
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0115 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න, UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 832 1000. NIBM The City University, the place to be.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: අද කෑමක නම් කෑම රසටම තිබුණා
3: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
4: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: ඇලුමිනියම්නේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: පොරවදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් පිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් මුල් ඒරියාව අතුර කිරියා මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
9: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
10: 98.1 98.4

සිින්දු පිස්සුවක් කියලම සේංශකත් අලතියනවා නිලු ඇත්තමැත්ත. ඊට පස්ස දෙන එක බලන්නකු ඒකත් එහෙම තමයි. අද මේ සිින්දු ප්ලේ කරන්න නැද්ද කියලා සමහරු අහල තිබ්බා. අන්තිම වෙනකං හිටියේ ගොඩක් අයාස සිින්දුව මේක නිසා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටිස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited within.
3: Then Pan Asia Banquet obe stavara tempatu sundaha ihila poliyak laba ganna. Adama obe langama athi Pan Asia Banku shakawata pivisenna. Nathinam 0114 667222 amathanna.
4: Kahin ekata ekak. Then sarata dekak. Burger King within rasama rasa spicy crispy chicken burgers dekak. Rupiyal 1450 kata. Adama enna langama athi Burger King ekata. Delivery karaganna amathanna. 0112 123 123.
5: 2026 FIFA unusuma June දොළොස්වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.

වාගේ සිද්ධුගේ වැඩ ඉවර කරන්නේ. වාගේ සිද්ධුවක් කියන්නේ මේක දියුල්ගනේ මහත්මයාගේ සිද්ධුවක්. මේ විදිහට අලුත් තාලෙට හැදුවේ කොල්ලනේ. අහගෙන ඉන්නේ නේද? මට සතුටක්. ඔයත් අහගෙන ඉන්න එක. අම්මත් අහගෙන ඉන්නේ. අම්මවත් එකතු කරගන්නවා ආදරෙන්.

හැට හමුවමුද අපේ හනද වට්සප් මෙසේජස් තොගයක් තිබ්බා. කියවන්න වෙලාව තමයි මදි.

0: සම්බෝ ගොඩක් කට්ටි ඉන්නවා ආදරෙන් එකතු කරගන්නවා.
1: මේ සාදුකාරයයි සංගීත සාදයයි
0: මං ආගේ සුදු කොච්චිය ගොඩක් ආදර.

0: किया था टॉप स्टोरी।
1: බස්ගාස්තුව 112කින් නිහලට බස්ගාස්තුව 112කින් නිහල නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ ලබන 6 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30ක් පැවති අවම බස්ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. සාමාන්‍ය සේවා කෙටිදුර බස්ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ 112කින්. දහවන දුර කිලෝමීටර් 100ට වැඩි දිගුදුර සේවා බස් ගාස්තුව 120කින් ඉහළ නැංවීමට නියමිතයි. සුඛෝපභෝගී කෙටිදුර බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළේ 112කින්. දහවන දුර කිලෝමීටර් 100ට වැඩි දිගුදුර සුඛෝපභෝගී බස් ගාස්තුව 115කින් ඉහළ නැංවීමට තීරණය කළා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේ රැස්වූ අවස්ථාවේදී. ඉන්ධන ගාස්තු සංශෝධනයද සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමි වුණා. මේ අතර බහලුම් ප්‍රවාහන ගාස්තු 3%කින් පහත දැමීමට බහලුම් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා. සියතමි ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
0: සියතා ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ังHowdy,
1: howdy, howdy, மக்களா. Howdy, howdy, Charlie.
2: 那个，我最近那个早餐你不来呢？
1: 大妹妹，那好的。
2: 大妹妹，那好的呢？
1: 那好的。
2: 大哥，我们买很多。
1: 大妹妹，那
2: 我买的很多，大妹妹，阿爸爹的。那你还有那包多少个？
1: 很多，大妹妹，你呢？好的嘛，阿门了。
2: මිසෙල කතා කරන්න බැරුව ගිහිල්ලා නේද? භාෂාව බැරුව ගිහිල්ලා. කතා කරන්න බැරුව යරි කවන්නේ සමාහ සද්ද කරගන්න බැරි වෙන එක. භාෂාව දන්නේ නැතුව යරෝ කියන්නේ.
1: ඒ කියන්නේ කයලු ලයලු වෙනවා. ලලු ලලු.
2: මයනු බයනු වෙනවා නේද? ඒ වගේ වෙනවා මිසෙල මං අහගෙන දැන් පොඩ්ඩකට කලි හච්චින් අරිනවා.
1: හිටි. හිටි.
2: ඒ කොහොම හච්චි කරනවද මන්ද?
1: ඒ මගේ නගේ ඇත්තටම හජින් ක්‍රම දෙක තුනක් තියෙනවා.
2: එකක් හිචි,
1: එකක් හිචි. එකක් පොඩක් සද්දෙට, දැන් ගෙදර වකිනවා. හෑ චා චා.
2: ඒ අපේ අල්ලපු ගෙදර ඉන්නවා අංකල් කෙනෙක්. එයා හච්චින් අරින්නේ මේ මොකද්ද කරන්නේ? ඇහෙනවද මං කියන එක? ඇහෙනවද?
1: ඒක තාම පොඩ්ඩක් ඇහෙනවා මදි වගේ. ඊට පස්සේ මම
2: ඇහෙනවා මදි වෙන්නේ කිව්වේ අල්ලපු ගෙදර අවුරුද්ද. අල්ලපු ගෙදර අංකල් හච්චින් අරින්නේ මේ
1: කසිප්පු කියලා.
2: මේ තව මටයි.
1: ආ හෙව නැත්තයි.
2: ඒක හරි විනෝදයි. කවුරු හරි අච්චුමක් කරනකොට ඒ මොකද්ද කිව්වේ?
1: හා.
2: ඉතින් ඉස්සර මට මතකයි මොකක් හරි ටෙලි ඩ්‍රාමා එකක හිටියා කැරක්ටර් එකක් 689 කියලා හච්චි කරද.
1: ආ
2: දෙකිට මට මතක විදිහට ජයලත් මනෝරත්න මහත්මයා තමයි ඒ චරිත රංගපෑ 689 කියලා තමයි.
1: ටිකක් අමාරුනේ ඒක දිගට.
2: ඔයා ට්‍රයි කරලා බලන්න.
1: මම ෆස්සේ ට්‍රයි කරනවා.
2: ඊළඟ හච්චි යනකොට ඉලක්කක් කියලා බලන්න. හරි ෂොක්.
1: හිටි හිටි හිටි ඉතින් මකල මොනවද අලුත් විස්තර?
2: අලුත් විස්තර කියන්නේ ඔයාට ආරංචියක් ආවද මේ බැට්මෑන් කියලා ආදයක් ගැන?
1: ඕ මට ආරංචියක්
2: ආවා. මෙක්සිකෝ පැත්තේ.
1: ආවා මම දැක්කා ඒ සීන් එක.
2: ලාගෝස් ඩි මොරේනෝ කියන සිටි එකේ බැට්මෑන් කෙනෙක් පහළ වෙලා
1: ඉන්නවා.
2: හරි මිනිහා රෑට රෑට එහෙම ගිහිල්ලා පාරේදී අල්ල ගන්නවා මේ බයිසිකල් හොරුන්.
1: ඔව්
2: මොටර්සයිකල් හොරු. ඒ ටිකක් වැඩිපුර යන සෙල්ලමක්. මොටබයික්
1: හොරකම් කරන එක.
2: මොටබයික් හොරු අල්ලලා කෙලින්ම ලයිට් කණු වලට තියලා ගැට ගහලා ඩක් ටේප් වලින් ඔතනවා. පින්තූර එහෙම දැක්කා.
1: ෆොටෝස් ගහලා දාලා තිබ්බනේ.
2: ෆොටෝ ගහලා දාන දෙන්නෙක් ඔතලා තිබුණා මේ එක ලයිට් කණුවේ මෙහෙම දෙපැත්ත බලාගෙන එක ගොඩේ ඔතලා ඉන්නව දෙන්නවම. මෙහා මේ නලල ලියලා ඒ භාෂාවෙන් නෑ මෙක්සිකෝ භාෂාවෙන් ලියලා හොරා කියලා.
1: හොරා.
2: ඔව්. මේ ඉන්නේ හොරෙක් කියලා
1: තේරෙන්න නැත්තම් හඳුර ගන්න බැරි වුණොත්
2: කාටද
1: වටේ අරිදගෙන යන මිනිස්සුන්ට?
2: මේ මිනිස් අහිංසක මිනිස්සු කියලා හිතුවත්
1: නේද?
2: එහෙනම් හොරෙක් කියලා නල්ලේ ලියලා රැවුල ඇඳලා ඊට පස්සේ අර කැට් විස්කර්ස් තියෙන්නේ පූසංගි තියෙන්නේ
1: පූසංගි
2: රැවුල අර ඉවල්ලන්න පාවිච්චි කරන දිග රැවුල අන්න ඒ වගේ මූණේ මෙහෙම දෙපැත්තේ ඇඳලා ඒ කියන්නේ කෙලින්ම ෆුල් නෝන්ඩි කරලා තමයි යනවයි කියලා කියන්නේ. හැබැයි තාම කාටවත් මේ බැට්මෑන්ව හම්බ වෙලා නැහැ.
1: ඒ කියන්නේ බැට්මෑන් ඉතින් හම්බ වෙන්නේ නැහැ නේ මක්කලෝ ෆිල්ම් එකේ විදිහටත්.
2: මම මාරු වෙනවා නේ.
1: මම මාරු වෙනවා.
2: වැඩි කාලෙකුත් නැහැ. මේ දැන් සති දෙකයි.
1: ආ එහෙනම් තව සති දෙක
2: කියලා ගන්න. තව කාලෙක මිනිහා වෙයිද නැහැ. මම තමයි බැට්මෑන්.
1: නෑ හැබැයි මෙහෙමයි. කීප දෙනෙක් වෙන්න පුළුවන්. මම තමයි බැට්මෑන්.
2: අමුත කොහෙද බැට්මෑන්?
1: තමයි
2: අයියෝ මමයි බැට්මෑන්. ආ බැට්මෑන් නම් මම දාන බෝලෙට ගහනවා බලන්න. අමුසේ බහලක බැට්මෑන් නම් මේ බෝලෙට ගහනවා
1: බලන්න.
2: ඔව්. දැන් කොහේ කෙලවර වේද කියලා ජූනි මාසේ 13 වෙනිදා ඉඳන් තමයි මේ සිද්ධි වාර්තා වෙන්නේ. දැන්ට බයිසිකල් හොරු 5 දෙනෙක්ව වරින් වර ගැට ගහලා තිබිලා තියෙනවා. තාම මිනිහා හොයාගෙන නැහැ. මිනිහා මාරු වෙලා ඉන්නවා. මේක මේ පළවෙනි වතාව නෙවෙයි. ඈ ලෝකේ මේක මීට කලිනුත් වෙලා තියෙනවා.
1: ඒ කියන්නේ බැට්මෑන්ගේ ආවේශය ගන්නවා නේද? අර ෆිල්ම් එකෙන් තමයි ඉන්ස්පයර් වෙන්නේ.
2: බැට්මෑන්ගේ විතරක් නෙවෙයි. විවිධ සුපර් හීරෝස්ලා හැටියට සමහරු තමන්ව නිකන් ගන්නවා හැම තැනකට. ඕකට කියනවා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒගොල්ලන්ට කියන්නේ විජිලන්තේස් කියලා. විජිලන්තේ කියලා කියන්නේ යාළ මේ නීතිය තමන්ගේ අතට ගන්නවා. මම තමයි සාධාරණත්වය ඉෂ්ට කරන්න ඉන්න එකා මේකේ කියලා අර අර මේකම නීතියෙන් අරහෙමේ වෙනකම් බලන් හිටියොත් අපි යුක්තිය යුතු කරන්න ඕනේ කියලා මිනිහා තනියෙන් එහෙම කරන ඩයල් ඉදිරි බලමු. අපි ඒ වගේ කීප දෙනෙක් ගැනද කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
1: ඕකේ.
2: ඊට අමතරව අපි අද මේ පුංචි කාර් නිවසෙන් අලුත් පණිවිඩයක්
1: ලැවිල්ලා සැම හැදිලා තියෙන දවසම
2: පාවේ බ්‍රෑන්ඩ් කන්න තුයිබේ නම් කියන්නේ.
1: Yes, අපි ඔය ඉස්සර කතා කරමු. හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න.
2: හොඳ හොඳ ලාඩම්.
1: හැබැයි ජාමේ.
2: ලාඩම්.

0: හවස පහයි විනාඩි 20යි.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718

0: පංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පංචිකාර නිවස.
1: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමක්.
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 1132 1000 NIBM The City University The Place to Be
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
7: ගන්නවා ලයිසන් එක
8: දැන් හරිනේ අමාරු
6: වයිෆ් කේ කතා පොඩ්ඩක් වැඩි
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
5: 13.19ට කෝල් එකක් ගන්නකො.
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
9: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: ล้านดัง
1: ทาลีแซนดี้วาลาตะเคียนเด้อดันมีลาโกสซินดีโมเรโนวาลาแบทแมนถ้าแบทแมนก็คอลิเซียมเหรอดันน่ะ
2: เอ๊ะบกะดะ
1: อีเอ๊ะบกะดะแกคาวโดมินิเอกิลลาหันดิกาเนมินิซุงไลท์คานวาลาแกตะกะกะฮากิยามิติโพลิซีฮอยนอเนเมหมายเดเอกดิฮาแบลัวฮามาකෙනෙකු දෙතෙන්න පුළුවන්. ඉතින් ඒ මාර පොලිසියට දැන් අර බයිසිකල් හොරුන් නෙවෙයිද පොලිසිය හොයන්නේ?
2: හා
1: බයිසිකල් හොරුන් අල්ලන බැට්මෑන්වද හොයන්නේ කියලා. ඉතින් එහෙම තමයි දැන්
2: පොලිසිය වැඩේ වෙන කෙනෙක් කරනකොට
1: බැට් කරලා හරියන්නේ
2: නැහැ. පොලිසියට කේන්තිය. කොහොමද අපිට අතට දෙන්න
1: බැහැ. ඒක පොලිසිය වැඩේ බැට්මෑන් කළාම පොලිසියට කේන්තිය යනවා. ඒකයි ඉතින් එහෙම බෑ.
2: අනිත් එක පොලිසිය හිතනවා ඉතින් අපිටත් වැඩ එපේ කරන්න.
1: මේකේ රස්සාව නැති වෙන පොටක් දෙයි මේක. හිටාරින් දැන් බැට්මෑන් නුගල ලෝයිසි මහත්තයා කළොත් පොලිසිය. ඒ හින්දා පොලිසිය හොයනවා දැන්
2: බැට්මෑන්.
1: එමෙම මීට කලනොත් වෙලා තියෙනවා. ඔයාලා අහලා තියෙනවද හාදෙක් ගැන මේ ෆීනික්ස් ජෝන්ස්.
2: ෆීනික්ස් කුරුල්ලෙක් අද සින්දු කියන්නත් බෑ මට.
1: අපා මෝ ලොකු දෙයක් ඒක. අනේ ඒ කැලද වාගේ අසනීපේ ඒ කැලල පර්මනන්ට් කරගන්න බෑ ඉතින් ඒ කියන්නේ.
2: සින්දු කියන්න බෑ.
1: සින්දු කියා ගන්න බැරි එක.
2: ෆීනික්ස්
1: බෑ. ප්ලීස්.
2: ෆීනික්ස් කුරුල්ලෙක් මං.
1: කවුරු ડોක්ටර් කෙනෙක් නැද්ද ડોක්ටර්? ડોක්ටර් අපේ සැද්දිට සනීපේ. අරේ යාට කැස්ස යාට එම්බිරිස්සාව යාට උඩ ඒ ටික සරීප කරලා දෙන්න යාට සින්දු කියන්න බැරුව ගිල්ල ඒකේමම තියලා දෙන්න බෑ.
2: ඔයා හොදු කැදි බලව ගැස්සල කඳුළු තනවා.
1: හොඳ වැඩි
2: වේදනාවට
1: නේද? අනේ මං සින්දු කියනක නවත්තන්නනේ හදන්නේ. අර අර අහගෙන ඉන්න මිනිස්සුන්ට තැන්නේ අහගෙන මිනිස්සු අඩට සතුටට
2: සතුටට කඳුළු.
1: ආයි ජීවිතේදී මේකට හරි සින්දුවක් අහන්න ඕනේ නැහැ.
2: හරි අපි දැන් ෆීනික්ස්
1: අපි කතා කරන්නේ ෆීනික්ස් ජෝනා. ජෝනා නේ සමාය
2: අදට වාගේ
1: ජෝනා කියද්දි බග් ෆිට් එකට තමයි ජෝනා කියන්නේ. ෆීනික්ස් ජෝන්ස් දවසක් තා මේ ෆීනික්ස් ජෝන්ස් ගමනක් කරනකොට මේ මිනිහගේ කාර් එකට කඩාගෙන පැනනා මේ නරක ආදෙක්.
2: නරක ආදේ?
1: ඔව් දැන් මිනිහා කාර් එක හොරකම් කරන්න හදුවා. දුරයි යන්න හදුවා කාර් එක. යන්න දුන්නේ ඒ කලබලේ වෙලාවේ එයාගේ පුතාගේ අත කැපෙනවා. කාර් එකේ වීදුරුවක් කැඩිලා. ඊට පස්සේ එදා රෑ ෆීනික්ස් ජෝන්ස් මූණට මාස්ක් එකක් දාගෙන මගදී අල්ලගෙන අර කාර් එක හොරකම් කරන්න හදපු හාදයට දෙන හොඳ සබ්බුවක්
2: දුන්නා බැටේ.
1: ඔව් නෙලාගෙන යනවා. අන්න එදා ඉඳන් තමයි ෆීනික්ස් ජෝන්ස්ට හිතෙන්න පටන් ගත්තේ අනේ මේක මම කරන්න ඕන වැඩක් කියලා. ඒ වෙනකම් මිනිහාගේ ඇත්ත නම බෙන්ජමින් ෆෝඩෝ. පස්සේ තමයි මිනිහා මේ ෆීනික්ස් ජෝන්ස් බවට පත් වෙන්නේ.
2: ඒ ගැම්මට
1: මිනිහා ඒකටම හරියන රත්තරන් පාටයි කළු පාටයි
2: අර බැට්මෑන්ගේ වගේ
1: ලස්සන කිට් එකක් එහෙම හදලා මූණට මාස්ක් එකක් හදලා තව මිනිහට සපෝට් කරන බඩු කැලි ටිකක් මිනිහා ළඟ තිබුණා. කියන්නේ මිනිහා මික්ස්ඩ් මාෂල් ආර්ට් දන්න හාද.
2: හා ඒක හොඳයිනේ.
1: මාෂල් ආර්ටිස් කෙනෙක් ඉතින් හොඳට ගහ ගන්න එහෙම පුළුවන්. මිනිහා ඇඳුම හදනකොට ඇඳුමට හැදුවා වෙඩි නොවදින උඩුකය ආවරණකුත්.
2: ඒ කවුද හදාගත්තේ?
1: වෙනම වැඩසටහනක් කරන්න වෙනවා. දැන් අපිට එක්සාස් වල නම් වෙඩි නොවදින ඇඳුම් අඳින්නේ
2: නැහැ ඔගොල්ලෝ.
1: අපි බය
2: නැහැ.
1: අයියෝ වෙඩි වැදුනොත් පිහිදලා දානවා. අපි ගණන්වත් ගන්න නැහැ.
2: වෙඩි
1: කියන ගණන් ගන්න නැහැ.
2: තස්සේ බැරිනම් මැරිලා.
1: ඔය ගණන් ගන්න තුෂ මැරෙනවා. මේ වෙඩි වැදුනොත් මේ පිහිදලා වලට මැරිලා. මෙයාගේ අතේ තියෙනවා හැමතිස්සෙම මාංචු කුට්ටමක්. ඊට පස්සේ බුලට් ප්‍රූෆ් වෙස්ට් එක ඇඳලා ප්‍රථමාධාර පෙට්ටියකුත් අරගෙන තමයි යන්නේ රෑට. කාටරි බක්රි කරදරයක් වෙලා ටක් ගාලා පැනලා උදව් කරලා ඊට කවුරු ගහ ගන්න යනවා නම් ගිහිල්ලා බේරනවා. ඊට පස්සේ මිනිහා ගාව තියෙනවා මේ පෙපර් ස්ප්‍රේ එකක්. මිනිසුන්ට විදින්න ඔහොම වැඩේ කරගෙන ගියා කාලයක්. කාලයක් වැඩේ කරගෙන ගිහිල්ලා 2020 දී ෆීනික්ස් ජෝන්ස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවට පත් වෙන්න හේතුව තමයි ඕව නෙවෙයි.
2: මිනිහා
1: සුපර් හීරෝ කෙනෙකුට ඇඳලා හිටියේ හින්දා නෙවෙයි. මිනිහා ඒ ඔක්කොම ටික කරන ගමන් මේ පොඩි පොඩ්ඩි මද්‍රව්‍ය වෙළඳාමක් කරලයි කියලා මාට්ටුනා පොලිසියට. තමයි සුප්පිරි වීරයෝ ඉන්නේ. සුප්පිරි වීරයෝ කියලා හිතන් ඉන්න අය ඔය වගේ චූටියට මිනිහක් දෙකක් මරලා චූටියට මද්‍රව්‍ය ටිකක් විකුල් අරිමේ තියෙන්න ඉන්න තියෙනවා.
2: චූටියට
1: ඔන්න බලන්න ඕනේ රබර් එහෙම බලන්න ඕනේ.

0: ස්ටයිලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
1: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ඔබේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල්ලේරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්.
5: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදිවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක. ඕසි නිවාස ඒකක 351ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ් ටොප් ගාඩන් එක සහ ලයිෆ් ස්ටයිල් ෆැසිලිටීස් රැසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.

රස්තියාදුවක් නැතුව එල්බී නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම එල්බී ෆයිනෑන්ස් එකට එන්න.

සති පතා ස්කූටල් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ්ඩංකය 23:43 දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරා.
3: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011147700.
4: Yeah.
5: Love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it, love it,

0: ගන්නවාද ගන්නවාද
1: විකුණනවාද ගන්නවාද
0: විකුණනවාද ගන්නවාද
1: දෙකම හොඳයි
0: දෙකම හොඳයි නේ විකුණනවා නම් එන්න ගන්නවා නම් ඒත් එන්න ගන්න කට්ටිය එනවා කොහොමද වාහනයක් තියෙනවා විකුණන්න
1: තියෙනවා තියෙනවා ඉතින් දෙක තුනක්ම තියෙනවා විකුණ ගන්නත් ඕනේ ඒවා ටික
0: වාහන දෙක තුනක් තියෙනවා විකුණන්න
1: මොනවා
0: සෙල්ලම් කරන්න පොඩි කාලේ කවරුවා පාඩම්
1: කරනවා අපිට හොඳ වාහනයක් දෙකක් තියෙනවා කිව්වම තමයි ඇස් ගෙඩි දෙක උඩ යන්නේ
0: පාඩම් කරනවා මේසෙ උඩ බ්‍රූම් බ්‍රූම් ගාපු ඒ වාරයන්ද පපුංචි කාර් විතර විකුණන්නේ මේ මොන මාස අපේවත්ද කියලා එලෝලදයි වාහනයක් විකුණන්න තියෙනවා නම්
1: ඔව්
0: ඉක්මනට වාහනේ විකුණ ගන්න ඕනේ නම්
1: ඔව්
0: පුංචි කාර් නිවසට අරයන්
1: පුංචි කාර් නිවසනේ
0: ඔව් එතෙන් තරන් ගිහිල්ලා එතන තියන්න ප්‍රදර්ශනයේට ටක් ගාලා විකිණනවා ඇයිදට ටක් ගාලා විකිණෙන්නේ වාහන ගණ්ඩ පුංචි කාර් නිවසට එනවා හතර දිබ්බාගේ ඉඳන් මිනිස්සු.
1: ඔව්.
0: හරි. යාපනේ වවුනියව මන්නාරම් පැත්තේ, කුරුණෑගල බදුල්ල බණ්ඩාරවෙල පැත්තේ, කාල්ල මාතර හම්බන්තොට පැත්තේ, නුවරි, නුවරඑළිය, මාතලේ, කොළඹ, ගම්පහේ, කළුතරේ, අනුරාධපුරේ, පොළොන්නරුවේ නේන තැනක් නැහැ. ඔය හැම තැනින්ම ගණුම් කාර්යෝ එනවා පුංචි කාර් නිවස හොයාගෙන. ඔව්. නිකන් හිතලා බලන්නකො මෙච්චර දුර බැහැර ඉඳන් වාහන ගණ්ඩ මිනිස්සු එනවා කිව්වහම මේ පුංචි කාර් නිවසට.
1: ඉතින් දැන් ඇයි ඔය වෙන ඕන තැන් තියනවනේ ඕන තරම් දැන්.
0: ඔව්.
1: ඇයි පුංචි කාර් නිවසෙම වාහන ගන්න එන්නේ?
0: පුංචි කාර් නිවසෙම පාද ගත්තේ.
1: මං කතා කරන්නේ.
0: මං කතා කරන්නේ.
1: නෑ
0: නෑ දුක හිතන්න එපා. ඔයා කතා කරන්නේ. මේ පුංචි කාර් නිවසටම ඇත්තටම පිරිස්සු මෙහෙම එන්නේ. පුංචි කාර් නිවස විශ්වාසයෙන්. එතනින් වාහනයක් කවදා හරි ගත්ත මිනිස්සෙක් දන්නවා. තාම හොඳ තත්ත්ව පරීක්ෂාවකට පස්සේ වාහනේ ලියකියවිලි ටික චෙක් කරලා හිස්ටරි එක බලලා කරලා සියලු පහසුකම් සමග තමයි ඒ සේවාව පුංචි කාර් නිවස සපයන්නේ කියලා. ඒක ඒගොල්ලෝ දන්න අයටත් කියනවා. කවුරු හරි කිව්වම මේ වාහනයක් ගන්න ඕන. ඉතින් යන්න ඕනේ පුංචි කාර් නිවස.
1: එතන වාහන කොච්චර දේනවද?
0: ඒකට අර 400ක් විතර දින ඕන වෙලාවක ගිහිල්ලා බලන්න කියලා. කටින් කටම මේක යනවා. හැමෝම විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක හැමෝම එනවා පුංචි කාර් නිවසට වාහන ගන්න. හැමෝම එන හින්දම ඔයාගේ වාහනේ පුංචි කාර් නිවසේ විකුණන්න තිබ්බොත් ටක් ටක් ගාලා වාහනේ විකිණනවා. එකම දේ ඔයාගේ වාහනේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන්න ඕනේ. ඔයාගේ වාහනේ වා අරන් ගිහිල්ලා නිකන් ડોකියුමන්ට් ෆෝජ් කරලා එන ලොකුවට ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක් අමුණල බට් කරලා යාන්තම් අටවල විකුණන්න එහෙම අන්දන්න නම් ලෑස්ති වෙන්න එපා. මොකද ඒගොල්ලෝ ඉතාම හොඳ තත්ත්ව පරීක්ෂාවකින් පස්සේ තමයි වාහනේ එතන ප්‍රදර්ශනයට තියන්නේ. ඉතින් ඔයාගේ වාහනේ විකුණන්න ඕන නම් ඒත් හරියටම හරියන තැන මාළඹේ පුංචි කාර් නිවස. ඔයාට වාහනයක් ගන්න ඕන නම් ඒත් හරියටම හරියන තැන පුංචි කාර් නිවස. ඇඩ්‍රස් එක මම මතක් කරන්නම්. මේක සැන්ඩි මතක් කළොත් එහෙම ඔයාලා වෙන කොහරි ජයි. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර
1: මාළඹේ
0: බල්බේ.

0: හයටත් කිට්ටුයි.
1: ඔව්.
0: දැන් මං ටග්ගාලා කියලා දෙන්න හදන්නේ සැන්ඩි.
1: බැට්මෑන් කෙනෙක් වෙන විදිහද?
0: ඔව්. සුපිරි වීරෙක්
1: වෙන්නේ කොහොමද
0: කියන්නේ?
1: අයියේ. මට හෙටේද සුපිරි වීරවරියක් වෙලා එන්න පුළා. වන්ඩර් වුමන්.
0: ඔව්.
1: කෙනෙක්.
0: වෙන්න හදන්නේ.
1: ආ.
0: අපරාධකාරය කම්බෙච්චකම අපරාධකාරයාගේ මූණ ගාවට ගිහිල්ල හිචි
1: හොඳයි.
0: අපරාධකාරයට කැස්සේ බිරිසාව බෝ කරනු ලැබේ. හිචි වුමන්. සුපිරි වීරයෙක් වෙන්න නම් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා පියවර වශයෙන්.
1: හරි.
0: පළවෙනි එක තමයි බොරුණන් අහන්න සුපර්මෑන් ගෙන්.
1: හරි.
0: අලුතෙන් යට ඇඳුම් ගන්න ඕන. මොකද ගොඩක් වෙලාවට ඔය සුපර්මෑන් වගේ කට්ටිය සුපිරි වීරයෝ ඒගොල්ලන්ගේ යට ඇඳුම උඩ ඇඳුමට උඩින් කන්දිර ස්වභාවයක් දකින්න තියෙනවා.
1: එතකොට ඒක හොඳ
0: අඳුමක්. ඒක හොඳට තියෙන්නේ බෑ.
1: පරණ නිකන් ඒ වැඳලා.
0: හරි නෑ. හිල් වෙලා හරි බෙදිපුරද ඒක හරි. ඒක හරි. අලුතෙන් ඒව ගන්න නෑ. ඊට පස්සේ දාගන්න ඕනේ හොඳ නමක්.
1: ඕ නිකන්.
0: නිකන් මොකද්ද? නිකන්
1: කියන්නේ. කාවදින නමක්.
0: කාවදින නමක්.
1: කැචි නමක්.
0: අන්න හරි. කිව්වහම මතක හිටින නමක් නිකන්. Phoenix Jones.
1: ආ ඒ වගේ.
0: Angle Grind Man.
1: ආ.
0: ඒ වගේ ඈ. Guardian Angel.
1: Wonder Sandy.
0: Wonder Sandy. අන්න ඒකම වගේ. ඒක වරු නමක් ඈ. Wonder Sandy.
1: ආ.
0: ඒ වගේ දාගන්න ඕනේ නිකන්. කැචි නමක්. මකලෝ. බලන්න අමුතුවෙන් එහෙම කරන්න දෙයක් නැහැ අපි ඉතින්. සුපිරි නේද?
1: මකලා.
0: ඈ?
1: මකලා.
0: හැබැයි කකට කියන්නේ බා මනුස්සයෙක් නම. එහෙම ඔයා ඒ ටික ඉස්සල්ලා හදා ගන්නවා.
1: හරි. ඊළඟට
0: ඉතින් අර මේ පොලිසියෙන් දැක්කම දුවන්න පුළුවන්. ඔයාට ඔයා වීරයෙක් වුණාට ඔයා කරන වීරකම් හරියන්නේ නැහැ පොලිසියට.
1: ඒගොල්ලන්ට ඔයාව
0: ඔයා ඔයාට වැඩිය නිකන් මේ අපරාධකාරයෝ මර්ධනය කරනවා කියලා වීරකම් කරන්න ගියොත් එහෙම ඔයාට කණ්ඩ
1: වෙනවා. ආ නටනවා වැඩි නේ.
0: යාට දඟලගෙන එනවා වැඩි. යාට දෙන්න ඕනේ ෂොට් එක කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒවා පරිස්සම් වෙන්න පුළුවන් වෙන්නත් ඕනේ.
1: ඇයිද හොරුවල්ලනේ එක? ඒක කරන්නේ. ඒක වෙලා තිබ්බොත්
0: මේමයි. ඔක්කොම කරන්න ඕනේ නැහැ. ඔක්කොම කරන්න ඕනේ නැහැ. ඉඳලා හිටලා පොඩ්ඩක් දැන් නිවුස් වලට යන මොකක් හරි කළා නම් ඇති.
1: ආ ආ එහෙම එකක්.
0: ඌට ලොකු දේවල්
1: ලංකාවේදී ওই වගේ සිද්ධි අඩුයි නේද? ලංකාවේ නිකන් ඔය
0: සුපිරි වීරයෝ අඩුයි කියලාද කියන්නේ?
1: දැන් ඊ වීරයෝ ඉන්නවා. දැන් ඔය ඉන්නේ වීරයෝලා.
0: මේ ජාති
1: වීරයෝ. දැන් හොම ඇවිල්ලා නිකන් බැට්මෑන් වගේ කවුරු හරි වගේ ඇඳගෙන එහෙම නිකන් නෑනේ.
0: ඔව් තාම ඒ ගානට පිස්සු හැදිලා නෑ මේකට නේද? අපි නිකන් කොච්චරවත් අපි කිව්වට මේ
1: ලංකාවේ
0: රටේ මිනිසුන්ට පිස්සු කියලා මේ ගානට තාම මේ ගානට ඇවිල්ලා නෑ.
1: හැබැයි ඒ ලංකාවේ හිටියයිද ඔය වගේ කට්ටිය සූර සරදියල්ලා.
0: ඔව් කියන්නේ සරදියල් කියන්නේ ටිකක් විතර මේ වගේ කියලා කිව්ව හැකීද? ඒ වුණාට හැබැයි සරදියල්ට එහෙම මේ අපරාධ අපරාධකාරිය වල්ලන්ට මේ සරදියල්ද සල්ලි තියෙන මිනිස්සුගෙන්
1: සල්ලි ගත්තානේ
0: අරගෙන ඊට පස්සේ කියනවා ඉතින් දුප්පත් මිනිස්සුන්ට
1: බෙදලා සල්ලි දුන්නා
0: අර මේ කියලා මං කියන්නක් සැන්ඩි.
1: ඔව්
0: ඕක ඕනේ නේ අතහැරලා දාන්න.
1: හයි හිතන්න එපා.
0: ඔව් වෙන්න එපා.
1: වෙන්න බෑනේ.
0: සුපිරි වීරෙක් වෙන්න එපා.
1: වොණ්ඩ සැන්ඩි අපරාද නම කුත්ති
0: එපා. ඒ නම ලස්සන නමයි. කවන්න නම තියාගන්න.
1: හා හා
0: වීරකම අමතක කරලා දාන්න.
2: Mm-hmm.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ rating agency BBB minus stable outlook.
6: Amma, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
8: කකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාසයි.
9: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් ₹1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න. 011 2 123 123.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 2 200 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ විඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
1: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000.
4: සියත පොකට් මනී.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: අවම බස් ගාස්තුව රුපියල් 4කින් ඉහළට හදිසි නීතිය දීර්ඝ නොකිරීමේ තීරණයක් සලේ උපවාසය අතහරි එල් නිනෝ අවදානම ගැන අනාවරණයක්
3: වැඩක් කරන්න බෑ වැඩ බැරි පළාත් පාලන ආයතන
2: ඉන්දියාවට එරෙහි තරගයේ ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම නම් කරයි.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: ladang.
1: Wonder Sandy.
2: Makalo.
1: ඒ මොකද? සන්තෝෂ මොකද ඔච්චර වන්ද සැන්ඩ් කිව්වා.
2: වන්ද ඇඳුමක් විතර යඩු.
1: මම නාදේ කියන්න ගියේ ඇඳුම නම් හරිරෑ කියලා වන්ද සැන්ඩ්. මේ මම මේ කියන්න යන්නේ ඇන්ගල් ග්‍රයින්ඩර් මෑන් ගැන.
2: හා?
1: මිනිහ බ්‍රිතාන්‍ය හිටපු හාදේ කැරි සුපිරිවීරෙක්.
2: සුපිරිවීරෙක්.
1: යා කවිලාවක තීරණය කරනවා වාහනවලට ක්ලෑම්ප්ස් දාන එක අසාධාරණයි කියලා. ක්ලෑම්ප්ස් කියලා කියන්නේ ඒක කියලා දීලා ඉද්දකෝ ඉස්සෙල්ලා.
2: හරි.
1: ක්ලෑම්ප්ස් දානකොම මිනිහ මොනවද මේ කියවන්නේ කියලා.
2: මොනක්
1: තමයි ආදී. බැල් ප්‍රයිවට් පාකින් ස්පේසස් වල වාහනේ නවත්තලා ගියාම
2: ඒකට
1: සල්ලි ගන්නවනේ.
2: ඔව්.
1: හැබැයි සමහරලාට වාහනේ නවත්තලා යන එක එන්නේ නැහැ වාහනේ ගන්න. ඒ පාක් වාහන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒ එතන පාක් කරන්න ඔට්ටු වෙලාවක් තියෙනවා. අනිත්ලාවට ඒ පාක් වල අයිතිකාරයෝ රෝදෙට දානවා ක්ලෑම්ප් එකක්.
2: හරි.
1: ඒ කියන්නේ මෙහෙම දෙපැත්තෙන් දාලා විහිර කරන යකඩ වලින් හදපු කිසියම් උපකරණයක් තියෙනවා.
2: ඔව්.
1: ඒක වාහනේ රෝදෙකට දැම්මහම
2: හොල්ලන්නවත් බෑ වාහනේ.
1: වාහනේ හොල්ලන්නවත් බෑ. ඒක ගලවනකම් වාහනේ ගන්න බෑ. ඒක ගලවන්න පුළුවන් ඒගොල්ලන්ගේ ටූල් වලින් විතරයි. දවසක් මේ ඇන්ගල් ග්‍රයින්ඩ් මෑන්ගේ වාහනේට පාකින් ලොට් එක නවත්තලා තිබිලා ක්ලෑම්ප් එකක් දාන.
2: හරි.
1: මිනිහට කේන්ති ගිහිල්ලා මිනිහා සල්ලි දීලා ගන්නවා ගිහිල්ලා ඇන්ගල් ග්‍රයින්ඩර් එකක්. ඒ කියන්නේ අර මෙහෙම කැරකෙන දැතිරෝදයක් වගේ එකක් තියෙන කියත් විශේෂයක්. යකඩ කපන්න. මිනිහා ඇන්ගල් ග්‍රයින්ඩර් එක අරගෙන ඇවිල්ලා දාලා තියෙන ක්ලෑම්ප් එක කපනවා. කපලා මිනිහාගේ වාහනේ අරගෙන යනවා. එදා ඉඳන් මිනිහා රෑතිස්සේ මේ ඇන්ගල් ග්‍රයින්ඩර් එකත් අරගෙන තැන් තැන් වල ඇවිදලා රෝදවලට ක්ලෑම්ප් දාලා තියෙන වාහනවල ක්ලෑම්ප් එක කපලා ඒ වාහනේ මිනිස්සුන්ට නිදහස් කරලා දෙනවා. මෙයා වෙනමකුත් කරන්නේ නැහැ. කවුරු හරි ගහ ගන්නවා මරා ගන්නවා දැක්කොත් ආ ඔගොල්ලෝ ගහ ගන්න ඔගොල්ලෝ ගහ ගන්න. කවුරු හරි හොරකම යනවා දැක්කොත් මල්ලි කොහෙද යන්නේ? හොරකම යනවද? පරිස්සමින් ගිහිල්ලෙන්ද කියලා. මිනිහා නේ ඒව නවත්තන්නේ.
2: හැබැයි වාහනයකට.
1: වාහනයකට කවුරු හරි කොතනක හරි ක්ලෑම්ප් එකක් දාලා තියෙනවා දැක්කොත් මිනිහා කෙලිම බහිනවා. මිනිහාගේ සුපර් හීරෝ කිට්ටේ උතිර නිල් පාට මේ කේප් එකක් දාපු නිල් පාටයි ලා නිල් පාටයි රත්තරන් පාටයි අඳුමත් තමයි මිනිහට තිබුණේ. නිල් පාටෙන්ම හදපු ඇස් ආවරණයකුත් තිබුණා මිනිහා. හොයලා බලන්න, නිකන් සර්ච් කරලා බලන්න ඇන්ගල් ග්‍රයින්ඩ් මෑන් කියලා මිනිහව පෙන්නනවා. මේ මිනිහාගේ මරු ආගමන්ට් එකකුත් තියෙනවා.
2: මොකද්ද?
1: ඔය කාලෙ වෙනකොට මේ 2000 ආසන්න කාලය. ඒ කාලෙ මිනිහා කියනවා මේ අපේ රටේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් අන්තිමයි. අපිට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් පාවිච්චි කරන්න බෑ. අපි හැමෝම පර්සනල් වෙහිකල් එක තමයි අපේ ගමන් බිම යන්න ඕනේ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අප්සෙට් කියලා මිනිහා
2: කියනවා. ඒ කාලේ.
1: හරි, ඒ කාලේ. ඒතකොට පර්සනල් වෙහිකල් එකේ යන්න ඕනේ. මේ සිටි එකේ ලන්ඩන් වල ඇතිතරම් පාකින් ස්පේසස් නැහැ. ඒතකොට අපි කොහේ හරි තැනක් බලලා වාහනේ පාක් කරගන්න ඕනේ. ඊට පස්සේ පාක් කරලා තියෙන තැන වැරදි කියලා රෝදවලට ක්ලෑම්ප් දාන එක අසාධාරණයි. එහෙම කරන්න ඕන නම් ඉස්සෙල්ලා හරියට පාකින් ස්පේසස් හදන්න. අපිට අපේ වාහන ගෙදර තියලා අපේ කැමති ගමන බිමනක් යන්න පුළුවන් විදියට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක හදන්න. ඊට පස්සේ ඕවා කරන්න. එතකන් මං දිගටම ක්ලෑම්ප් කරලා තියෙන වාහන කපලා නිදහස් කරනවා කියලා මේ පස්සේ විනිහව මං හිතන්නේ
2: අතරගුඩ
1: පවා පත්වලා තියෙනවා කීපසරයක්.
2: හැබැයි ඒ මිනිස්සු අනියමයි.
1: හැබැයිට ඔන්නෝගදා කාට හරි වයර් මාරු වෙලා මොකක් හරි පිස්සුවක් කියලා කවුරු හරි ඉන්නෝ එයා නම් මාරයි යා කියලා හැලිලියක් දෝකද වෙලා ඕකද කරන්නේ.

0: කියන්න සැන්ඩි මේ සුපර් හීරෝ ඩයල් කොහරි නං හදාගන්නවා ලස්සනේ වැ.
1: ලස්සන නම්.
0: මරු නං හදාගන්න. කෙනෙක් කියන මාස්ටර් ලෙජන්ඩ් කියලා.
1: මාස්ටර් ලෙජන්ඩ්.
0: නේද වයස ආදි 1900.
1: ආ ඒකයි මාස්ටර් කියලා.
0: මාස්ටර් කියන්නේ ඒකින්ද දන්නේ? 1960 ගණන් වල ඉපදිච්ච ආදි 2000 මුල ගණන් වල මාස්ටර් ලෙජන්ඩ් සෑහෙන ජනප්‍රිය වෙලා හිටියා එහි.
1: ලෙජන්ඩ් එකක්.
0: ඔව්. එයා එයාට සයිඩ් කික් කෙනෙකුත් හිටියා. තනියෙන් නෙවෙයි. ඉන්නේ සුපර් හීරෝස්ලාට ඉන්නේ අර
1: පැත්තෙන් කට්ටිය.
0: පැත්තෙන් ඉන්නේ හාදෙක් සයිඩ් කික්. සයිඩ් කික් කෙනෙක් හිටියා. සයිඩ් කික්ගේ නම ඒස්. ACES. මේ මාස්ටර් ලෙජන්ඩ් හැබැයි එකපාර්ට නෙවෙයි. ටීනේජ් වයසේ නම් මිනිහා මේ ලයින් එකේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 16 දී තමයි ඉස්සෙල්ලම මාස්ක් එකක් දාගෙන අනුන්ගේ වලි බේරන්න ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ රෑතිස්සේ නෙවෙයි ඉස්කෝලේ යාළුවෝ ගහ ගන්නකොට මිනිහා මාස්ක් එකක් දාගෙන ගිහිල්ලා උඹ බේරලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම දන්නවා මේ මාස්ක් එක දාගෙන ඉන්නේ කවුද කියලා. යාළුවෝ ලෙජන්ඩ් කියලා කියන්නේ තව නියම කට්ටියක් හිටියා එක කාලෙක ඇමරිකාවේ. ගොල්ලන්ට කියන්නේ මොකද්ද දන්නවද? ඒගොල්ලන්ට කියන්නේ රේන් සිටි සුපර් හීරෝස් කියලා. මම ඒගොල්ලෝ ගැන පස්සේ කියන්නම්. ඒගොල්ලෝ ගැන පස්සේ කියන්න කලින් දැන් මම කියන්න ඕනේ නියම හීරෝස්ලා කඩදායමක් ගැන. ඒගොල්ලෝ වාහනයක් එකට විශේෂයෙන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් මිලදී ගන්න එක සහ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් විකුණ ගන්න එක මාර ලේසි වැඩක් බවට පත් කරලා දීලා තියෙනවා මිනිස්සු. මම මේ කියන්නේ මාලබේ පුංචි කාර් නිවස ගැන.
1: හීරෝස්ලා ගොඩක් ඉන්න. ඒ කියන්නේ ලොකු කණ්ඩායමක්
0: ඇත්තට. ලොකු කණ්ඩායමක්. සහ ලොකු වැඩක් ඒගොල්ලෝ ඒ කරන්නේ. දැන් මේ අද මේ වැඩිපුර මේ සැන්ඩි කතා කරන්නේ නැත්තේ සැන්ඩිට සානීප නැතිවෙන්න. හැබැයි මම මේ කියන හැම දෙයකටම මේ මං කියන හැම වචනයකටම සැන්ඩි පිස්සෙක් වගේ ඔලුව වන්නවා. ඔයාලට ඒක පේන්නේ
1: නැහැ.
0: ඔලුව වන්න ඔයාලට මිනිස්සුන්ට පේන්නේ නැහැ. මං කියන්නේ ඔයාලට තව ටිකක් මේක මිනිස්සුන්ට පේන්න කරන්න ඕන නම් ඔලුව හයි එක වරන්ඩ මයික් එකේ ඔලුව වදින්න. මම මොන හරි කිව්වොත් ඔළුවේ මයික් එක දෙකක් අනින්.
1: ඒ ඇයි දන්නද මම ඔළුව වනන්නේ අර ඔයාගේ කතාවට සපෝට් කරන. ඒකට මම ළඟ ඉන්නවා කියලා වට තේරෙනවනේ.
0: ඒක ඇත්තටම ලොකු සපෝට් එකක්. ඇත්තටම මං කියන දෙයට විශාල සපෝට් එකක් ඔයා
1: ඔළුව විතරක්
0: වනන එක කතා නොකර. කතා කරන කොට වැඩේ අවුල් වෙනවා. ඔළුව වනන එක ඇත්තටම ලොකු සපෝට් එකක්. දිගටම වනන්න. දිගටම ඔළුව වනන්න සැන්ඩි.
1: ඒකත් ඔළුව
0: වනන. ඉතින් කාට හරි තමන්ගේ වාහනේ විකුණ ගන්න උවමනාව තියෙනවා නම් ටග්ගාල වාහනේ අරගෙන එන්න මාළුවේ පුංචි කාර් නිවසට. ඒගොල්ලෝ බලනවා ඔයාගේ වාහනේ හොඳ කන්ඩිෂන් එකේ තියෙනවද, ඔයාගේ වාහනේ හිස්ටරි එක කොහොමද, ලොකුවට ඇක්සිඩන්ට් වෙලා රිපෙයාර් කරලා තියෙනවද, ඩොකියුමන්ට් ෆෝජ් කරලා තියෙනවද වගේ කාරණා ටික ඒගොල්ලෝ බලනවා. ඈ ඒ ටික හොඳට තියෙනවා නම් බය නැතු වාහනේ අරන් එන්න. ඉතා ඉක්මනින් වාහනේ විකුණ ගන්න පුළුවන්කම හම්බෙනවා. මොකද රට පුරා විවිධ ප්‍රදේශවලින් විවිධ මිනිස්සු දිනපතා එනවා මාළුවේ පුංචි කාර් නිවසට වාහනයක් අරගෙන යන්න. ඉතින් ඔබේ වාහනය විකුණ ගන්න, ඒ වගේම ඔබට අලුතෙන් වාහනයක් අරගන්න යන්න තියෙන හොඳම තැන මාළුවේ පුංචි කාර් නිවස. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළුවේ. වනන්න සැන්ඩි.

0: සහයයි විනාඩි 17යි දැන් වෙලාව.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න. 0718 492 492 0718 392 377. Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIBM The City University, the place to be.
7: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: අනුවටයි දශම දෙකෙන්.

0: අඩං
1: සැන්ඩිවා බලල තියෙනවද ඇවෙන්ජර්ස්?
2: ඇවෙන්ජර්ස් එක දෙක තුන තියෙනවා නේද?
1: ඒද බැලුවේ මට මේක පාට මතක් වුණේ. මේ කතාවට එච්චර බාදාල නෑ. කවුරු හරි ඇහුවා තව කෙනෙක්ගෙන් මේ ෆැන්ටාස්ටික් ෆෝ බලලා තියෙනවද කියලා. එතකොට කිව්වා මේ මම බලලා නෑ කියලා. මේ මල්ලක තියෙනවා දෙන්නද බලන්න? එපා බං.
2: එක දෙක තුන
1: බලන්න ෆෝ බලන්න නෑ.
2: හරි හරි ඇවෙන්ජර්ස් ඉතින් කියන්නේ.
1: ඇවෙන්ජර්ස් වගේ කට්ටියක් තමයි මේ රේන් සිටි සුපර් හීරෝස් කියලා කියන්නේ. ඇවෙන්ජර්ස් කියන්නේ සුපර් හීරෝස්ලා කණ්ඩායමක්නේ, ලෝකෙ බේරගන්න එකතු වෙලා ඉන්න. ඒ වගේ සෙට් එකක් තමයි මේ රේන් සිටි සුපර් හීරෝස් කියලා කියන්නේ. මේ තනි තනියෙන් හැදිච්ච කට්ටිය. මෙතන හිටියා ෆීනික්ස් ජෝන්ස්, ඊට පස්සේ පර්පල් රීන් කියලා ගෑනු ළමෙක් හිටියා, බස්ටර් ඩෝ, තෝන්, ග්‍රීන් රීපර්, ඊට පස්සේ එකහා දෙක හිටියා නෝ නේම් කියලා. හරිද? නෝ නේම්
2: නොන්ඩි සැන්ඩි
1: ඒක කියන්නපා. ඒක බෑ, ඒක බෑ. මන් දන්නවා ඒක බෑ, අපෝ ඒක බෑ. ඉතින් කොහරි නමක් දාන්න ට්‍රයි කරලා ට්‍රයි බැරිම තැන සමහරට ඕනම් මට නමක් ඕන නෝ නේම් කියලා දාපන්ට දාගන්න. එහෙම හාදේ සෙට් එකක් එකතු වෙලා හැදුවා කණ්ඩායමක් රේන් සිටි සුපර් හීරෝස්. ඒගොල්ලෝ නිකන් රෑට යනවා හැම තැනම ගහගන්න කට්ටිය බේරනවා, හොරකම් කරන අයව බේරනවා. අවස්ථා කීපෙකම හොරකම් කරන අයගෙන් හොරකම් කරන්නට බඩු ටික බේර ගන්නවා. හොරකම් කරන අයව බේරන්න හොරකම් කරව එළවනවා. විශේෂයෙන් රෑට පාරවල් අයින නවත්තල තියෙන වාහන හොරකම් කරන්න හදන ඒවා ගොඩාක් නවත්තල තියෙනවා. කොහොම හරි ඔය ගොඩේ හිටියා පර්පල් රීන් කියන්නේ ෆීනික්ස් ජෝන්ස්ගේ වයිෆ්. හරි, දෙන්නම එක ජාතිය, දෙන්නම සුපර් හීරෝ ඇඳුම ඇඳගෙන යන් අපරාධකාරයෝ දඩේ. ඒක මරු පවුල් ජීවිතයක්
2: කියන්නේ. අර ගැළපෙන අය හමු වෙන එකම
1: ස්වභාවය. මං කියන්නේ ගැළපෙන උන් හම්බෙන්න හොඳ නැහැ. මේ තමයි ගැළපෙන උන් දෙන්නේ හම්බුනාම සිද්ධ වෙන වැඩි. කොහොමහරි මේ පර්පල් රීන් ගේ හැබැයි කෝස් එක වෙන අය. එයා තනිකර ඩොමෙස්ටික් වයලන්ස් වලට විරුද්ධයි. එයා රෑට එහෙම ඇවිදයි දිනනවා. කොහරි ගෙදරක හඩුව රහුනොත් ඒ ගෙදර කවුරු හරි අපි හිතමු මිනිස්සයා
2: පිරිමි
1: කෙනා ගෑනු කෙනාට ගහනවා. එහෙම නැත්නම් ගෑනු කෙනා පිරිමි කෙනාට ගහනවා. ගහනකොට කෙලින්ම ගැට පැනලා ගහන කාට දෙකක් ඇනලා ඊට පස්සේ ගහ ගන්න නැහැ කියලා වැඩි ඉවර කරලා එනවා පර්පල් රීන්.
2: හරි, මට බෑ. මට බෑවිලා පේනවා පුතුම කරදරයක්
1: වෙන්න හස්බන්ඩ් ඇන් වයිෆ් නේද? එන්නත් එක්ක රෑට එහෙම ගිහිල්ලේ හොරු එක්ක ගහගෙන හරි උදේට ඇවිල්ලා කොත්ත පල්ලි ටිකක්වත් බවුද ලුණු පොට්ටඩි වලින් තවාගෙන හරේ.
2: ඊට පස්සේ ඉඳගෙන අද හවස කොයි පැත්තටද යන්නේ අපි දෙන්න? ඔයා නැගෙනහිර යන්න.
1: බටහිරට යන්න. කොහොමද?

0: ඊයේ දවස දුන්නා දෙන්නෙකුට ඒවට කතා කරා. ඕපහරිදි එහෙමත් මිනිස්සු මේ ලෝකේ ඉඳලා තියෙනවා. සමහරු එහෙම තමයි ඉතින්. සමහරු තමන් එදිනෙදා කරන දේවල් වලට පිටහට යමින් තමන්ට හොඳයි කියලා හිතන අනිත් මිනිස්සු වෙනුවෙන් කරන්න ඕනේ කියලා හිතන මොකක් හරි කරනවා.
1: ඔෆිස් එකේ වුණත් මගලෝ අපිට නිතරම බොස් කියන්නේ වෙනස් විදිහට හිතන්නේ කියලානේ.
0: ආ දැන් ඔයා හෙට ඉඳන් ඔෆිස් එකේ සුපර් හීරෝ වෙන්න දැන්.
1: වෙනස් විදිහට හිතන්න ඕනේ.
0: නෑ නෑ ඔයා ඔය හිතන විදිහ ඇති. හරි.
1: වෙනස.
0: ඔය හොඳට බැලුවා. ඔයා මං කියන්නේ ඔයා හිතන එක නවත්තලා ඉන්න. හිතරක සම්පූර්ණයෙන් නවත්තලා බින්න හිතන්න බා.
1: මං ගැන නෙමෙයි කිව්වේ.
0: දැන් නම් උණ විකාර කියවා.
1: රුචිනෝනේ.
0: යන්න. අපි යක්.
1: මට අමාරුයි.
0: ඔව්. යයි යක්.
1: එනං හෙට එන්න පණ තිබ්බොත්.
0: හිටියොත් එක්කගෙන් තමයි. මං බකලෝ.
1: සැන්ටි.
2: රන්ඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බස්කාස්තුව 12%කින් ඉහළට. හදිසි නීතිය දීර්ඝ නොකිරීමේ තීරණයක්. සලේ උපවාසය අතහරි. ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි. ට්‍රම්ප්ගෙන් ඉරානයට අවවාදයක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: බස් ගාස්තුව 12%කින් ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ ලබන 6 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි. රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. සාමාන්‍ය සේවා කෙටි දුර බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ 12%කින්. දහවන දුර කිලෝමීටර් 100ට වැඩි දිගුදුර සේවා බස් ගාස්තුව 20%කින් ඉහළ නැංවීමට නියමිතයි. සුඛෝපභෝගී කෙටි දුර බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළේ 12%කින්. දහවන දුර කිලෝමීටර් 100ට වැඩි දිගුදුර සුඛෝපභෝගී බස් ගාස්තුව 15%කින් ඉහළ නැංවීමට තීරණය කළා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණේ ජනාධිපති අනුර කුමාර් දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේ රැස්වූ අවස්ථාවේදී. ඉන්ධන ගාස්තු සංශෝධනයද සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමි වුණා. මේ අතර බහලුම් ප්‍රවාහන ගාස්තු 3%කින් පහත දැමීමට බහලුම් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා. එහි උපසභාපති සරත් කහඳන ආරච්චිගේ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
2: ඔව්, අපි දැනට තිබුණු ගාස්තු වලින් 3%ක මුදලක් අපි අඩු කරන්න තීරණය කරලා තියෙනවා. භාණ්ඩ ප්‍රවාහන ශාස්ත්‍රය තුළ කන්ටේනර් රථ ප්‍රවාහනයේදී ඇතිවන ඩීසල් වියදමෙන් අපි ලබාගත් මුදලෙන් 3%ක් අපි නැවතත් අඩු කරන්න තීරණය කරලා තියෙනවා මේ ඩීසල් අඩුවීම තුලින්.
1: දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5%ක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ රෝහල්වල ඩෙංගු ප්‍රතිකාර සේවා ධාරිතාව කළමනාකරණය කර ඇති බවයි.
3: ජුනි මාස තමයි වැඩිපුර වාර්තා වෙලා තියෙන්නේ 21,565ක් ලෙස. මේ වන විට දිනකට වාර්තා රෝගීන් ප්‍රමාණය 650-700 අතර ප්‍රමාණයකට අඩුවීමක් තිබෙනවා. ඒක වෙලාවක මේක රෝගීන් දවසකට 1000ක් මොල වාර්තා වුණා. දැන් මේක තිබෙන්නේ අතරම පොඩි අඩුවීමේ ප්‍රවණතාවයක්. කැලිකසල නගර සභාව එකතු වෙන කෙනෙක් විතරක් බලබල ඉන්න එපා. තමන්ගේ ගෙදර තියෙන මල් පෝච්චිය, තමන්ගේ ගෙදර තියෙන කුඩා කන්ටේනරේ, දරුවෝ සෙල්ලම් කරලා පැත්තකට දාන සෙල්ලම් බඩුව, එහෙම නැත්නම් තමන් අතහැරලා දාපු බාගෙට හදපු පොඩි ගොඩනැගිල්ල, සමහර තමන් ගෙදර ළඟ තිබෙන අයිතිකරුවෙක් හඳුනා ගන්න බැරි හිස් ඉඩම, මේ ආදී බොහෝ තැන් ඩෙංගු මදුරුවන් බොවෙන් රජදහන් වෙන්නට පුළුවන්. ඒක සීමාවකට පස්සේදී ඇත්තටම ඩෙංගු රක්තපාතය වර්ධනවට පස්සේදී ඒක ඇත්තටම සෞඛ්‍ය අංශයට මොන තරම් මහන්සියක් දරුවත් ප්‍රතිකාර කිරීමේ සීමාවක් පොත්ති නිසා.
1: ඩෙංගු ව්‍යාප්තිය මේ වන විට අවදානම් මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ තවදුරටත් ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගියහොත් එය අධි අවදානම් තත්වයකට පත්වනු ඇති බවයි.
4: ඩෙංගු රෝගීන් කපුතෙන් වුණත් තවමත් ඒ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ක්‍රියාත්මක කළා. ඒ වේ කීටයන් හමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ජනතාව මේ පිළිබඳ හැඟීමක් නැතුව ක්‍රියාත්මක කරනවද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඉස්සරහට යන්න නම් අපිට මේ ඩෙංගු අවදුර අඩු කරගන්න නම් ජනතාව මීට වඩා මම හිතන්නේ මේ පිළිබඳ අවධානයක් යොමු කළ යුතු වෙනවා. අපි සොයාගත්ත ඉස්ලාමත් මේ මදුරුවන් බෝ වෙන ස්ථාන වැඩිපුරම අපිට දක්නට ලැබුණේ පාසල්වල සහ රජයේ ආයතනවල කියලා. අපි ඒක පිළිබඳව දැන් මේ වෙන විට විශාල කතිකාවතක් ගිහිල්ලා මේ කාලෙ තිබිච්ච විශේෂ ඩෙංගු වර්ධන රටසට විශේෂයෙන්ම පාසල් වල කරන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සහ දාල සෞඛ්‍ය නිලධාරීන් මගින් ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
1: වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගියා. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406 දිනක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 32ක්. ජුනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565 දෙනෙකු වාර්තා වුණා. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ. ඩෙංගු මදුරු ව්‍යාප්තිය මර්ධනය සඳහා පළාත් පාලන ආයතන සක්‍රිය කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
5: දැන් මහලොකුට කම්කරු අයිතීන් වෙනුවෙන් ලොකුම හඬක් නගපු අර කඩුවෙල නගරාධිපතිවරයා අද කඩුවෙල තාමත්ම අපිරිසිදුම බල ප්‍රදේශයක් බවට පත් කරලා අද ඩෙංගු ගුහාවක් බවට පත් කරලා තියෙනවා. එතකොට පළාත් පාලන ක්ෂේත්‍රය අක්‍රිය වෙලා තියෙනවා, වැඩක් කරන්න බෑ, වැඩ බැරි පළාත් පාලන ආයතන. අනිතික පළාත් සභාවක් තිබුණා නම් ඊට වඩාත් හොඳට ඩෙංගු මාරයට මුහුණ දෙන්න අවස්ථාවක් තිබුණා. පළාත් සභා ඡන්දේ තියන්නෙත් නෑ, පළාත් සභාව පත් කරගන්න.
1: මේ අතර නව යොවුන් තරුණ තරුණියන් අතර HIV සහ ලිංගාශ්‍රිත රෝග බෝවීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
3: HIV සහ ලිංගාශ්‍රිතව බෝවන රෝග සම්බන්ධයෙන් විශේෂයෙන් නව යොවුන් තරුණ තරුණියන් අතර පෙර වර්ෂවලට සාපේක්ෂව යම් වැඩිවීමක් තියෙනවා. මෙය සමහර පාසල් සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන නිසා සහ සමහර විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන නිසා අපි අග්‍රාමාත්‍යවරියත් එක්ක අධ්‍යාපන සද්ධ්‍යාපන අමාත්‍යවරිය හැටියට එතුමියන් සහ එතුමියගේ නිලධාරීන් එක්ක සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවට කාන්තාහ ළමා කටයුතු අමාත්‍යතුමිය සම්බන්ධ වුණා. තිබෙන ප්‍රවණතාවය වළක්වා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී ඖෂධ අඛණ්ඩව ලබා දීම සඳහා අපි ජාත්‍යන්තර සමර සංවිධානත් එක්ක දැන් කටයුතු කරගෙන යනවා. ඖෂධ තියෙනවා.
1: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳ සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කරන ලෙස කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. විමර්ශනයට අදාළව සැකකාර පාර්ශ්වය විසින් කළ තවත් ඉල්ලීම් කිහිපයක්ද ප්‍රතික්ෂේප කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය රඳවාගෙන විමර්ශන සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගවල සඳහන් බවයි. ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ මෙම නියෝගය අභියෝගයට ලක් කළ හැක්කේ රීට් නඩුකර හරහා බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිපාලනය කරනු ලබන්නේ එහි අධ්‍යක්ෂවරයා විසින්. ඔහුගේ බහරේ සිටින සැකකරු වෙනත් අංශයකට මාරු කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමට සිය අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. පූර්වගාමි මහේස්ත්‍රාත්වරයා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු දැනුම් දී ඇත්තේ විමර්ශන කණ්ඩායම් තමන්ට යහපත් ලෙස සලකන බවයි. එය සහනයක් බවටද සැකකරු ප්‍රකාශ කළා. මෙම සංකීර්ණ විමර්ශනය කාර්යක්ෂමව සිදුවන බව අධිකරණයට ඉදිරිපත් වන වාර්තාවලින් පෙනී යන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. සුරේෂ් සලේට නිවසින් පුවත්පත් පොත්පත් හා පෑන් ලබා දීමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය වෙතින් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා සැකකරු පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුට කියවීමට අවශ්‍ය පොත්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දෙන බව දැනුම් දී තිබූ බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. සැකකරු ආහාර වර්ජනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණා. එම තත්ත්වය යටතේ පෑනක් වැනි ද්‍රව්‍යයක් ඔහුට ලබා දුනහොත් ඒ හරහා ජීවිතයට හානියක් කර ගැනීමේ අනතුරක් මතුවිය හැකි බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. පිටතින් පොත්පත් රැගෙනීමට අවසර දුනහොත් ඒ හරහා කිසියම් අනතුරුදායක ද්‍රව්‍ය සැකකරු කරා ළඟාවීමට අවස්ථාව පැවතිය හැකි. විමර්ශනවලට බාධා සිදුවිය හැකි කරුණු බාහිර පාර්ශ්වයන් වෙත ඒ හරහා යොමුවීමේ හැකියාව ඇති බැවින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. සැකකරුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් සිදු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණේද ඔහුගේ නීතිඥවරුන් විසින්. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ඉල්ලීම ඉදිරිපත් වූ අවස්ථාවේදී සැකකරු සිදු කිරීමට සූදානම් වන්නේ පාපොච්චාරණයක්ද නොයසේ නම් ප්‍රකාශයක්ද යන්න විමසා තිබූ බවයි. ඊට පිළිතුරු දෙමින් සැකකරුගේ නීතිඥවරුන් කියා සිටියේ ඔහු විසින් සිදු කිරීමට සූදානම් වන්නේ පාපොච්චාරණයක් නොවන බවයි. මෙම අවස්ථාවේදී සාමාන්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සඳහා අවසර ලබා දීම තුළින් සැකකරු පිළිබඳ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබෙන කාලය අහිමි වී යමක් සිදුවන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා දැනුම් දුන්නා. සැකකරු නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමි මහේස්ත්‍රාත්වරයා කර ඇති නියෝගය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින්. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අධිකරණයට රැගෙන විත් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන අවස්ථාවේදී සිදුකරන ශරීර පරීක්ෂාවට සැකකරු සිය විරෝධය මෙන්ම අතෘප්තිය පළ කර තිබූ බවයි. සිද්ධියට සම්බන්ධව සෙසු සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු නොවන අතර ඔවුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලබනවා. එම තත්ත්ව යටතේ සුරේෂ් සලේ පමණක් සුවිශේෂී සැකකරුවෙකු වශයෙන් අධිකරණයට සැලකිය නොහැකි බවයි මහේෂ් රාත්වරයා සඳහන් කළේ. සැකකරු භෞතිකව අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව මින් ඉදිරියට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේෂ් රාත්වරයා නියෝග කළා. සැකකරු හමුවීම සඳහා ඇති නීතිඥ ප්‍රවේශය අධිකරණය විසින් අධීක්ෂණය කළ යුතු බවටයි විත්තීය නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණේ. නීතිඥ ප්‍රවේශය සම්බන්ධයෙන් මැදිහත්වීම් කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවත් ඒ අනුව එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් මහේෂ් රාත්වරයා සඳහන් කළා. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් ඔහුගේ රථයේ තිබී සොයාගත් බවයි. ලැප්ටොප් යන්ත්‍රය සිය දියණියගේ බව සුරේෂ් සලේ එහිදී ප්‍රකාශ කර තිබුණා. එබැවින් එය ඔහුගේ ආයතනය තබායමට සූදානම් වූ බවත් විමර්ශන නිලධාරීන් සූක්ෂ්මව ක්‍රියාත්මක වීම හේතුවෙන් එය පොලිස් බහරයට ගත් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. එම ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් යන්ත්‍රයේ මුරපද ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ සැකකරු විසි. සැකකරු දක්ෂ හැකවරයෙකු බවත් ඔහු පරිගණකවල තොරතුරු සොරා ගැනීමට පුහුණුව ලැබූ තැනැත්තෙක් බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. එබැවින් මෙම මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස සැකකරුට නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලීමක් කළා. එම ඉල්ලීමට සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු දැඩි විරෝධය පළ කළා. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. මහේෂ් රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විමර්ශනවලට සහාය වීමක් වශයෙන් අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලය ඇති බවයි. අදාළ මුරපදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස සැකකරුට නියෝග කරන බවත් මහේෂ් රාත්වරයා දැනුම් දුන්නා. පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 2 කැදවීමට නියමිතයි. එදින සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේෂ් රාත්වරයා නියෝග කළා. මේ අතර සුරේෂ් සලේ උපවාසය අවසන් කළ අද දින දක්වා අඛණ්ඩව දින 26 උපවාසයේ නිරතව සිට ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේ.
6: සුරේෂ් සලේ මහත්මයා ජූනි මාසේ 5 පටන්ගත් උපවාසය අද නතර කරා කියන්නේ දින 26 අඛණ්ඩ උපවාස කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දැවැන්ත අදිෂ්ඨානයක් ඇති පුද්ගලයෙකුට පමණයි එතරම් දැවැන්ත කාලයක් ආහාර ජලය නොගෙන උපවාසයක ඉන්න පුළුවන්. ඒක අතිශයම දුෂ්කර වැඩක්. එහර අපේ රණවිරුවන්ගේ තියෙන අදිෂ්ඨානය මානසික ශක්තිය පිළිඹු කරපු දුර්ලභ අවස්ථාවක් විදිහට දකින්නේ. ඔහුගේ මුරපද ඉල්ලලා මම දැක්ක ආණ්ඩුවෙන් කියන මුරපදේ දීලා දැම්ම නම් ඉවරයි කියලා. හැබැයි නලින්ද ජයතිස ඇමතුමා සිරිල් ගාමිණී පියතුමා වගේ මුරපද ඉල්ලපු අයට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අනාගත ආණ්ඩුවකදී අනිවාර්යෙන් දඬුවම් කරනවා. මොකද සැකකරුවෙකුට විමර්ශනයට සහාය දෙන්න කියලා බල කිරීම අයුතු බලපෑමක් දඬුවම් ලැබිය හැකි වරදක්.
1: සුරේෂ් සලේට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
3: මං කියවනේ සලේ කනවා. ඉස්සරත් අපි කෑම දුන්නා. එතකොට එයා කටින් ගත්තේ නැහැ, නහයෙන් ගත්තා. නහයෙන් ගන්න කලින් අපි පැරෙන්ටල් ක්‍රමයට නේද IV ක්‍රමයට ලබා දුන්නා. පෝෂණය ගැන ගැටලුවක් තිබුණේම නැහැ ඇත්තට. කටින් කන්න පටන් ගත්ත එක අපිට පහසුවක්. කලින් හඳුනාගෙන නොතිබුණු පරීක්ෂණ කරලා අපි හඳුනා ගන්න ලෙඩ රෝග වලට අපි ප්‍රතිකාර කරනවා. දැන් තිබෙන්නේ ඉතින් අතන බුද්ධිලධාරීක හැටියට මං හිතනවා ඔහුට දේවල් තීරුම් ගන්න පුළුවන්. ඒ අනුව තමයි සමාන කන්න තීන්දුව කරන්නේ නැත්තේ.
1: ගොවීන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නප්පෙරුම පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
7: ඇත්තටම ආණ්ඩුව උත්සාහ කරන්න ඕනේ මේ විදේශ රටවල් වල ගෙනාපු හාල් ටික විකුණ ගන්න නෙමෙයි, අර අපේ රටේ වගා කරන ගොවියව ආරක්ෂා කරගෙන ඒ හාල් ටික වී කරලා බෙදාරින්න.
1: මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වන බවයි සමගී බලශක්ති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සඳහන් කළේ.
8: කැබිනට් එකට යෝජනාවක් ආවෙත් නැහැලු, සම්මත වෙලත් නැහැලු. හැබැයි වසන්ත සහෝදරයා කායිකව සාකච්ඡා කරලා තියෙනවා මෙතුමාණන්ෙක්. හැබැයි මාධ්‍යට කිව්වේ මහකන්නේ ගත්තු වී ටිකෙක් මෙට්ටිටොන් 180,000 ගබඩා කරද්දී ඉඳන් යලකන්නේ කැපිලා මැදට එනකොට කියනවා යලකන්නේ වී ටික ගන්න වී හාල් කරලා ජනතාවට දෙනවා. ඒකව ගන්න ගොවිවසුරකින් මේ කාවසුරකින් මා පරිමාණ ආණ්ඩුවේ හාල් මෝල් හිමියව බිලියන පතියෙක් කරලා ඒකෙන් කොමිස් ගන්න. ඇයි කොමිස් ගන්නවා කියන්නේ? කැබිනට් එක ගන්න මත කරලා නැහැ.
1: වත්මන් ආණ්ඩුව ධනවාදී ප්‍රතිපත්තිය අනුගමනය කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න කියා සිටි.
9: ලංකා ඉතිහාසයේ බිහිවෙච්ච ධනවාදී මාණ්ඩුව තමයි අනුර දිසානායක ගරු ජනාධිපතිතුමාගේ මේ මාලි මාණ්ඩුව. ගොවියාගේ ප්‍රශ්නේ ගොවියට තනියෙන් විසඳගන්න ඉඩහැරලා ඉවරයි. බදු එකතු කිරීම විතරයි මේ ආණ්ඩුව කරන්නේ. ලැජ්ජ හිතෙන්නේ නැද්ද? දුක හිතෙන්නේ නැද්ද?
1: හදිසි නීතිය යළි දීර්ඝ නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. යලකන්නේ වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6000ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේදී මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට ගලේවිල දක්වා කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් හරහා ඉදිකිරීමට හැකිවන ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස 8 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එදින තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ. ජනාධිපති වැෑශීර්ෂ යටතේ වැටුප් දෙකක් ලබා ගැනීමේ චෝදනා මත සැකකරු අත්තරංගුවට ගත්තා. මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටහාශයේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. අදාළ ලේකම් දීමනාව තමන් ලබාගත් බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ. තමාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් සැකකරු පත්කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව එවක ජනාධිපති ලේකම්වරයා විසින් ඊට අදාළ මුදල් ගෙවන ලෙස දැනුම් දී තිබුණේ ජනාධිපති කාර්යාලයේ මූල්‍යංශ ප්‍රධානියාටයි. තමන්ට වැටුප් නොගෙවන ලෙසට සැකකරු විසින් ලිපියක් යොමු කර තිබූ බවට ඔහුගේ නීතීක්ෂවරයා ඉකුත් නඩුදිනේදී ප්‍රකාශ කර තිබූ බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඔහු විමසීමක් කළේ එවැනි ලිපියක් මෙම විමර්ශනවලදී හමු වී ඇද්දයන්නයි. එවැනි ලිපියක් විමර්ශනවලදී හමු නොවූ බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් පත් කර තිබුණා. එම අංශයේ 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි නිලධාරීන් කියා සිටියේ. ඉන් 3 දෙනෙකු සඳහන් කර ඇත්තේ එම විශේෂ ව්‍යාපෘති අංශයෙන් කිසිදු සේවාවක් සිදු නොවූ බවයි. එම අංශය හරහා සම්පූර්ණයෙන්ම දේශපාලන කටයුතු පමණක් සිදු වූ බවයි ඔවුන් දැනුම් දුන්නේ. විශේෂ ව්‍යාපෘති අංශය හරහා පුද්ගලයන් 135 දෙනෙකු පමණ බඳවාගෙන තිබූ අතර ඉන් බහුතරයක් තාවකාලික පදනම මත බඳවාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. බඳවා ගැනීම්, වාහන, ඉන්ධන වැනි කටයුතු සඳහා රුපියල් කෝටි 22කට වැඩි මුදලක් වැය කර ඇති බව අනාවරණ වී ඇත්තේ විමර්ශනවලදී. රුපියල් කෝටි 22කට වැඩි රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කළා. ඉරානය සතුව න්‍යෂ්ටික අවී පැවතිය නොහැකි බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු සඳහන් කළේ සාකච්ඡාවලදී ඉරානය ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. පසුගිය සතියේදී ඉරානය වෙත දැඩි ප්‍රහාර එල්ල කළ බවයි අමෙරිකා ජනාධිපතිවරයා පැවසුවේ. ඉරානය සමග සාකච්ඡා යහපත් ලෙස සිදුවන බවද අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ඉරානයට පවතින ඇතැම් මූල්‍ය සීමා ලිහිල් කර ඇති බව එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා. ඉරානය සහ අමෙරිකාව අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡා කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ඉන්දිය 19-15 කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ සිව්දින ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 19-15 සංචිතය නම් කර තිබෙනවා. එක්දින හා සිව්දින කණ්ඩායමල නායකත්වයට පත් කර ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ විමන්තින් සරයි. එක්දින සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් අතර සිව්දින සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්. එක්දින තරගාවලිය ලබන 4 වනදා ආරම්භ වීමට නියමිතයි. යළි සිරස්තල. අවම බස් ගාස්තුව රුපියල් 34ක් වෙයි. හදිසි නීතිය දීර්ඝ නොකිරීමේ තීරණයක්. සලේ උපවාසය අතහරි. ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි. ට්‍රම්ප්ගෙන් ඉරානයට අවවාදයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. තමන්ගේම යුනික් ස්ටයිල් එකකින් මියුසික් කරන ෆේමස් සිංගර් කෙනෙක් තමයි ගයන් පෙරේරා.
1: ඒ කියන්නේ ගයියා. එයා අලුතෙන් ජැස් සොන්ග් එකක් රිලීස් කරලා තිබ්බා.
2: ඌරුල්ලන්ට බිමින් යන්න කියන්නම්. ඔබත් එක්ක පියාඹන්න තේනම්.
3: ලිරික් මෙලඩි කොමම බින්දු කියන්නේ මම. ඔය ජැස් සින්දුවක් කියන්නේ ජැස් සින්දුවල වැඩි අපමණක් දාන්නේ. පියානෝ ගැහුවේ අපේ අයෝධ්‍ය රවිචන්ද්‍ර කියලා. ජැස් ප්ලේ කරන්න බෑ මොකටම. ට්‍රම්පට් නුවන් ගුණවර්ධන කියලා එයා මගේ බෑන්ඩ් එකේ ප්ලේ කරනවා. නුවන් මික්ස් මාස්ටර් ප්‍රොඩක්ෂන් එක මාත් එක්ක කරේ ඩිල් රු.
2: ඕඩුවලින් මාලිගාව තනන්නම්.
0: අපිට පේනවා ඔයාගේ ඒ කාලේ වයිබ් එක කන්ටිනියු කරනවා වගේ.
3: මම එහෙම මහ ලොකුට අධ්‍යයනයක් කරන්න යන්නේ නැහැ. ඒක සම්බන්ධව මගේ කාර්යභාරය සංගීතඥ කැරියට සින්දු හදලා එළියට දාන එක තමයි මගේ ක්‍රියේටිව් අවුට්ලට් එක. මම දන්නේ නැහැ එහෙම පරණ වයිබ් එකක් තියෙනවද නැද්ද කියලා කියන්නේ. මම හදලා එළියට දානවා.
1: මියුසික් වීඩියෝ එකකුත් එයි නේද?
3: අපි මියුසික් වලට ආදරේ ඉතින් මියුසික් කරන්නේ ෆුල් බොක්කින් ඉතින් එහෙම කරනකොට ඉතින් අර ක්‍රියේටිව් අවුට්ලට් එකෙන් එන ඒවා තමයි ඉතින් මේ පොඩි සිම්පල් වීඩියෝ එකක් දායක වෙන ප්‍රතිවිහාත.
0: ගයියා සයිකෝ කොන්සර්ට් එකේ අප්ඩේට්ස් මොනවද?
3: සයිකෝ ඊළඟට බොහෝ දුරට මීගමුවේ නැත්තම් නුවර දැන් අපි මේක කතා කරගෙන යන ගමන් මේ අවුරුද්ද ඇතුළත කරන්න කියලා ඉන්නේ.

0: Town. ලෝකයම පීටපාකව අමතක කරත් එයා ලෝකය අමතක කරලා නැහැ.
1: ලෝකෙ පුරාම ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය Spider-Man Brand New Day movie එක මේ මාසෙ රිලීස් වෙනවා.
0: මේ movie එකේ Spider-Man අමතරව Hulk-ගේ character එකත් ඉන්නවා. Marvel Universe එක ඊළඟට plan කරන film එකේ link එකක් විදිහට තමයි මේ Brand New Day movie එකේ Hulk-ගේ character එක use කළේ කියලා තමයි fansලා විශ්වාස කරන්නේ.
1: Zendaya, Tom Holland වගේ අයගේ superb acting නිසා Spider-Man Brand New Day movie එක ලෝකෙ පුරාම ඉන්න fansලා ආදරෙන් වැළඳගනී කියලා තමයි director Destin Daniel කියන්නේ.
0: Talk of the Town.

0: මේ දවස්වල උණ හැදුනොත් ඔබ නොකළ යුතු දේවල් මොනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: මේ දවස්වල ඔබට උණ තියෙනවා නම් ඇඟ වෙහෙසෙන වැඩවලදීම ක්‍රීඩා කිරීම, ව්‍යායාම කිරීම වගේ දේවල් නවත්තන්න. හිතුමතයට ආවට ගියාට දියර වර්ග පානය කරන්න එපා. ඔබගේ දේහේ බරට සරලන විදිහට වෛද්‍ය උපදෙස් මත පමණක් දියර වර්ග පාවිච්චි කරන්න. උණ ඉක්මනට අඩු කරගන්න කියලා තද උණට දෙන බෙහෙත්, විශේෂයෙන්ම ඇස්පිරින් කාණ්ඩයේ බෙහෙත් වර්ග, උදාහරණ විදිහට ඉබ්යුප්‍රොෆන්, ඩයික්ලොපෙනික් සෝඩියම් වගේ බෙහෙත් වර්ග හිතුමතයට ගන්න එපා. ඊට අමතරව ස්ටිරොයිඩ් කාණ්ඩයට අයිතිවන ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ බෙහෙත් වර්ග භාවිතා කරන්න එපා. තද පහටට හුරු දියර වර්ග පානය කරන්න එපා. ඒ වගේම මත්පැන් නම් බොන්නම එපා. ඔබට උණ තියෙන විට මෙවැනි දේවල් කිරීම මගින් ඔබට බැරි වෙලා හරි ඩෙංගු රෝගය තියෙනවා නම් ඒ සංකූලතා ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇති වෙනවා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
6: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
8: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114-700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
12: සියත දිවයින පුරා
13: දැන් වෙලාව රාත්‍රිය 7:00.

හයි, ඉතින් කොහොමද? රාත්‍රි 7යි විනාඩි 6යි වෙලාව. හොඳ වෙලාවට නේද හැමදේම මේ විදිහට වෙන්නේ? හැබැයි අපි හොඳින්ද, ඔයා හොඳින්ද කියලා අහන්න කවුරු හරි කෙනෙක් ඔයාලඟ ඉන්නවද? එහෙම කෙනෙක් නැත්නම් ඒ අයටත් මේ වෙලාව අයිති වෙනවා. සමහර වෙලාවට අපි හොඳින්ද කියලා අහන්න අපේ ළඟම අයටත් බැරි වෙන අවස්ථා ඕන තරම් තියෙනවනේ. කට්ටිය කොච්චර බිසි වුණත්, අමතක වෙලා හරි, එහෙම නැත්නම් ඒක එහෙම අහන්න තරම් දෙයක් නෙවෙයි වගේ හැඟීමකින් ඒ අය එහෙම අහන්නතු ඉන්නවෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔය උඩින් පේන විදිහට, කට්ටිය ඉන්න විදිහට, එයානම් හොඳින් ඇත්තේ. එහෙම ඉතින් අපි අහන්න ඕනේ නැහැනේ. හැබැයි කවුද දන්නේ, අභ්‍යන්තරව ඇතුළාන්තෙම්ම ඔයාගේ ළඟ ඉන්න අය හොඳින්ද ඉන්නේ? ඔයාගේ හිතලා තියෙනවද? කටපුරා හිනා වෙලා හිටියට කවුද දන්නේ මේ වෙද්දිත් ඒ අය ප්‍රශ්න 1000ක් මැද්දේ වැඩ ගොඩාක් අස්සේ තමන් ජීවත් වෙන්න හුස්ම හොයනවද කියලා? ළඟ ඉන්න අය ගැන හොඳට හොයලා බලන්න. මිනිස්සු වෙනස් වෙන්න යන තප්පරේ අපිට හිතාගන්න බැහැ. හැබැයි ඒ වෙනස් වෙන මිනිස්සුන්ගේ වෙනස් වීම දරාගෙන, එහෙම දරාගන්න පුරුදු වෙලා හොයලා බැලුවට ඔයා වැරදි නෑ. එන්න විශ්මිත් එක්ක පැය දෙකක් ආදරය එක කතා කරන්න පුළුවන්. මැසේජ් එකකුත් දාන්න ඕනේ. හිමීට හිමීට අපි කතා කරමු.

0: සියත දෙවයිනපුරා ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රාජ්‍ය සේවක ඇනටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා, 10 මැකට් දෙකක් ඇකුළු සානාඩු ගෙවීමේ ක්‍රමය.
2: දැන් පඩියෙන් කැපෙන්න යන්නේ ඔය ලබා දෙනවා කියන සහල් කිලෝ 20.
3: මේවා කියනකොට රාජ්‍ය සේවකොන්ට ලැජ්ජයි.
4: උසු ඉදල් මුල්තැන් ගිරිය අවශ්‍ය කරන හට්ටි මුට්ටි මේවත් ලීසින් ක්‍රමයට ඉස්සරහට ලබා ගන්න පුළුවන්.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: මේ සමාජය ශිෂ්ට සම්පන්න ලෙස පාලනයක් කරන තත්ත්වයකට පරිවර්තනය කරනවා.
6: මහ ජනතාවට අනවශ්‍ය පීඩනයක් එන තීන්දුවකට අපි යන්නේ නැහැ.
7: මේ රටේ ජනතාව මෝඩනේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
8: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න.
11: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-2200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: Big big ගිණුමයි Bonanza Bonanza.
13: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23-43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
14: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
17: අයියා මට ඇපල් මලක් දෙන්න.
18: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
17: අයියා මට මල් ගොඩක් දීලා.
18: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
17: හච් 15 පිස්සුවක්ම තමයි.
19: ඇලුමිනියම්මනේ.
20: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
21: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
22: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4667222 අමතන්න.

0: දැනුන සුදු කොටි ගැන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ

රාත්‍රී 7:25. අපි හොඳටම දන්න දෙයක්නේ, හැමදේම වෙනස් වෙනවා. හැමදේම මේ තියෙන විදිහ නෙවෙයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි එක තැනක නතර වෙනවා. ඒ තමයි හැමදේම හොඳට තිබිලා ඒ අයත් හොඳට ඉඳලා එක පාරම වෙනස් වෙනවා. මේ මොකද මේ වුනේ? ඇයි මෙයා මේ විදිහට? මේ අයියෙත් මාත් එක්ක හොඳින් හිටියානේ. ඇයි ඇයි ඇයි ඇයි? ප්‍රශ්න ගොඩයි. ඔය දැන් කට්ටිය හිතන විදිහට ඔක්කොම දරාගන්න පුළුවන් වුණාට මේ මිනිස්සුන්ගේ වෙනස් වීම ඔයා දරාගන්න පුරුදු වෙලා තියෙනවද? ඒක හරි ලේසියි කියන්න බෑ. එහෙම කිව්වොත් මං වැරදි. හැබැයි ඔයා දෙයක් උත්සාහ කළොත් ඒක උත්සාහ කරන්න ලේසිත් ප්‍රශ්නයක් හරි ලොකු දුකක් හිතට දැනුනොත් තමයි අත්හැරීමෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ මිනිස්සුන්ගේ වෙනස් වීම දරාගන්න පුරුදු වුණා නම් අන්න එතනදී ඔයාට පුළුවන් වෙනවා හැමදේම දරාගන්න. තමන්ගේ වටේ ඉන්න අයට අවධානය දෙන්න දෙපාරක් හිතන්න එපා. එකම එක පුංචි වචනයක් ඇති ඒ කෙනාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න. සමහරක් විට මේ වෙලාවේ ඔබ සිය තාදරේ කහගෙන ගෙදර යන ගමන්, එහෙමත් නැත්නම් ජස්ට් නිකං කායකේ හරි රේඩියෝ එක කොහෙන් හරි ඇහෙනවා, නැත්නම් කායකේ යන හින්දා රේඩියෝ එක දාගෙන යනවා. හැබැයි ඔබ ගොඩාක් දේවල් හිත හිත ගෙදර යනවා වෙන්නත් පුළුවන්. හැබැයි දැන් ඔබට මාව ඇහෙනවනේ නේද? මිනිස්සුන්ගේ වෙනස් වීම දරාගන්න පුරුදු වෙන්න. ඔබ කොහොමද මේ දේවල් පුරුදු වෙන්නේ? ඉතින් ඒ ගැන අපිට ලියන්න 0711982947 අපේ WhatsApp නම්බරකට, හරි ආදර රේකවුන්සියත FM අපේ Facebook page එකට ඇවිත් රෑනවයට කලින් මිනිස්සුන්ගේ වෙනස් වීම අපි කොහොමද දකින්නේ? ඒ දේවල් දරාගන්නේ කොහොමද? අත්හැරීමෙන් කොහොමද ජීවත් වෙන්නේ? අපේ ආදරය කොහොමද අපි ලබා ගන්නේ? මේ ගැන හිතන දේවල් ලියන්න

0: அசட்லைன் பினான்ஸ்வெட்டின் பெஸ்ட் பைக்குக்கு பெஸ்ட் டீல் லெக்க இன்னன பிரிமெஸ்மே பிரமுக்கியாவன பஜாஜ் சிடி 100 ஹா பிளாட்டினா 100 மோட்டர் சைக்கிள் சந்தா பஹசும லீசிங் பஹசு லீசிங் மாரிக்க கடினம் அனுமதிய சஹ அவுமலிய கேவிலி ஹெல்மெட்டுக்கு குத் நோமிலே அசட்லைன் பினான்ஸ் அது மென்ன அது மாறன் யான் அமுதன்ன வின்வாய் எக்கை எக்கை ஹத்தரை ஹத் சிஐசி
1: இனா வென்ன மென்ன வெலாவு
2: මගිටන අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
2: නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන්

0: ඔබට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 2343 ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඈරාලහමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
3: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්

රාත්‍රී 7:48. අද අපි ඉතින් කතා කරන්නේ මිනිස්සුන්ගේ වෙනස් වීම දරාගන්න කොහොමද පුරුදු වෙන්නේ කියලානේ නේද? මැසේජ් එකක් ඇවිල්ලා තිනු මෙන්න මේ විදිහට. අක්කේ, පොරොන්දු රකින මනුස්සෙක් වෙනස් වෙද්දී ඒ ගැන කාටද කියන්නේ? ලොකු ප්‍රශ්නයක්. පොරොන්දු රකින කෙනෙක් වෙනස් වෙනවා කියන්නේ මොකක්ම හරි හේතුවකට වෙන්න පුළුවන්. ඔයා ඔක්කොටම කලින් බය වෙලානේ නේද? ඔයා එයාත් එක්ක කතා කළාද? මොන වගේ දේවල් දෙයක් කියන්නේ? මට ඒ ගැනත් කියන්නකෝ බලන්න. එතකොට අපිට චමිල තරංග කියනවා, එහෙම වෙනස් වෙද්දි කලින් කොච්චර වැටුණද දැන්නම් මොනා වුණත් දැනෙන්නේ නෑ කියලා. ඇත්තම කතාව, කෙනෙක්ගේ ඔළුව හෙල්ලුණාට පස්සේ, ඒ වගේ ලොකු දෙයක් ඔළුවට ගත්තට පස්සේ අපිට මුකුත් දැනෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඇයි ඔයා ඒ දේවල් අනවශ්‍ය විදිහට ඔයාගේ ඔළුවට ගන්නයා? ඔයාගේ දේවල් නෙවෙයි වෙනස් වුනේ. ඔයා යාට ආදරය කරපු විදිහ වෙනස් කළාද? විශ්වාස කරපු විදිහ වෙනස් කළාද? එහෙම නෑ නේද? ඔයාටත් දවසක හිතන්න නැති විදිහට මේ දේවල් වලට වෙනස් වෙන්න තියෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවමයි. හැබැයි අන්න එදාට ඔයාට මුල අමතක වෙන්න හොඳ නෑ. ඔය ගොඩක් අය වෙනස් වුණා කියලා පෙන්නුවට ඔයාව යූස් වෙන්න දෙන්න එපා. මොකද ඔයාට තියෙන ආදරණීය හිතක් මේ. අපිට ලියන්න 0711982294 අපේ WhatsApp නම්බර් එකට, හරි ආදරේ කවුන්සිලත් FM අපේ Facebook page එකට ඇවිත් මිනිස්සුන්ගේ වෙනස් වීම ඔයා කොහොමද දරාගන්නේ? කොහොමද ඒ දරාගන්න පුරුදු වෙන්නේ? තව කෙනෙක් එක්කත් එදී වදා ගන්න පුළුවන් නම් මේ තැන තමයි හොඳම තැන. සීතා ආදර රේඛාවලට කියන්න. කියනා වගේම ලියන්න.

0: සියත දෙවයින පුරා සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියා, ඉන්දියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 2200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ්සරිවෙතින් මෙගාවට්ටා ප්‍රේමා කොත්තුමේ චිකන් රසති 5 පැක් එක ඉතිරිය රුපියල් 185යි. ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි. මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි. තීවා ෆ්‍රෙෂ් ජස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි. කාගෙල්ස් ෆුඩ්සරිවෙතින්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ත්‍රිවිධ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8332000 NIB the City University the place to be.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නීලවිකාශක
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අද ඇත්තට කීරය ගණන් ගන්න බා ජාලි සැන්ඩි සන්නිප නැ සැන්ඩි හිතුව උන විකාර කිව්වොත්
7: කෙන කිසිම දෙයක් වගේ කිව්වක් නෙතු කියන්නේ.
6: දැන් ඒතොර දැන් මිස්සු කල්පනා කරද්දී ඊ කියන්නේ වෙනද සන්නිපෙන් දරෝගේ නේතු.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
9: දැන්ම තරවගේ 9යි 10යි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000ක්.

අලුත් පැයක් රාත්‍රි 8යි විනාඩි 7යි. අපි සතුටින් ඉන්න ඕනේ. මොන දේ කොහොම වුණත් අපි හිනා වෙලා ඉන්න ඕනේ. මොකද ඔයාගේ හිනාව වෙන කාටවත් උතුර ගන්න ඉඩ තියනවා හැම නෙවෙයි. තේරුණාද? මේ අහන්නකෝ. මගේ යාළුවෙක් කිව්වා, එකන අපි කෙනෙක් ගැන වොරි වෙනවා, කෙනෙක් ගැන හොයලා බලනවා. අපි හරීම ලෝයල් විදිහට ඒ කෙනත් එක්ක ඉඳලා එක තැනකදී අපිට තේරෙන්න පටන් ගන්නවා, මේ කෙනා නම් මගේ ලයිෆ් එකට සුදුසු නැහැ. ඒත් අපි කාගෙන හොඳ කරගෙන හොඳ කියාගෙන අපි ඉන්නවා. හැබැයි ඒ කෙනා එක්ක තියෙන සම්බන්ධය නතර කරාට පස්සේ ඒක ආදරේදී වෙන්න පුළුවන්, පවුල කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම නතර කරාට පස්සේ ඔයාට පොඩ්ඩක්වත් දුකක් හිතෙන්නේ නැත්නම් අන්න ඔයා තේරුම් ගන්න ඒ වගේ ලයිෆ් එකෙන් ගිහිලා තියෙන්නේ ලොකුම නෙගටිව් දේවල් පිරිච්ච ඔයාගේ ජීවිතේට ඕනෙම නැති ඔයාගේ එනර්ජිස් එක්ක ඉන්න ඕනෙම නැති කෙනා තමයි ඒ විදිහට ගිහින් තියෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට ඔයාට දුක හිතෙන්න පුළුවන්, දේවල් මතක් වෙන්න පුළුවන්. එතකොට ඒ ලස්සන මතක විතරක් මතක් කරලා ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙලා ආයෙත් ඔළුවට පොඩි ටොක්කක් ඇනගෙන හරි මෝඩ වෙන්න එපා කියලා ආයෙත් ඔයාගේ වැර ටික කරගන්න ඕනේ. ඔයා දන්නවද, ඔයාගේ වැටෙන කඳුළු බිඳුවල වටිනාකමක් නැති කෙනෙක් වෙනුවෙන් අඬන්න එපා. තේරුණාද? ඔයා හරිම ආදරණීයයි. පමා වෙලා හරි ඔයාගේ ජීවිතේ මල් පිපෙනවා. අර මං ඊයේ කිව්වා වගේ ඒ පිපිච්ච මල් හැලෙද්දි ඔයාව වැහිලා යන්නම. තේරුණාද? ඉතින් එන්න මේ පැත්තට අලුත් පැයක අලුත් විදිහට මේ අලුත් මාසේ අපි ආදරේ හැම තැනක්ම පොසිටිව් විදිහට දකින ගමම්ම සතුටින් කතා කරමු. 0711 982 984ට හරි ආදර රේකාන්සියත FM අපේ Facebook page එකට ඇවිත් ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් වචන කරලා මට එවන්න.

0: පද්ධතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තාම NS1 පොසිටිවිටි එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3 දී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 ඇන්ටිජන් ටෙස්ට් එක පොසිටිව් වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එමේක 63%ක් විතරයි පොසිටිව් වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණාට NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112800 NIBM The City University The place to be.
4: Big දිනුමයි bonanza.
5: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.

රාත්‍රි 8යි විනාඩි 26යි. අහන්නකෝ, අද අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ වෙනස් වීම දරාගන්න කොහොමද පුරුදු වෙන්නේ කියලානේ නේද? මෙහෙම හිතන්නකෝ. සමහර අයට මෙහෙමත් කියන්න නැත්තම් සමහරුන්ට අපිව ඕන වුණෙත් නැහැ, අපිව එපා වුණෙත් නැහැ. හොඳට ඔලුවට ගන්න හරියද? සමහර අයට අපිව ඕන වුණෙත් නැහැ, අපිව එපා වුණෙත් නැහැ. ඒත් අපිම අපේ හිත හදාගෙන යනකන් ඒ අය අපේ හිත සෑහෙන රිද්දුවා නේද? කමක් නැහැ. හිත ඕන තරම් රිද්දන්න දෙන්න. හැබැයි මෙතනින් එහාට එහෙම හිත රිද්දන්න දෙන්න බෑ. දරා ගන්න පුරුදු වෙන්න. අත්හරින්න පුරුදු වෙන්න. ඔයා ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. තේරුණාද? යංකු කමෙන්ට්ස් වලට ඉසුරු මංචනායක අද කියනවා, වෙනස් වෙන ඉක්මනින් දරා ගන්න පුළුවන් වුණා නම් කොච්චර දෙයක්ද? ඒත් අපේ හිතක් පපුවක් තියෙන මිනිස්සු, ඒ අයට විතරයි ඒ වේදනාවේ බර හැමදාම දැනුනේ. දාලා යන යන පළියට හිත හදාගත්ත නම් එයාලා මිනිස්සු වෙන්න බෑ. එක්කෝ රොබෝලා නැත්නම් සෙල්ලම් බඩු. ඒ කතාව නම් ඇත්ත ඉසුරු. එතකොට ජගත් චමිලහනවා, කෝ විශ්මියා තනි වෙලාද? මට තනි වෙන්න වුණා ගිය බ්‍රහස්පතින්දා ඉඳන්. පුරුදු වොයිස් එක ඔයාට ඇහෙන්නේ නැති එකට දුකයිද? දුක් වෙන්න එපා. පේනවනේ හිතාගෙන හිටියට දේවල් වෙනස් වෙන විදිහ. ජගත් කියනවා, දිවි හිමියෙන් ආදරය කරලා ඒ ආදරය වෙනස් වුණාම හදවතට දැනෙන වේදනාව දරා ගන්න පුළුවන්ද?

ගල් හිතකට පුළුවන්. ඒත් සංවේදී හිතකට බැහැ. වසර ගානක් ආදරය කරපු එයා වෙනස් වුණා. එකපාරටම වෙනස් වුණා. මට හිතාගන්නත් බැරි වුණා. ආදරය පිනි බිඳුවක් වගේ සැනින් වෙනස් වෙන බව මං දැනන් හිටියේ නෑ. ආදරය වැඩිකමටයි දුක වැඩිකමටයි මං තනියම කාටත් ඇහෙන්නේ නැති වෙන්න හයියෙන් හුදෙකලා තැනකට ගිහින් ඇඬුවා. එයාට වෙනස් වෙන්න පුළුවන් නම් ඇයි මට හිත හදාගන්න බැරි? හිත ගලක් කරගෙන ඒ මතකය අත්හැරියා. ඒ දරාගත්තු පුරුද්ද තාමත් තියෙනවා. ආයේ මේ ඇස් අඳන්නේ නැහැ කවමදාක්වත්. Thank you ජගත්. ඔයා මේ ලියපු මැසේජ් එක මේ වෙලාවෙ අහන් ඉන්න ඕන කට්ටිය අහන් ඉන්න කියන එකත් මම දන්නවා. ඒ අයට වෙනස් වෙන්න පුළුවන් නම් ඇයි ඔයාට වෙනස් වෙන්න බැරි? මොකද ඔයා ආදරණීය කෙනෙක් නේද? තව හරියටම පැය භාගයයි විශ්මියත් එක්ක ඉන්නේ. ඉතින් මේ පැත්තට ඇවිත් ලියන්න 0711 98294 අපේ WhatsApp නම්බර් එකට.

0: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදිලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
3: Brand new unath registered unath three wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලිය කියවිලි අවමයි. වාරික පහසුයි. Three wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

මගේමයි කියලා හැඟෙනවනම් මගේමයි කියලා තේරෙනවනම් ඇත්ත තමයි. ඉතින් මේ මැසේජ් එක බලද්දී මං එක කියවද්දී සරල විදිහට කියවුවට ඇතුලේ තව ලොකු දෙයක් තියෙනවා. මට හිතෙන යන්න කලින් මේක මැසේජ් එකක්ම නෙමෙයි, කෙනෙක් කෙනෙක්ට ලිව්ව පුංචි ලියුමක්. හැබැයි මටත් හිතෙනවා ඒ දේ ඔබත් එක්ක බෙදා ගන්න ඕන කියලා. මම නව නොකිය ඉන්නම්, හරිද? එයා ලියනවා මෙන්න මේ විදිහට. ඊයේ මම උදේ 10:30 විතර බස් එකේ ඔෆිස් එකට එන ගමන් හිටියේ. බස් එක ඒ මෝල් එක ළඟ නතර කරා. ඉතින් මගේ හිත අවුරුදු 3ක් ආපස්සට අරගෙන ගියා. මීට අවුරුදු 3කට කලින් මං ආදරය කරපු කෙනා එක්ක මම නිතරම ගියේ අන්න ඒ මෝල් එකට. ඉතින් ඒ පාරවල් වල මට ලොකු මතකයක් තියෙනවා. එයාට තිබ්බ පුංචි බයික් එකක්. මං හවසට ඔෆිස් එකත් අරගෙන මාව හවසට ඔෆිස් එකෙන් අරගෙන එයා මාව ආස හැම තැනම එක්කන් යනවා. එයා එක්ක මුළු දවසම වෙච්ච දේවල් මං ඔහේ කතා කර කර එයා එක්කම යනවා. ඒ දවස්වල මට ප්‍රශ්න තිබ්බේ නැහැ. මොකද මොන ප්‍රශ්නය ආවත් එයා මගේ ළඟ හිටියා. මම සමහර දේවල් අත්හරින්න යනකොට එයා මට කිව්වේ, ඔයාට මං ඉන්නවා චූටි, අපි කොහොම හරි කරමු කියලා. ඒ වගේම ඕනිම වෙලාවක ඔළුව තියාගන්න පුළුවන් උරහිසක් එයා මට දුන්නා. හැබැයි දැන් එයා මගේ ජීවිතේ නැහැ. අතටත් මම කල්පනා කරන්නේ ඇයි අපිට එහෙම වුණේ කියලා. එයා ගියායින් පස්සේ මගේ ජීවිතයට ආවේ අවස්ථාවාදී මිනිස්සු විතරයි. සැබෑ ආදරවන්තයෝ කවදාවත් එකතු වෙන්නේ නැහැ. ආදරය උමතුයි අමතුයි නේද? ආදරයට කොහෙන්ද සීමාවක්? හැබැයි සමහරක් සැබෑ ආදරවන්තයන්ට විතරයි එහෙම හමු වෙන්න බැරි වෙන්නේ. ඒත් මොකක්ම හරි හේතුවකට වෙන්න ඇති. ශක්තිමත් වෙන්න, මොකද ඔයා ගොඩක් ආදරණීය කෙනෙක්. තේරුණාද? ස්තුති සීත ආදරේ කහන් ඉඳලා අපිට මේ විදිහට මැසේජ් සෙවනවට. ආයෙත් අපි හම්බ වෙන්නේ හෙට රෑ 7ට. එතකන් ඔය ආදරණීය හිත පරිස්සම් කර ගන්න ඕනේ, හරිද? ගිහින් එන්න. විශ්මියාට මහ ගොඩක් ආදරෙයි. සුබ රාත්‍රියක්.

0: සියත දෙවයින පුරා සියත පත්තරේ විදහස උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන.
4: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: අද එච්චර කීරව ගණන් ගන්න බා ශාලි. සැන්ඩිට සනීප නැහැ. සැන්ඩි හිටපු ගා උණ විකාර කිව්වොත්.
6: කෑ කිසිම දෙයක් වගේ කිව්වක් නෙතු කියන්නේ.
5: එතන ඊට පස්සේ මිනිස්සු කල්පනා කරද්දි ඊ කියන්නේ වෙනද සනීපෙන් දරුවගේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රෝහල් ගතවන රෝගීන්ගෙන් 80%කට විතර ඩෙංගු 2 වෛරසය වැළඳීගෙන තිබෙනවා සහ 20%කට විතර ඩෙංගු 3 කියන වෛරසය වැළඳීගෙන තිබෙනවා. ලංකාවේ දත්ත ගත්තහම NS1 positivity එක අඩුයි ඩෙංගු 2 වෛරසයෙන්. දවස් 3ේදී වගේ ඩෙංගු 3 වෛරසය ශරීරගත වෙලා තියෙනවා නම් ඒකෙන් නම් ඉන්ෆෙක්ෂන් වෙලා තියෙන්නේ 85%ක් විතර NS1 antigen test එක positive වෙනවා. ඩෙංගු 2 කියන වෛරසය වැළඳගත්තොත් එහෙම ඒක 63%ක් විතරයි positive වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ඩෙංගු තියෙන්න පුළුවන්. ඒ වුණාට NS1 antigen test එක negative වෙන්න පුළුවන්. ඒකින්ද ඩෙංගු NS1 antigen test එක negative වෙච්ච ඵලියට තමන්ට ඩෙංගු නෑ කියලා හිතලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ නැතුව ඉන්න එපා. full blood count එකක් කරන එක තමයි ඉතාමත්ම වැදගත්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: Sada su dukoti gena e Disney.
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ.

0: හරිගේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: hina wenna menna welawa
4: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
5: පයිලට්, කෝ පයිලට්, කෝ කෝ පයිලට්.
4: නෑ නෑ පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
6: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
7: පොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ වෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
20: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car. david pirs motor company private limited

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව. Majestica, Lanka Tiles.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center World Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
5: 98.2 98.4 දිව

0: සියත දෙවයින පුරා සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: අද එච්චර කීරව ගණන් ගන්න බා ජාලි. සැන්ඩි සනීප නැ. සැන්ඩි හිටුව උන විකාර කිව්වොත්
2: කෙනෙක් කිසිවද වගේ කිව්වක් නෙවෙයි කියන්නේ.
1: දැන් ඒකට දැන් මිස්සු කල්පනා කරද්දී ඊ කියන්නේ වෙනද සනීපෙන් දරුවගේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: සෙනසුරාද උදේ 8ට
5: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද? සතුටුදායක අවසානයක්ද?
6: සතුටුදායක අවසානයක්.
5: ආ එහෙමද?
6: ඔව්. ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
5: ඈ?
7: ජින්තු පිටියේ මොවෙනෝ? ජින්තු පිටියේ මොවෙනෝ?
0: 98.2 98.4

0: ගීතයයි.
1: මම සංගීත අධ්‍යක්ෂකවරයෙක්. 2000 වර්ෂයෙන් පස්සේ ලංකාව තුළ සංගීත ක්ෂේත්‍රය තුන නව පෙරලියත් එක්ක මුල සිටම සම්බන්ධ වෙන කෙනෙක්. මම කරන සංගීත ශෛලිය ගැන කතා කරොත් බොහෝ දුරට දේශීය ජන සංගීතය භාවිතයෙන් නව සංගීත රටාවන් නිමවුම් කරපු, ඒ වගේම විවිධ අත්හදා බැලීම් කරපු කෙනෙක්. ලංකාව තුළ ජනප්‍රියම බෝයි බෑන්ඩ් සංකල්පයකට අනුව බිහුණු සංගීත කණ්ඩායමක සංගීත අධ්‍යක්ෂකවරයෙක්. මේ වෙනකොට ගීත ඇල්බම් 3ක්, ඒ වගේම චිත්‍රපට හා ටෙලිනාට්‍ය ගීත රසකට දායකත්වය ලබා දීලා තියෙනවා. රැල්ල දිගේ යන්න උත්සාහ කරන්නේ නැතුව රැල්ලක් හදන්න හැම විටම උත්සාහ ගන්න කෙනෙක්. සියත රෑ 10යි ගී 10යි එකතු වෙන මම තුසිත නිරෝෂණ සෙන්ටිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ. දහවෙනි ගීතය වෙනුවට මම තෝරගන්නේ ඉස්සෙල්ලාම මගේම ගීතයක්, සිත සරුණ කියන ගීතය. මම එක තෝරගන්න හේතුව ඇත්තට මගේ ජීවිතයත් එක්ක මේ ගීතය සෑහෙන සම්බන්ධකමක් තියෙන ගීතයක්. ඒ කියන්නේ අපි දන්නවා අපි හැමෝටම විවිධ කාලවල ආදරය, විරහව කියන දේ හැමෝගම ජීවිතවල එක එක කාලවලදී එයාලට අත්විඳින්න වෙන දේවල්. ඉතින් සිත සරුණ කියලා කියන ගීතය හරියට ඇහුවොත් ඒක ගොඩක්ම මගේ කතාවට සම්බන්ධයි කියලා කියන්න පුළුවන් 100%ක්ම. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට, ඉතින් මම මියුසික් වලට පොඩි කාලේ ඉඳලා ආස කෙනෙක්. නමුත් මම හිතුවේ නැහැ කවදා සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට මෙහෙම ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ගීත නිර්මාණය පැත්තට යොමු වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාපු ගීතයක් තමයි සිත සරණ කියලා කියන්නේ. ඒ කියන්නේ මගේ තියෙන අපි වටේ යන්නේ නැතුව හරියටම කිව්වොත් එහෙම, ඒ කියන්නේ මට සිද්ධ වෙච්ච ආදරේ බිඳ වැටීමක් සම්බන්ධව මගේ ජීවිතේ වෙච්ච පළවෙනි බිඳ වැටීමත් එක්ක මගේ හිතේ ඇති වෙච්ච ඒ කම්පණය පිට කරගත්ත තැන තමයි සිත දන්නා කියලා කියන්නේ.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: මම නමවෙනි තැනට තෝරගන්නවා සෝමසිරි ජයමහා මහත්මයාගේ හැමදාමත් යාළුවේ කියන ගීතයට. මේ ගීතය අතන මට මුලින්ම ඇහෙන්නේ මම පොඩි කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ තමයි මේ ගීතය ඇහෙන්නේ. මම දන්නේ ඒකට මම ආස වෙන්න හේතුව මොකද්ද කියලා. සංගීත අධ්‍යක්ෂකවරයෙකුට මම ගොඩක් කලකට ඉස්සෙල්ලම මම කනට ඇහෙන්නේ මියුසික් නිසා මම ඒ වින්දනේ තමයි මුලින්ම ගන්න. ඊට පස්සේ තමයි මම ලිරික්ස් පැත්තට යොමු වෙන්නේ. ඉතින් මේකේ තියෙන මේ මුල් වචන පේලි හතරට මම හරීම ආස වචන පේලි ටිකක්. හැමදාමත් යාළුවේ මම ඉන්නේ මේ පාළුවේ, මගේ පාළු පැලට එන්න කවුරුත් නැහැ යාළුවේ. මම ඔය වචන පේලි හතරට පුදුමාකාර ආසාවක් තියෙන්නේ. ඉතින් මේ මම අර කලින් කිව්වා වගේ මගේ ජීවිතේ එක්තරා කාලෙක මේ ගීතය නිකන් මගේ ජාතික ගීය වගේ වුණා. ඒ කියන්නේ මගේ පැලට කවුරුත් එන්නේ නැහැ. මේ මම පාළුවේ ඉන්නේ, මම තනියකම ඉන්නේ, මම ඒකට කැමති වගේ දෙයක් තමයි. ඉතින් මම දන්නේ ඒ නිසාද දන්නේ කොහොමරි සෝමසිරි ජයමහා මහත්මගේ ලස්සන කටහඬත් එක්ක මේ ගීතේ ඒ සංගීත මුසුව හරි ලස්සන විදිහට මගේ හදවතට දැනෙච්ච තැනක් තමයි මේ ගීතේ. ඉතින් මම ඒක මේ වෙලාව තෝරගන්නවා 9 වෙනි තැනට.

0: ගීතයයි.
1: අද සුදුරු මුණගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: අටවැනියට මම තෝරගන්නේ බාතිය සන්තෝෂ්ලගේ මේ ජීවිතය කියන ගීතය. මං හිතන්නේ ගොඩක් කට්ටිය මේ ගීතය දන්නවා කියලා. මේක මට මතක විදිහට එයාලගේ දෙවැනි ඇල්බම් එකේ අපේ ගීතයක්. බාති සන්තෝෂ් ගැන කතා කරනකොට අපිත් එක්ක ගොඩක් ළඟින්ම අසුරු කරන කට්ටියක් ඉතින් වැඩ ගොඩක් කරලා තියෙනවා. මේ ජීවිතය කියන ගීතයත් මේ මම ඉස්කෝලේ කාලේ හැටම ඕලිවල් කාලේ අපේ ඔය ආදර හැඟීම් ඇති වෙන කාලේ ඉතින් ඒ කාලේ මේ සින්දුව මට මාර විදිහට හදවතට දැනිච්ච ගීතයක්. ඒකේ මට සමායන් මයි ලිරික්ස් කරපු කෙනාගේ නම මේලා මට හොයාගන්න අමාරුයි. නමුත් ඒ ගීතය ගායනා කරලා තියෙන විදිහට ඒක සෝල් එකක් විදිහට තියෙන්නේ. මම වචන ටිකක් මේ මුල් ටික මතක් කරත් මේකේ මට මතක විදිහට මේ දැසේ ගංගාවේ පාවී රෑපුරා සඳසාවියේ මාගේ මා විකසිත වෙලා. ඒකේ තියෙනවා කෝරසකේ තනි වී යලි පාළුවේ මේ ජීවිතේ මිය යාවිදෝ ඉතින් මේ ජීවිතේ ආමග වැරදී වගේ මේ ජීවිතේ ඔබ මා වෙතින් සමුගෙන ගිය මේ කෙටි ජීවිතේ පේලි හතරට අර ඉස්සෙල්ල වගේම මම සොන්ස් වල මේ ගොඩක් වෙලට සමහර තැන් වලට තමයි ගොඩක් ආස කරන්නේ. මං මේ පේලි හතරට මාරම ආසයි. ඒ ගීත ඇතුලේ ඒ පාළුව තනිකම මාරු විතර දැනෙන ගීතයක්. ඒ වගේම මේ ගීතේ මතක් කරන ගාම මතක් කරන සන්තෝෂයවත් එයාගේ ගොඩක් ආස ගීත තියෙනවා සෝලෝ. නමුත් මේ ගීතේට මට අර මම ආස ගීත මොනවද කියලා අහපුවම එක පාට මතක් වෙන ගීතයක් තමයි මේ ජීවිතේ ගීතේ.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: මේ ගීතය මම තෝරගන්නවා 7 වෙනි තැනට. හැබැයි මේකට නම්බර් එකක් දුන්නට මේවලට නම්බර්ස් පිළිවෙලට කියන්න ඕන සින්දු නෙමෙයි. ඒ කියන්නේ ඔක්කොම එක තැන තියෙන ඕන ගීත. මට මේ ගීතය මම ඇත්තම වෙලා තෝරගන්න හේතුව මේකත් මගේ ඉස්කෝල කාලේ ඔළුවේ රැඳිච්ච ගීතයක්. සහ මේ මට මේ ගීතය රිලීස් වෙච්ච කාලේ මේකට මම මාර ආස ගීතයක්. මට ක්ලාස් එකේ සිද්ධ වෙච්ච සිද්ධියක් සම්බන්ධව ඒක මට හැමස මතක් වෙනවා මේ ගීතය අහනකොට. ඉතින් මං හිතුවා මේක හොඳ වෙලාවක් කියලා ඒක කියන්න. ඒලම ක්ලාස් යනකොට මේ නුගේකට සක්කයගේ දැන් මගේ එහා පැත්තේ ටේබල් එකේ හිටියා මේ දැන් ගර්ස් ලැබෝස්ලා මෙහෙම වෙනම ඉන්නේ. එතකොට එහා පැත්තේ රෝ එකේ ඉන්නවා මේ ලස්සන ගර්ල් කෙනෙක්. හරි නුගොත් ඉතින් මේ ඒ දවස්වල අපි මතක් කරත් ඉතින් නිකම් බ්‍රිට්නි ස්පියර්ස් වගේ ගර්ල් කෙනෙක් ඉන්න එහා පැත්තේ. ඉතින් මේ මට හරි ඇත්ත එක ඇත්තටම ආදරයක් ඇති වුණා. අර හැම කොල්ලෙට්ටම වෙනාගේ තමයි. ඉතින් මේක ප්‍රකාශ කරගන්න හරිම මාරි. මම ඉස්සර කොහොමත් හරි ලැජ්ජ බයට හැදිච්ච කෙනෙක්. මේ ඉතින් මේ ලැජ්ජාව නිසා ඒක කියන්න හරි අමාරුවෙන් හිටියේ. හැබැයි දැන් මම ක්ලාස් එක නතර දෙදී බලනවා අයත් බලනවා ඉතින් හිනා වෙනවා. මේ පස්සේ සාමාන්‍ය මාව ක්ලාස් එකකට එක්කගෙන යන්න එනවා මේ ගෙදරින් කවුරු හරි. මම කොහොමරි ඕකත් මිස් කරගත්තා. මේ ගෙදරින් එක්කරගෙන යන එකත් කට් කරගත්තා. මොකක් හරි බොරුවක් කියලා මට දැන් මතක නැහැ කොහොමරි කියලා. මම මෙයාගේ පස්සෙන් ගියා ඇත්තම දවසක්. ගිහිල්ලා දැන් නුගේගොඩ නැගලා යනවා බත්තර මුල්ලටම. ඒතර මම බත්තර මුල්ලට ඇත්තටම එහෙම ගිහිල්ලා නැහැ අපි ඉතර. පොඩි ඉනිද ඔය නුගේගොඩවට හරි මේ තමයි අවිදලා කරලා දන්නේ. බස් එකේ නැගලා ඔන්න පළවෙනි දවසේ මේ ගර්ල් ඉඳගත්තා මගේ ඇවිල්ලා hina වෙලා මගේ ඉස්සරහා ෂීට් එක ඉඳගත්තා. මේක දැන් ඇත්තටම ෆිල්ම් එකක ෂොට් එකක් වගේ මට දැන් කියන්නත් මෙහෙල පේනවා. මොකක් හරි කතාවක් ආරම්භ කරන්න ඕන නිසා මම මගේ පොත් ටික දෙනවා යාට. එයා ඉතින් මේ පොත දිහත් බලාගෙන දැන් බස් එකේ යනවා. ගිහලා ඔන්න එදා බත්තර මුල්ලෙන් බැහැලා මාස පුරුදු පරිදි එතනින් බැහැලා ආයි බස් එක නැගලා මම නුගේරට ආවා. එදා වන් පළවෙනි දවසේ එදාත් මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ මම දෙවෙනි දවසේ දැනගත්තා දැන් මෙයාට මගේ නම කියන්න ඕනේ, මම කවුද කියලා කියන්න ඕනේ කියලා. මම මොකද්ද කරේ? ඒ දවස්වල ඩිජිටල් ප්‍රින්ටින් ආපු කාලේ මම මේ මගේ පොත් කවර ඩිසයින් කරා. මම ග්‍රැෆික් ඩිසයිනින් පැත්තට පොඩ්ඩක් ඒ දවස්වල මේ මම කරලා තිබුණා ඒක. එතකොට මම මගේ නම ඒ වගේම ආයතනීය ලෝගෝ එක දාලා ලස්සන බැක් ස්ට්‍රීට් බොයිස්ලද මන් දන්නේ මම කවරේ ලස්සන ෆොටෝ එකක් පොතට දාලා පොතේ පිට කවර ඩිජිටල් ප්‍රින්ට් වලින් හදාගත්තා. හදලා ඉකොනොමි හරි බිස්නස් ස්ටඩීස් හරි මේ නමත් දාලා පිට කවරේ හදලා පොතටම ඒක අලවලා ෆුල් ලැමිනේටඩ් නිකන් මේක ඔරිජිනල් පොතක් වෙනා විදිහේ නිකන් ඔරිජිනල් පොතක් වගේ මේක නිකන් කවරයක් දා පොතක් වගේ නෙමෙයි. කළා දැන් මම මගේ නමත් ලොකෝට යටින් ගහලා නම්බර් එකක් දැම්මා. මේ දවස්වල අපිට ෆෝන් නම්බර් එකක් තියෙනවා. එතකොට තිබ්බ මේ නෙට්වර්ක් එකේ නම්බර් එකක් තියෙනවා. නමට යටින් මම මගේ නම්බර් එකක් දැම්මා. දාලා මේ ඔන්න ඊළඟ ඉරිදත් ඔන්න සුපුරුදු පරිදි මෙයාගේ පස්සේ මම දැන් ගිහිල්ලා බස් එකේ නැගලා ඉන්නා. ඒලා එදත් හරියටම මගේ ගාම ෂීට් එක අවේලබල් වෙලා මම එයාට ඉඳ ගන්න දීලා මම සීට් එකක් අල්ලන් හිටියා. ඉඳලා එයාම මගෙන් ඉල්ලුවා දෙන්න මේ පොට් එක දෙන්න මන් තියාගන්න කියලා. ඉතින් මට ඉතින් එතන මාර එකක් ඒක. මම රක් ගාලා හොට් එක දීලා මම අර පොත උඩින් තියලා දුන්නා. දීලා ටිකක් වෙලා යනකොට මට පේනවා මෙයා දැන් මගේ නම දැක්කා. ඩිජිටල් ප්‍රින්ට් එකේ මගේ නම දැක්කා. ඊට පස්සේ නම්බර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙයා අතේ නියපොත වලින් බලනවා මේක මොකද්ද මේ මෙයා මේ හදලා තියෙන ප්‍රින්ට් එකක් මේ එහෙම. ඒ කියන්නේ ඒ දවස්වල ඒක හරි අමුතු වැඩක්. එහෙම කරන්න ගොඩකට දන්නේ නැහැ. මෙයා බලන මොන හරි මේ කපලා අලවල එකක්ද මොනවද කියලා දැන් නම හූරන්න හදනවා. මෙයා බලනවා. කොහොමරි එදා තමයි මම මගේ නම නමයි මගේ නම්බර් එකයි දාගත්ත. මන් දන්නේ එයා නම දැනගත්තා නම්බර් එක ලුවේ තියාගත්තද කියලා. ඊට පස්සේ ඉන්න සතියේ මට ඇත්තටම මේ ඒ දවසල මොකරේ වෛරස් උනක් දිලා වෛරස් උනක් හැදුනා. කොහොමරි සති දෙකක් මට ක්ලාස් යන්න උනේ නැහැ. 4 වෙනි දවසේ මම ওই විදියටම ගිහිල්ලා හරි සතුටින් දැන් එදත් ක්ලාස් එකේ තිනාවේ හිටියා. ගිහිල්ලා බස් එකේ නැගලා පොට් ටික දෙන්න හදනකොට එහා පැත්තේ යතාව බෝයි කෙනෙක් එක්ක ඉන්නවා. ඉතින් මේ ඒකෙදි ඒ දවස්වල මම ආස කරපු ගීතයක් තමයි අංජලික. ඉතින් මට ඒ ගීතය හැමදෙස්සම මතක් වෙනකොට ওই සිද්ධිය මතක් වෙනවා. ආදරත් ආදරය කරන ගීතයක් නලින් පෙරරාගේ අපි හම්බුනා.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: මම හයවෙනියට තෝරගන්නවා මේ නාමලඩුගම මහත්මයාගේ අප හමුවීම වෙන්වීම දෝවාදරේ කියන ගීතය. මේකත් අර ඉස්සෙල්ල සිද්ධිය හා සමානම සිද්ධියක්. ඒ කියන්නේ සිද්ධියක් කියන ඇත්තටම මේ ඒ දවසෙත් මේ වගේ සිද්ධි තමයි ඇත්තටම අපිට වෙන්නේ. මම ගිය තව ක්ලාස් එකක ගැල්ලමෙක් ඉන්නා. එයාගේ ඇත්තටම පෙනුම මේ පොඩි උනාට මදුරි ඩික්සිත් වගේ. ඉතින් මම ඒ දවසල ආසම මේ රංගන ශිල්පිනියත් ආයේ කියන අපි හින්දි ෆිල්ම්ස් නේ දසල ගොඩක් බලන්නේ. මං ගාව හින්දි ෆිල්ම්ස් වල ඉන්න අයගේ එකතු කරපු තින්දුර පොතකුත් තියෙනවා. තාමත් තියෙනවා ඒක. ඒ විදිහටම ඒක තරහා සමානම දෙයක්. මට එයාට ආදරයක් ඇති වෙලා මේක මේ ඇති වුණේ ඇත්තටම 9 වසරේ. 9 10 වගේ අතර වගේ දැ මට මතක විදිහට. ඇති වෙලා ඉතින් මට ඉතින් ආදර ප්‍රකාශ කරන්න වයස නැ නේ ඕක. ඒකට ආදරයක් තියෙනවා. දැන් ක්ලාස් එකට එනවා. දැන් ඒ දසල අපිට තියෙන්නේ මේ ගෙදර තියෙන ඔය රැහන් සහිත දුරකථනනේ. එතකොට කෝල් එකක් හරි දාලා බලන්න ඕනේ කියලා මේ ඔහොම නම්බර් එක දන්නවනම් රින් කරලා වොයිස් එක හරි අහන්න පුළුවන් නම් පොඩි ඒ දවසල කික් එකක් එනවනේ. එතකොට දැන්

මට ඕන කරගත්ත මෙයාගේ නම්බර එක හොයාගන්න. කොහොමරි දවසක් ආවා, ටීචර් කිව්ව හැමෝගෙම නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එක දෙන්න, හදිසියක් වුණොත් කතා කරන්න ඕනි කියලා. මගේ තිබ්බ බලාපොරොත්තුව තිබ්බ බලෙන් එක බලාපොරොත්තුවක් ඉස්තු වෙච්ච දවසේ දා තමයි. ඉතින් මෙයා දැන් නම කොහොමද නම දන්නවා. එයා අහගෙන ඉන්නනම් කයන්නින් තමයි නම පටන් ගන්නෙ. මම මේ ළඟදී එයාගේ යාළුවෙක්ට කතා කළේ. මම එයා ගැන එහෙම අදහසක් තිබ්බල ඉතින් මිනිස්සුયો කියන්න තිබ්බා නේ දවස්වල කියලා. මං කෝ ඒ දවස්වල කියන්න මෙහෙම අපි ෆිට් නෑ නේ කියලා. ඉතින් මේ ඒ වෙලায় නම්බර් එක කිව්වා. නම්බර් එක කිව්වා අදටත් ඒ නම්බර් එක මගේ ඔළුවේ නිකන් අර ගලේ කිටු සටහනක් වගේ මතකයි ඒ ටෙලිෆෝන් නම්බර් එක. ඉතින් මම රින් කරලා ඒ දවස්වලත් රින් කරලා වොයිස් එක අහලා ටගස් කරලා තියනවා. ඒකත් අර හම්බෙච්ච නැති ආදරය නිසා ඒ දවස්වල මම මාර මාස නාමලුඩු ගම මහත්මයාගේ ගීතවලට ඒකෙන් එයාගේ ඇල්බම් මන් තුනක් දුපොත තියෙනවා. එතුණම මං ගත්ත කැසට් පීස් එක. ඒකේ ඉතින් මං ඒ දවස්වල අහ අඬපු ගීතයක් තමයි මේ අප හමු වීම වෙන්වීම දෝ ආදරේ කියලා කියන්නේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: ප්‍රෝග්‍රෑම් එක අහන කට්ටිය හිතන ඇති මම මේ පුදුම විරාහකින් ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ විරාහී කීපයක් එක දිගටම සහ ඒ ආදරේ නිකන් වේදනා පැත්ත විතරක්ම අහපු නිසා මම කැමති මේ වෙලාවේ මේ ආදරය කියන්නේ අපි පෙම්වතුන්ගේ ආදරය විතර නෙමෙයි, අපි හැමෝටම ආදරය කරනවානේ. එතකොට අපිට අමතක කරන්න බැරි, ජීවිතේ ගලව ගන්නම බැරි මොන ආදරයටත් වඩා ලොකුම ආදරයක් ගැන මම මතක් කරන්න ඕනේ. ඒ තමයි අම්මගේ ආදරය. ඒ ආදරේ මට මේ කාලේ වෙද්දි තව ගොඩක් දැනෙන කාලයක්. මොකද අපි පොඩි කාලේ එයාලා අපිව බලා ගන්නවා, ඒ වගේම අපි ලොකු වෙනකොට අපි එයාලා බලා ගන්න තැනට අපිව ඉබේමපත් වෙනවා. ඉතින් පොඩි කරදරයක් හරි ලෙඩක් දුකක් හැදුනත් අපිට අම්මට තියෙන ආදරේ කොච්චරද කියන එක අපිට තේරෙනවා. ඉතින් මම මේ වෙලාවේ තෝරගන්නවා මෑත කාලේ මම මේ අම්මා විනේ ලියවිච්ච ගීත වලින් ගොඩක් ආස ආදරය කරන ගීතයක්. ඒ තමයි තුෂාර ජෝසප් ගායනා කරන අපි KGF කියන අර මූවී එකේ සිංහල පරිවර්තනය කරපු ගීතය. ඒක මහමායාවරණය කියලා තමයි නම් කරලා තියෙන්නේ. මම කැමති ඒක මේ වෙලාවේ හැමෝගේම අම්මල වෙනුවෙන් අහන්න.
1: අංක

0: 98.4 මෙගාවාට්ෂියට සියත FM රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ කැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: හතරවෙනි ගීතය මම තෝරගන්න යන්නේ මේ මම ඉස්සෙල්ලා කියාගෙන ආවගේම පොඩ්ඩක් විරහ පොඩ්ඩක් නෙමෙයි අතන කියන මේක තමයි නික අපේ ඒ කියන්නේ මේ මේ මේ බූට් කන කොල්ලන්ගේ නිකන් ඒ දවස්වල තිබ්බ නිකන් ජනප්‍රියම ගීතය වගේ ගීතයක්. හැබැයි මං හිතනවා මේ කාලේ ගොඩක් කට්ටිය මේ ගීතය දන්නේ නැතුවත් ඇති කියලා. මේක ප්‍රියා සූරිසෙන මහත්මයාගේ මේත් භවයේ පුරා කියන ගීතය. මම මේකට මාර මාස ගීතයක් මේ මොකද අද දැන් ලිස්ට් එක ඇහුවොත් එහෙම රෑ 10 ගී 10 එකේ මම මුලින්ම කියපු හැම සිද්ධියට සම්බන්ධව තියෙන විරහ ගීත. ඉතින් මේ ගොඩක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මම දන්නේ මේ කාලේ කොහොමද ජෙන් සී එක කොහොමද කියලා මම දන්නේ. මේ අපේ කාලේ හිතේ ආදරයක් ඇති වුණාම ඕක ගිහිල්ලා කියන්න තියෙන බය. ඒ කියන්නේ ඒක ප්‍රකාශ කරලා ඒ කියන්නේ ඇක්සෙප්ට් කරේ නැති වුණොත් එහෙම එතනදී මුණ දෙන්න බැරි වෙන දේ ඊට පස්සේ මොනවා වෙයිද කියලා. ඒ මොකද අර අපි කියන්නේ හිරිමල් යවෝනේ එන සිතිවිලිනේ. ඉතින් ඔය කාලේ එන්නේ කියන්නේ ඒ කාලේදී මේ මේ මේ නිකන් අතෑල්ලුවත් නිකන් ඒක ෂොක් එකක් අපිට නම්. ඒක මට පෞද්ගලික මට ඒ අත්දැකීම තියෙන මම පළවෙනි වතාවට මං ආදරය කරන කෙනාගේ අතින් අල්ලනකොට නිකන් 230 කරන්ට් එකක් වෙනවා වගේක් වුණා. ඒක අදටත් ඒ ෆීල් එක තියෙනවා. ඉතින් ඒව තමයි මම හිතන්නේ රියල් ෆීලිංගස් කියලා කියන්නේ. මේ කවුරු හරි ගැලමෙක්ට ආදරයක් හිතනට පස්සේ ඔන්න ඕක හිතේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒක කියන්න අමාරුවෙන් ඉන්නවා. ඒ ටිකට කවුරු හරි එක්කෙනෙක් ඉස්සර වෙනවා. ඊට පස්සේ ඇවිල්ලා ගෙදර ඉඳන් මම අඬාන කියන ගීතයක් තමයි මේ ප්‍රියා සිරිසේන මහත්මයාගේ මේ අද්දේ පුරා කියලා කියන්නේ. ඒකෙන් ඇත්තටම මගේ හිතේ තියෙන සිතුවිලි තමයි මේක කියවෙන්නේ. මේ වචන මුල් පෙළේදී කියොත් එහෙම මේ අද්දවේ පුරා ජීවත් වෙන තුරා කිසිදාක හමු වෙන්න බැරි වේ. ඕක තමයි මට වෙන දේ හැමතිස්සම. මේ අද්දවේ පුරා කවදාවත් හම් වෙන්න වෙන්නේ නැහැ. මොකද හේතුව රහසින් කියන්නත් බෑ ළඳේ. දෑසින් කියන්නත් බෑ ළඳේ. ඉංගියෙන් කියන්නත් බෑලාදේ ලෝ මිනිසුන් බලා හිදී. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මට මෙච්චර කාලෙකට ආදරය ප්‍රකාශ කරගන්න වෙච්ච මේ බැරිකම ඔන්න ඔය හේතුව ලෝ මිනිසුන් බලා සිටීම. ඉතින් ඒ කාලේ අතර මම කිව්වාගේ මේ හරි මේ ලැජ්ජයි එක පාරකිල එහෙම දෙයක් ප්‍රකාශ කරගන්න. හැබැයි මගේ ලයිෆ් එකේ එක තැනක් ආව මට ගිහිල්ලා එකපාරට මගේ ආදරය ප්‍රකාශ කරන්න ඕන කියන තැනක්. අපි බලමු.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: තුන්වන ගීතය මෙච්චර වෙලා මම හිතන දැන් විරහව ගැන ගීත ඇහුව වැඩිද කියලා. ඒකත් මං හිතන්නේ විරහව කියන දේත් එක්තරා ආකාරයක ඒක මේ ෆීලිං එකක්. එකනේ ඒක දුකම ප්‍රඩියස් වුණාට සමහර කට්ටිය විරහාවේ ඉන්න ආස කට්ටියකුත් ඉන්නවා. මට මේ වෙලාවේ හිතුණා ආදරේ පැත්තට බර ගීතයක් තෝරගන්න ඕනේ කියලා. ඒක මං මෑත කාලේ ජනප්‍රිය ගීතයක් අලුත් පරපුරේ කට්ටියක් ගායනා කරන ගීතයක් තමයි තෝරගත්තේ. මොකද මේ ගීතය ඇතුලේ මට මියුසිකලි ලිරිකලි මාරා නිකන් ආදරයක් ඇඟ ඇතුලේ, කියන්නේ මගේ ආදරවන්තයත් එක්ක නිකන් ගත කරන වෙලාවකට සුදුසු, ඒ වගේම නිකන් ආදරය ප්‍රකාශ කරගන්න පුළුවන් විදිහේ ගීතයක් කියලා තමයි මට මේක හැඟෙන්නේ. මම දන්නවා ඒකනේ අපි ඒ කාලේ ආදර කරා වගේ නෙමෙයි වෙන්න පුළුවන් අද කාලේ තියෙන ආදර කතාවල්. හැබැයි මං තරයේ විශ්වාස කරන දෙයක් තමයි ෆීලිංග්ස් කියන දේ එදා දේම තමයි අදත් දැනෙන්නේ. ගර්ල් කෙනෙක්ට ඇතිවන, ඒකනේ සහකාරියකට ඇතිවෙන, සහකරුවෙක්ට ඇතිවෙන ආදරේ එදා ඇතිවෙන හැඟීමම තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ වෙන දේවල් සමයට එදාට වඩා දියුණු වෙන්න පුළුවන්. හැබැයි සමයට අදට වඩා එදා දියුණු වෙන්නත් පුළුවන්, හැම පැත්තෙම වෙන්න පුළුවන්. හැබැයි ආදරේ ගැන එන හැඟීම එදායි අදයි ඒ කාලයක් නැතුව මම හිතනවා එකම හැඟීම තමයි හැමෝටම හැම කාලෙම ඇති වෙන්නේ. ආදරේ කියන දේ එක හා සමානයි. මම ඊළඟට තෝරගන්න ගීතය දෑතදරා කියන ගීතය. මේක සිංකරන ආටිස්ට්ලා කීප දෙනෙක්, රිද්ම වීරවර්ධන ෆීචරින් සුපුන් පෙරේරා, ධනිශ්‍රී, දිනේෂ් කමගේ, එවැගේම මෙතුන්, SK ඇන් දිනූපා කෝදගොඩ, මේකට තමයි ගීත ගායනා කරන්නේ. ඉතින් මම පෞද්ගලිකව මේ දවස්වල, මේ මේ කාලේ ආස කරන, මේ කාලේ මම ආදරය කරන ලස්සනම ලස්සන ගීතයක්.

0: ගීතයයි.
1: අද සුන්දර මුණගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: දෙවැනි ගීතය මම තෝරගන්නවා, ඉතින් මම ආස තව ගොඩක් සොංගස් තියෙනවා මේ නාවපරපුරේ ආටිස්ලගේ. නමුත් දැන් ගීත 10 තෝරගන්න වෙන්නේ. මෑතකදී මට ගොඩාම ෆීල් වෙච්ච ගීතයක් තමයි මේ නුඹයස් දිහා කියන ගීතය. ජසස් මැද ගෙදර තමයි ගීත ගායන කරන්නේ. මේ ගීතය ඇතුලේ මාර පුදුමාකාර, يعني විරහාවක් වගේම ආදරයක් ඇති වෙන ෆීලිංගස් තියෙන ගීතයක්. සහ මම අර ඉස්සෙල්ලම මට මතකෙදිට කිව්වා, මම සංගීත අධ්‍යක්ෂකයෙක් විදිහට මට එකපාර්ට ගීතයක් මම රස විඳින්නේ මේ මියුසිකලි. ඇත්තට මම ඒක ගීතයක් රස විඳින්නේ, ගීත නිර්මාණය මම රස විඳින්නේ ඒක ඕවරෝල් මට ඇහෙන සද්දෙත් එක්ක. ඒ සද්දය ඇතුලේ වොයිස් එකක් තියෙනවා. ලිරික්ස් වල තේරුම මම පස්සේ තමයි හිමීට බලන්නේ. ගොඩක් වෙලාවට මට මියුසිකලි ෆීල් වෙච්ච මේ මෑතකදී ආපු මම ආදරය කරන ගීතයක් තමයි මේ ගීතය. අපි ඒක අහමු.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක තුසිත නිරෝෂනා.
2: අවසාන ගීතය, ඒකෙන පළවෙනි ගීතය, මම හිතුවා මේකට අපේම, ඒ කියන්නේ මම විසින් නිර්මාණය කරපු ගීතයක් තෝරගන්න. බොහොමත්ම මෑතකදී නෙමෙයි, ටික කාලයකට කලින් තිබ්බ මගේම ආදර සම්බන්ධතාවයක. මට තේරෙනවා මේ සම්බන්ධතාවය වැඩිදුර ගෙනියන්න අමාරු දැනක තියෙන්නේ. මට මේක ගීතයකට පෙරලන්න උමනාවක් තිබුණ කාලයක්. එතනදී මට හම්බ වෙනවා මගේ හිතේ මට කියන්න අවශ්‍ය වෙච්චම ලිරික්ස් ටිකක්. ඒත් එක්කම ඒක ටෙලිඩ්‍රාමයකක තේමා ගීතය බවටත් පත් වෙනවා. මේක මම දැන් වචන ටික බලලා මුලින් හදහද ඉන්නකොට ස්ටුඩියෝ එකේ මේ ගීතය මම කතිල කියන්නම්. මේ ගීතය තමයි ඔබට නොහැක මගේ සෙවනට එන්නට මල් දෙවට කියන ටෙලිඩ්‍රාමයේ තේමා ගීතය. එතකොට මම හිතන්නේ ආදර කතාවේ අවසාන භාගය යන කාලය මේක හදන්න පටන් අරගෙන මට ඒ සිද්ධිය මතකයි. ලොකු සිද්ධියක් නෙමෙයි. අතන මේ ගීතය හදන්න පටන් අරගෙන මම ඒක හදහද ස්ටුඩියෝ එකේ ඉන්නකොට ඇහෙනවා ස්ටුඩියෝ එකට. ඇවිල්ලා මේ ගීතය එයාම අහලා එයාම තේරුම් ගන්නවා අපේ ආදරය කොතනද තියෙන්නේ කියලා. ඒක මට වචනෙන් කියන්න ඕන නැහැ. ගීතය හරහාම කියන්න ඕන දේ කියවුණා. අදට ගොඩක් කට්ටිය සෙන්ටිග්‍රේස් ලගේ මේ ගීතය ඉල්ලනවා. මේ ගීතේ හරිම ලස්සන වචන ටිකක් තියෙන්නේ. ඒක අර දෙදෙනෙක්ට එකතු වෙන්න බැරි ඒ විරහව හරියටම තියෙන දෙයක්. මේක තියෙන ලස්සන වචන පෙළියක්. අත්ඇඟිලි නොබෙදෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ළඟ ඉන්න ඇති. ඒත් භවෙත් මේ වාගේම අපි හමු වී වෙන් වී යන්න ඇති. හමු වී වෙන්වෙමු සසර පුරුද්දට. එකම සඳේ සඳ එළිය දකිනකොට ඉසුරු මුනිය පෙම් ජුවල නොවේ අප. හිනහෙමු කඳුලැලි සංගවා හිත යට. ඉතින් මේ ගීතයත් එක්ක ඒ ආදර කතාව ඉවර වුණා. ඉතින් මම කැමතියි මේ ගීතය ඒ ආදර

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 4 92 4 92 0.7 1 1 3 27 77

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලා හමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඕරාලා හමි, one and only සින්දු සියත.
3: සතියේ දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: සෙනසුරාද උදේ 8ට
3: කොහමද ඩ්‍රාමා එක? දුක්ඛදායක අවසානයක්ද සතුටුදායක අවසානයක්ද?
4: සතුටුදායක අවසානයක්.
3: ආ එහෙමද?
4: ඔව් ඔව් ඩ්‍රාමා එක ඉක්මනට ඉවරුණා කියලා හැමෝම සතුටු වුණා.
3: ඈ
5: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම තරවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනී 98.2 98.4 දෙබයි.

Sadıhan Siyata. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදු විය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ගුණභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතෙක ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කර ගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: සියත දෙවයිනපුරා සියත පොකට් මනි
1: Good morning, Mashi.
2: Good morning, Nishan.
1: කතාවක් තියෙනවනේ හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ.
2: හහා.
1: කාලයක් ඕනේ කුංචි පැලයක් විශාල ගහක් වෙන්න.
2: හ්ම්.
1: ඒ කාලය ඇතුළත අත්දැකීම් එක්ක මේ ගහ ලොකු වෙනකොට අපිට හුඟක් දේවල් ලැබෙනවා. කුංචි පැලයක් ගහක් වෙනකොට මල් හැදෙනවා, ගෙඩි හැදෙනවා, ඒකෙන් ගොඩක් අයට ප්‍රයෝජන ලැබෙනවා. ඒ නිසා හැම කුංචි දෙයක්ම කාලෙත් එක්ක ලොකු වෙනවා. ඒ දිහා බලාගෙන ඉන්න අපිට මොකද තියෙන්න ඕනේ? ඉවසීම තියෙන්න ඕනේ.
2: අනිවාර්යයෙන්ම ඉවසීම තියෙනවා නම් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. නේද?
1: එහෙනම් ඉතින් අදත් පුරුදු විදිහට අපි ඉවසීමෙන් සැනසීම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ නේද?
2: ඒ වගේම අද අපි පොකට් මනි අරන් ඇවිල්ලා තියෙන්නේ.
1: පුරුදු විදිහට දෙය හත වෙනකන් අපිත් එක්ක ඉන්න පොඩ්ඩ ලෑස්ටි. ඒ වගේම අම්මලත් ලෑස්ටි. අදත් පුරුදු විදිහට පොකට් මනි දිනා ගන්න.
2: නම්බර් එකත් මම මතක් කරන්නම්. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මේ තමයි හොඳම අවස්ථාව නේද?
1: එහෙමනම් ඉතින් අපි වැඩේ පටන් ගමු. මම නිශාන්.
2: මම ආශී.